0: Money.
1: උදැසන 5:40 වෙලාව ඉතින් ලෑස්ති වෙන්න හදන්නේ අපේ පළවෙනි තරඟකාරිනියට පොකට් මනී දෙන්න. පළවෙනි තරඟකාරියනි මේ වෙලාවේ ලෑස්ති වෙලා ඉන්නවා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්න. ගුඩ් මෝර්නින්.
2: ගුඩ් මෝර්නින්.
1: නම චුට්ටක් කියන්නකෝ බලන්න.
2: ෆාතිමා ජක්‍රියා යදී.
1: හරි ඉතින් ලෑස්ති නේද රුපියල් 5000ම පොකට් මනී දිනා ගන්න? සකියා ඔයාට කරන්න තියෙන්නේ මං අහන ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න. ඔයාට තප්පර පහක් දෙනවා. එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. හරියට උත්තරේ තෝරලා රුපියල් 5000ම දිනාගමු. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය. සකියා පළවෙනි ප්‍රශ්නේ ඔයාට ලැබෙන්නේ ඉතිහාසයේ විෂයෙන්. පනාකඩුව තඹසන්නස මාතර දිස්ත්‍රික්කයේ ජීවත් වූ අප්පු හාමිනම් ගොවියෙක් හට 1948 හමු වී ඇත. තම රජ පරපුරට ආරක්ෂාව දුන් බුද්ධ රාජනම් දණ්ඩනායකයාට රජ විසින් කරන ලද කෘතවේදී දීමනාවක් තමයි මේ පනාකඩුව තඹසන්නස. ඔයාගෙන් අහන ප්‍රශ්න තමයි පනාකඩුව තඹසන්නස ලියවන රද රජතුමා කවුද? පළවෙනි උත්තරේ දෙවන විජයබාහු රජතුමා, දෙවන උත්තරේ පළමුවන විජයබාහු රජතුමා. පඩක් පැහැදිලිව කියන්න පළවෙනි උත්තරේද දෙවනි උත්තරේද? හරි උත්තරේ වෙන්න ඕනි පළමුවන විජයබාහු රජතුමා. හරි කමක් නැහැ තව ප්‍රශ්න දෙකක් තියෙනවා අපි යමු දෙවනි ප්‍රශ්නෙට. සකියා දෙවනි ප්‍රශ්න ඔයාට ලැබෙන්නේ විද්‍යාව විෂයෙන්. මොනසැකරයිඩ් සරලතම කාබෝහයිඩ්‍රේට් සංයෝගයක්. මේවා සරල සීනි ලෙසද හැඳින්වෙනවා. ඔයාගෙන් අහන ප්‍රශ්න තමයි මෙම කාබෝහයිඩ්‍රේට් සංයෝග අතරින් මොනසැකරයිඩයක් වන්නේ? එක ගැලක්ටෝස්, දෙක මෝල්ටෝස්. හරි උත්තරේ දුන්න. හැබැයි තව චුට්ටක් සද්දිට උත්තරේ දුන්නා නම් හරි. පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. රුපියල් 250ක් වන්න පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. සකිය දෙවෙනි ප්‍රශ්න වලට ලැබෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ විෂයෙන්. මහනගර සභාවක් යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයක්. ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය, යටිතල පහසුකම්, පොදු පහසුකම් කළමනාකරණය කිරීම මෙහි කාර්යභාරයයි. මං අහන ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහනගර සභාවක ප්‍රධානියා කවුද? පළවෙනි උත්තරේ සභාපති, දෙවෙනි උත්තරේ නගරාධිපති. ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙනකොට පොකට් මනි රුපියල් 500ක් සකිය අතේ තියෙනවා. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද? සකියා මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය. සහරා කාන්තාරය ලොව විශාලතම උණුසුම් කාන්තාරය. උතුරු අප්‍රිකාව පුරා වර්ග කිලෝමීටර් මිලියන 9.2 භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් රටවල් 12කට වැඩි ගණනක් හරහා සහරා කාන්තාරය විහිදිලා තියෙනවා. මං අහන ප්‍රශ්නය තමයි සහරා කාන්තාරය පිහිටා ඇති මහද්වීපය කුමක්ද? පළවෙනි උත්තරේ ආසියා මහද්වීපය, දෙවෙනි උත්තරේ අප්‍රිකා මහද්වීපය. අතේ තිබ පොකට් මනී ගාන පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් සකිය ඔයා දිනා ගන්නවා. ඉතින් මොකද හිතෙන්නේ? හරි එහෙනම් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා පොකට් මනී දිනා ගන්න කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: Yapa Pocket Money. අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
1: ගිහිල්ලා
0: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
1: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
2: ගොඩේ ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මං නම් හිතන්නේ නැහැ.
4: දකින හිින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
9: මේ සියත FM real සින්දු නිතර ඇහෙන
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා සියත පොකට් මනි.
1: උදැස්සන 5:51 වෙලාව. ඉතින් පළවෙනි තරඟකාරණියට පොකට් මනී දීලා ඊට පස්සේ තවත් තරඟකාරණියක් හොයාගෙන දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේ අපිත් එක්ක පොකට් මනී දිනා ගන්න ලෑස්ති වෙලා ඉන්න සහරා. ගුඩ් මෝර්නින් සහරා.
11: ගුඩ් මෝර්නින්
1: සහරා. ඔයා කොහේ ඉඳන්ද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ?
11: දෙහිවල ඉඳලා.
1: හරි, ඉස්කෝලේ නමත් කියන්න බලන්න.
11: කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලය.
1: හරි සහරා, පොකට් මනී රුපියල් 5000ම දිනා ගන්නවාට ප්‍රශ්න හතරයි තියෙන්නේ. මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාගේ අතට හම්බ වෙනවා. තප්පර 5ක් ඇතුළත හරියට උත්තරේ දෙන්න ඕනේ එක ප්‍රශ්නයකට. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. හොඳට කල්පනා කරලා සද්දට උත්තරේ දෙන්න ඕනේ. ලෑස්ති නේද?
11: ඔව්.
1: එහෙනම් සහරා, මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. දිවේ මැද කොටස තල්ලේ ගැටීමෙන් උපදින අක්ෂරය වන්නේ. පළවෙනි උත්තරේ තාලුජ අක්ෂරය, දෙවැනි උත්තරේ දන්තජ අක්ෂරය.
11: දෙවැනි උත්තරේ.
1: දිවේ මැද කොටස තල්ලේ ගැටීමෙන් උපදින අක්ෂරය වන්නේ මොකද්ද කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. හරි උත්තරේ තාලුජ අක්ෂරය. හරි, කමක් නැහැ. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්න වලට ලැබෙන ඉතිහාසයේ විෂයෙන් පැරණිත මහා විශ්වාසනීයම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් තමයි සෙල්ලිපි කියන්නේ. සෙල්ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පෝරු ලිපි, ආසන ලිපි කියලා කොටස් හතරකට වෙන් කරලා තියෙනවා. ඔයාගෙන් අහන ප්‍රශ්න තමයි, පැරණි සෙල්ලිපි වල අලකපේ මහරජ කියලා හඳුන්වලා තියෙන්නේ කවුද? පළවෙනි උත්තරේ දුටුගැමුණු රජතුමා, දෙවැනි උත්තරේ පළමු කාශ්‍යප රජතුමා. හරි උත්තරේ පළමු කාශ්‍යප රජතුමා. තව එක ප්‍රශ්නයක් ඉදිරි වෙලා තියෙනවා සහරා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔයාට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන් තමයි අපි තුන්වෙනි ප්‍රශ්නය වගේ අහන්නේ. බිත්තර කහමදේ පෝෂ්‍ය පදාර්ථ රසක් අන්තර්ගත වෙනවා. බිත්තරයක තියෙන වඩාත්ම ගුණදායක කොටස තමයි බිත්තර කහමදය කියලා කියන්නේ. අපි මං වගේ අහන ප්‍රශ්නය තමයි, බිත්තර කහමදවල තියෙන විටමින් වර්ගය මොකක්ද? පළවෙනි උත්තරේ විටමින් C, දෙවැනි උත්තරේ විටමින් A.
11: දෙවැනි උත්තරේ.
1: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් වන පොකට් මනි අතට අරගෙන තියෙන්නේ. දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
11: හරි.
1: මේ තමයි සහර ඔයාට අපි දෙන බෝනස් ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලය සූර්යයා සහ ග්‍රහලෝක 8කින් සමන්විත වෙනවා. මෙම ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක සහ බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකයි. අහන ප්‍රශ්න තමයි, සෞරග්‍රහ මණ්ඩලයේ සීතලතම ග්‍රහලෝකය මොකක්ද? පළවෙනි උත්තරේ යුරේනස්, දෙවෙනි උත්තරේ අඟහරු. පොකට් මනි රුපියල් 250ක් අතේ තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා 250 පස්කොණකින් වැඩි කරගෙන රුපියල් 1250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. සහරා, ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියනවා නේද අද?
6: ඔව් කියනවා.
1: අනේ එහෙනම් බොහොම ස්තුතියි සහර සම්බන්ධ වුණාට. ජය වේවා.
6: බොහොම ස්තුතියි.
1: සහර, ඒ විදිහට පොකට් මනි දිනාගද්දී ඔන්න තවමත් අවස්ථාව තියෙනවා. එන්න මේ පැත්තට මැසේජ් එකක් එවලා තියන්න. 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර එක. WhatsApp එකට මැසේජ් එකක් එවලා තියන්න. පොකට් මනි දෙන්න මේ පැත්තෙන් ලෑස්ති.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: උදැසන 5:56 වෙනකොට ඔබට මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා. අපි 18 මහන්සියෙන් හම්බ කරන සල්ලි අපේ අනාගතය වෙනුවෙන් අපි උපය ගන්නෙ නේද? දැන් මේ වෙලාවෙත් උදේම ලෑස්ති වෙලා වැඩට යන්න ලෑස්ති වෙන්නේ තමන්ගේ අනාගතය වෙනුවෙන්. ඉතින් 18 මහන්සියෙන් ඔබ උපයා ගන්නා මුදල තමන්ගේ හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් හොඳම තීරණය තමයි ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න එක. ඉතින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනය ගැන මතක් කරන්න ඕන, ඔබට ඉහළම ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ලබා දෙන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනයක් පටන් ගන්න. දරුවන්ගේ අනාගතයට, එතකොට ඔබේ විශ්‍රාම දිවියට, ඔබේ සිහින නිවසට සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ආයෝජනයක් කරන්න ඕනේ ඔබේ ජීවිතයට. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔබට පුළුවන් 13:19 කතා කරලා ස්ථාවර තැන්පතුවක් ගැන විමසන්න. තිරසාර අනාගතයට ශක්තිමත්ම මූල්‍ය පදනම තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් නම් එක මතක් කරන්න, 13:19 තමයි ඔබ කතා කරන්න ඕනේ. 13:19 කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: දැන් වෙලාව උදැසන 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පාපන්දු ලෝක කුසලානේ ස්පාඤ්ඤයට විතර මිල ඉහළයයි. ගල්කිස්සේ බෙඩි තැබීම ගැන තවත් අනාවරණයක්. ප්‍රදේශ රසකුණු සුම වැඩි වෙයි.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
4: 98.2 98.4

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප
2: කළා. සමාජයත් අපි තිල්ලලා
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගැන කටයුතු කරනවා.
2: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්තම් ඉන්නේ සැකපිට.
6: දැන් පහුගිය කාලේකෝ පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
3: තවටි දවසින් කියන්නේ අපි ගොවියොත් පිට රටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.

0: 44 සීතා හදවත් දිනු හිතවත්කම
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර අද හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත. ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න. 98.2 98.4

0: Θεία. Σιάτα Pocket Money.
1: වෙලාව උදැස්සන 6:13. අපේ තුන්වෙනි තරගකාරිණිය තමයි මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ පොකට් මනී දිනා ගන්න. දැන් මීට කලින් පැයේදීත් තරගකාරිණියන් දෙන්නෙක් පොකට් මනී දින්නා. දැන් මේ පැයේ තරගකාරිණියක් ඉන්නේ. කවුද මේ තරගකාරිණිය? Good morning. සයුරි නේද නම? සයුරි තිෂාරා. ගෙවල් තියෙන්නේ කොහෙද?
2: LCT.
1: ඉස්කෝලේ නමත් කියමුද?
2: හා.
1: හරි, ඔන්න සයුරි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දිනා ගන්න. රුපියල් 5000ක් තියෙනවා සයුරි. ඔයාලට තියෙන ප්‍රශ්න හතරයි. ප්‍රශ්න හතරට හරියට උත්තර තේරුවොත් ඔයාලට රුපියල් 5000ම පොකට් මනී අතට ගන්න පුළුවන්. ලෑස්ති නේද?
2: ලෑස්ති.
1: මේ තමයි සයුරිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. සයුරි, පළවෙනි ප්‍රශ්නේ ඔයාලට දෙන්නේ සිංහල විෂයෙන්. වචනවල පෙනෙන මතුපිට අර්ථය ඉක්මවා වෙනත් විශේෂිත ගැඹුරු අදහසක් ගෙන දෙන කෙටි වාක්‍ය ඉඟිවැකි කියලා තමයි අපි හඳුන්වන්නේ. එදිනෙදා කතා බහටත් අපි ඉඟිවැකි පාවිච්චි කරනවා. මේ තමයි දෙන පළවෙනි ප්‍රශ්නය. බලලා මල්ලෙන් එළියට පැන්නා. මෙම ඉඟිවැකිය භාවිතා වන අවස්ථාව වන්නේ මේ අතරින් අනපේක්ෂිත ගැටලුවකට මුහුණ දීම. 2. සැඟවීමට උත්සාහගත් දෙයක් එළිදරව් වීම. රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අපි ඔයාලට දෙන්නේ ඉතිහාසයේ විෂයෙන්. ශ්‍රී ලංකාවේ පැරණි සිතුවම් කලාව ප්‍රධාන යුගයන් තුනකට වර්ග කරලා තියෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පටන් ගත්ත පැරණි සිතුවම් කලාව අනුරාධපුර පොළොන්නරුව හා මහනුවර යුගවලදී තවත් දියුණු තත්ත්වයකට පත් වෙනවා. මේ තමයි අහන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ඇති පැරණි සිතුවම් තියෙන විශාලම ලෙන් විහාරය මොකක්ද? පළවෙනි උත්තරේ දඹුලු රජ මහ විහාරය. දෙවෙනි උත්තරේ මාතලේ අලු විහාරය. පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ දඹුලු රජමහා විහාරය. කමක් නැහැ, අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ සයුරියට ලැබෙන විද්‍යාව විෂයෙන්. පත්‍රතලය සම්පූර්ණයෙන්ම කුඩා පත්‍රිකාවලට බෙදී

0: තියෙන පත්‍ර සංයුක්ත පත්‍රයි. ප්‍රධාන පත්‍ර දණ්ඩේ පත්‍රිකා පිහිටලා තියෙනවා මේ සංයුක්ත පත්‍රවල. අහන ප්‍රශ්න තමයි මේ අතරින් සංයුක්ත පත්‍ර ඇති ශාකයක් වන්නේ එක කොහොඹ, දෙක කොස්. ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා මේ වෙලාවේ පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙනවා. දැන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද? මේ තමයි සයුරි ඔයාට අපි දෙන බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල තමයි රටේ නීති සම්පාදනය කරන්නේ. ජනතාව විසින් තෝරා ගන්න මහජන නියෝජිතයන්ගෙන් තමයි පාර්ලිමේන්තුව සමන්විත වෙන්නේ. අහන ප්‍රශ්න තමයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයින් ගණන කීයද? පළවෙනි උත්තරේ 198යි, දෙවෙනි උත්තරේ 225යි. මං ඇහුවේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිට නියෝජිතයන් ගණන කීයද කියලා. හරි උත්තරේ 225යි. අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි සයුරි, අපි ආයෙමත් දවසක ට්‍රයි කරලා රුපියල් 5000ම දිනාගමු. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ජය වේවා.
1: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
2: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Это Pocket Money.
1: උදැසන 6යි විනාඩි 24යි වෙලාව. ඉතින් අපේ අද දවසේ අවසාන තරඟ කාර්යයටත් අවස්ථාව දෙන්න ඕන. පොකට් මනී දිනා ගන්න අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ලක්ෂිත. Good morning ලක්ෂිත.
2: Good morning.
1: ලක්ෂිත චාමික නේද නම?
2: ඔව්.
1: ආගේ ඉස්කෝලේ නම කියන්නකෝ බලන්න.
2: මිස් වන්නජෝති ජාතික පාසල.
1: හරි, පිළිම තලාවේ ඉඳලා තමයි අපිත් එක්ක ලක්ෂිත සම්බන්ධ වෙලා ඉන්නේ පොකට් මනි දිනා ගන්න. ලක්ෂිත, ප්‍රශ්න හතරයි තියෙන්නේ. ප්‍රශ්න හතරටම උත්තර දුනොත් රුපියල් 5000ක් ඔයාට පොකට් මනි දිනා ගන්න පුළුවන්. ලෑස්ති නේද?
2: ඔව්.
1: මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. ලක්ෂිතට පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ විෂයෙන්. ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව ශරීරයට ක්ෂණික ශක්තිය ලබා ගන්න අපි කෙටි ආහාර භාවිතා කරනවා. පිසීමට හෝ පිළියෙල කරන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැ මේ කෙටි ආහාර වලට. අහන ප්‍රශ්න තමයි මේ අතරින් සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේලක් වන්නේ. පළවෙනි උත්තරේ ක්ෂණික නූඩල්ස්, දෙවෙනි උත්තරේ බඩඉරිඟෝ. රුපියල් 250යි පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නේ අපි ඔයාගෙන් අහන්නේ ඉතිහාසයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව අතීතයේ ඉඳලා පැවතෙන දේශීය ජන කලාවක්. ශාන්ති කර්ම සහ කෝලන් නාට්‍ය සඳහා වෙස් මුහුණු භාවිතා වුණා. අහන ප්‍රශ්නේ තමයි වෙස් මුහුණු කලාවට ප්‍රසිද්ධ අම්බලන්ගොඩ හා උඩපිල නගර පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමන පළාතේද? පළවෙනි උත්තරේ දකුණු පළාතේ, දෙවෙනි උත්තරේ බස්නාහිර පළාතේ. අම්බලන්ගොඩ සහ උඩුපිල නගර පිහිටා ඇත්තේ කුමන පළාතේද කියලා තමයි ප්‍රශ්නේ අහුවේ. හරි උත්තරේ දකුණු පළාතේ. කමක් නෑ, අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්න වලට ලැබෙන්නේ විද්‍යාව විෂයෙන්. සතුන් විසින් බීජ ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඇලීමෙන් බීජ ව්‍යාප්තිය සිද්ධ වෙනවා. අහන ප්‍රශ්න තමයි මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ? පළවෙනි උත්තරේ හොර, දෙවෙනි උත්තරේ එඩරු.

0: හරි උත්තරේ වෙන්න ඕනි එඩරු. හරි කමක් නෑ, අතේ දැන් පොකට් මනි රුපියල් 250ක් තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද? මේ තමයි ඔයාට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය, රටේ ස්වෛරීත්වය, නිදහස සහ සංස්කෘතිකත්වය නිරූපණය කරන ප්‍රධානම ජාතික සංකේතය. ලංකාවේ වත්මන් රාජ්‍ය ලාංඡනය පූජ්‍ය මාපලගම විපුලසාර මාහිමියන් තමයි නිර්මාණය කළ තියෙන්නේ. වගේ අහන ප්‍රශ්න තමයි, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය පුන් කලසින් නිරූපණය වන්නේ? එක, සස්ත්‍රිකත්වය, දෙක, පරිපූර්ණ බව. පළවෙනි උත්තරේද දෙවෙනි උත්තරේද? ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය පුන් කලසින් නිරූපණය කරන්නේ පරිපූර්ණ බව. එතකොට සස්ත්‍රීකත්වය නිරූපණය කරන්නේ, සස්ත්‍රීකත්වය නිරූපණය කරන්නේ වී කරල් වලින්. අතේ රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට උත්තරේ තෝරන්න බැරි වුණ නිසා 250 රුපියල් 125ක් වෙනකන් අඩු වුණා. හැබැයි අයිම දවසක උත්සාහ කරමු හොඳද? ජය වේවා.
1: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. 98.4 දිව

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාපන්දු ලෝක කුසලානය ස්පානය දිනාගනේ. හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අත. පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අතරංගුවට. විතර මිල ඉහළයයි. ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහර දෙයි.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117886.
1: 2026 පාපන්දු ලෝක කුසලානය එදිනා ගැනීමට ඉස්පානය සමත් වුණා. ඒ අදාළයම පැවති අවසන් මහතරගේදී ආජන්ටිනාව ගෝල 1-0 ලෙස පරාජයට පත් කරමින්. තරගේ පැවැත්වුණේ ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී. සමාරම්භක උත්සවයේදී ජෙනිෆර් හඩ්සන්, රොබි විලියම්ස්, නිකෝල් ෂසිංගර් සහ පෝස්ට් මැලෝන් ඇතුළු ජනප්‍රිය ගායක ගායිකවන් විසින් විශේෂ සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළා. ප්‍රසංගේ හේතුවෙන් තරගය ආරම්භ වූයේ නියමිත වේලාවට මිනිත්තු කිහිපයක් ප්‍රමාද වීමෙන් පසුවයි. තරගයේ පළමු අර්ධයේදී ස්පාඤ්ඤ වැඩි වේලාවක් පන්දුව තමන් සන්තකයේ තබාගෙන ක්‍රීඩා කළද ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූයේ අර්ජන්ටිනා ගෝල රකින්නා වූ එමිලියානෝ මාටිනස්ගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන්. අර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියනෝල් මෙසිගේ ප්‍රහාරද සාර්ථකව මැඩ පැවැත්වීමට ස්පාඤ්ඤ ක්‍රීඩකින් පියවර ගනු ලැබුවා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් මහතරගයේ පළමු අර්ධය අවසන් වූ පසු විවේක කාලයේ විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. මිනිත්තු 11ක කාලයක් පැවති එම ප්‍රසංගය සඳහා එක්ව සිටියේ මැඩෝනා, ෂකිරා, BTS, ජස්ටින් බීබර්, බර්නා බෝයි ඇතුළු ලොව ප්‍රකට ගායක ගායිකාවන්. ප්‍රසංගයේ නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයා ලෙස කෝල්ඩ් ප්ලේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක ක්‍රිස් මාටින් කටයුතු කළා. විවේක කාලයෙන් අනතුරුව දෙවන අර්ධයේදීද කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා නොකළ බැවින් තරගය අතිරේක කාලයට යොමු කිරීමට පියවර ගැනුණා. අතිරේක කාලයේ 106 මිනිත්තුවේදී ආදර්ශක ක්‍රීඩක ෆෙරාන් ටොරස් එල්ල කළ ප්‍රබල පහර ආජන්ටිනා දැලතුලට යොමු වීමත් සමග ස්පාඤ්ඤ තරගයේ එකම ගෝලය වාර්තා කළා. එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ගෝලය වීමද විශේෂත්වයක්. ආජන්ටිනාව ගෝලයක් වාර්තා කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවද එය අසාර්ථක කරමින් කාලය අවසන් වූයේ ස්පාඤ්ඤයට මෙවර පාපන්දු ලෝක කුසලානය හිමි කර දෙමින්. මෙම ජයග්‍රහණයත් සමග ස්පාඤ්ඤය 2010 වසරෙන් පසු දෙවන වරටත් ලෝක ශූරයින් බවට පත් වුණා. ස්පාඤ්ඤය වාර්තා අතරට එක්වූයේ පිරිමි සහ කාන්තා පාපන්දු ලෝක කුසලාන ශූරතා දෙකම එකවර හිමි රට ලෙසයි. ලෝක කුසලානයේ ස්පාඤ්ඤයට පිරිනමනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෆිෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ විසින්. කුසලානේ පිරිනැමීමෙන් අනතුරුවද ට්‍රම්ප් වේදිකාවේ රැඳී සිටීම හේතුවෙන් ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සැමරීමට ඉඩදී ඉවත්වන ලෙස ට්‍රම්ප්ට සංඥා කිරීමට ෆිෆා සභාපතිවරයාට සිදුවුණා. එහෙත් ට්‍රම්ප් වේදිකාවේ නිවත් වූයේ තවත් සුළු වේලාවක් වේදිකාවේ රැඳී සිටීමෙන් අනතුරුවයි. ලෝක කුසලානයට අමතරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයින් සඳහාද සම්මාන කිහිපයක් පිරිනැමුණා. හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤ 19 හැවිරිදි ක්‍රීඩක පෞකෝ බාර්සි සම්මානය දිනාගත්තා. හොඳම ගෝල රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලව් සම්මානය හිමි වූයේ තරගාවලිය පුරාවට එක් ගෝලයක් වාර්තා කළ ස්පාඤ්ඤයේ උනායි සිමෝන් වෙතයි. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩක රොඩ්රි විසින් දිනා ගනු ලැබුවා. වැඩිම ගෝලලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය ගෝල 10ක් රැස් කළ ප්‍රංශයේ කිලියන් එම්බප්පේ හට හිමි වුණා. එම ගෝල සංඛ්‍යාවත් සමග ඔහු වාර්තා අතරට එක්වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවටද පත්වෙමින්. ඩෙංගු රෝගයේ ලක්ෂණ පවති නම් සංකෝලතා ඇතිවනතෙක් නොසිට කඩිනමින් වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා. ඔහු ජනතාවට දැනුම් දී සිටියේ අත්බෙහෙත් කිරීමේ

0: වැලකී සිටියයුතු පවයි.
1: රෝගීන් නිසි වෙලාවට රෝහල් ගත වෙනවා නම් අපිට ඔවුන්ට ප්‍රතිකාර කිරීම පහසුයි. සංකූලතාවයක් නැති වෙනකන් ඉන්නේ නැතුව. ඒ නිසා අපි නිර්දේශ කරන්නේ දවස් දෙකක් ගත වුණාට පසු දිනපතා ෆුල් බ්ලඩ් කවුන්ට් කියන රුධිර පරීක්ෂණය කරගන්න කරගෙන වෛද්‍යවරයෙකුට පෙන්නලා උපදෙස් ලබා ගන්න. එතකොට උපදෙස් දෙයි රෝහල් ගත යුතු වෙලාව සම්බන්ධ. ඒ වෙලාවට රෝහල් ගත වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තාම දැඩිව ඉල්ලා සිටිනවා මේකේක අත්හෙත් කරන්න යන්න එපා. ප්ලේට්ලට් කවුන්ට් එක වැඩි කරගන්න කියලා. ප්ලේට්ලට් කවුන්ට් එක අඩුවීම ස්වාභාවික දෙයක් ඩෙංගු රෝගීන්ගේ. ඒක සාමාන්‍යයෙන් දවස් 6ක් යනකම් අඩු වෙනවා. 7 වෙනි දවසේ ඒක ස්වාභාවිකවම වැඩි වෙනවා.
0: මදුරුවන් භෝවන ස්ථාන පරීක්ෂා කිරීම සහ දුහුම අයන කටයුතු අඛණ්ඩව සිදු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවා. එහි වැඩපළන සභාපති උපුල් රෝහණ පැවසුවේ මදුරුවන් භෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය 10447 දෙනෙකුට මෙවන විට නඩු පැවරීමට පියවරගෙන ඇති බවයි.
2: දැනට අපි ඇත්තටම ගිය බ්‍රහස්පතින්දා දිනේ ඉඳලා සතියක කාල සීමාවක් අවදානම් ප්‍රදේශ සහ ඩෙංගු රෝගය පැතිරියකයි සැක සහිත ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් මත. ඒ සතිය ඇතුළත අපි නිවාස පරීක්ෂා කිරීම, මදුරුව භෝවන ස්ථාන හමුවීම සියල්ල අපි සොයා ඒ වගේම ඊට අමතරව අපි දැනට වාර්තා වන රෝගීන් විමර්ශනය කිරීම සහ ඒ රෝගීන්ගේ නව රෝගීන්ට පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය දුමයන කටයුතු අධීක්ෂණය කිරීම වැනි කටයුතු නිරත වෙනවා.
0: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් කරන 75,321 ඩෙංගු මරණ 53ක් වාර්තා වුණා. වෙඩිවැදීමකින් මියගිය හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද පසුරු 3:30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහය මහජන ගෞරවය සඳහා මෙවන විට බොරැල්ල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් පැවසුවේ මරණයට හේතුව මරණ පරීක්ෂණය මගින් තහවුරු කළ පසු ඉදිරි නීතිමය කටයුතු ඒ අනුව සිදු කරන බවයි. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න තලාහින ප්‍රදේශයේ පිහිටි සියනිවසේදී වෙඩිවැදීමේ ගොස් තිබුණේ පසුගිය 17 වනදා පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවියෙන් වෙඩි තැබීම සිදු කරගෙන ඇති බවට සැක පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවයි. වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම කොටස් අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ වැටලීමකදී කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් හෝමාගම කොටස් අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණා. ඝාතනය සිදු කිරීම සඳහා අපරාධකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ එම අපරාධය සිදු කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් අවුරුදු 21 සහ 29 යන වයස්වල පසුවන රණල සහ පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. මේ අතර දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කළ වෙඩි තැබීම අපරාධ කාලි දෙකකට සම්බන්ධ ජාතීන් අතර සිදු වූ ආරවුලක් හේතුවෙන් සිදු වූවක් බව අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති සුසාන භූමියේ මුරකරු ලෙස සේවය කළ පුද්ගලයාට බවයි. දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඊයේ පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා තුවාල ලැබුවා. මෙරට ඉන්ධන මිල පිරිවැය ආවරණය වන පරිදි සකස් කළ මිල සූත්‍රයට වඩා වැඩි අගයක පවතින බව ස්වාධීන පරීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. ඔවුන් සිය නවතම තත්ත්වනුව පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගෙන් අය කරන වෙළඳපළ මිල සහ සැබෑ පිරිවැය මත පදනම් වූ සූත්‍ර මිල අතර පැහැදිලි නොගැලපීමක් පවතින බවයි. මිල සූත්‍රය අනුව ඔක්ටේන් 92 පෙට්‍රෝ ලීටරයක මිල රුපියල් 378 171 වැනි මට්ටමකට අඩු කිරීමට රජයට හැකියාව පවතිනවා. එහෙත් වත්මන් වෙළඳපළ මිල පවතින්නේ රුපියල් 414ක් වැනි ඉහළ මට්ටමකයි. පසුගිය ඉන්ධන මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් දක්වා පහත දැමුණා. එහෙත් එය රුපියල් 312.22ක් දක්වා පහත දැමීමේ හැකියාව පැවති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේ. මේ අතර ත්‍රිකුණාමලය ඉන්ධන ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක් සංවර්ධනය සඳහා ප්‍රසම්පාදනයක් සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නිත්‍ති කුමාර මේ බව සඳහන් කළේ සිත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
3: මෙරට ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නංවා ගත යුතු බවට විශාල සංවාදයක් තියෙනවා. දෛනිකව පිරිපහදු කළ හැකි බොරතෙල් බැරල් සංඛ්‍යාව ලක්ෂයක් දක්වා ඉහළ නංව ගන්න තව කොපමණ කාලයක් ගත වෙයිද?
4: ඒකට නම් වසර 4ක්

0: යනවා ලක්ෂ දක්වා අප්ඩේට් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එක අවුරුදු 4 ප්‍රොජෙක්ට් එකක්. අතර ඒ කාලෙනකම් 50,000 තමයි ඉතින් අපිට පුළුවන්කම තියෙන්නේ.
1: ත්‍රිකුණාමලය ඉන්ධන ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු මේ වන විට සිදු වෙනවාද?
0: ත්‍රිකුණාමලය ටැංකි 61 දියුණු කරන්න අවශ්‍ය කරන ටෙන්ඩර් එක මේ වෙනකොට යනවා. ඒ තමතර අපේ CPC එක 724 මේ වෙනකොට නවීකරණය කරමින් පවතිනවා.
1: රුසියාවෙන් සහ චීනයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම සිදු වෙන්නේ නැද්ද?
0: ඔව් දැන් රුසියාවේ සහ චීනයේ සමාගම අපි රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටෙන්ඩර් හරහා ඒගොල්ලන්ට එන්න පුළුවන් අවශ්‍ය කරන පසුබිම මෙහෙදි සකස් කරලා තියෙන්නේ.
1: ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වල දහණය වෙනදට වඩා ඉහළ ගොස් තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා. මේ ගැන යම් පරීක්ෂණයක් කරනවාද?
0: එතන 92 සම්බන්ධයෙන් අපිට තිබුණ මීට යන පොළව තනියෙන් ලකන්න නැහැ. එතන අන්න අපිට ගැන පරීක්ෂා කරන්නත් පුළුවන්. Inside story.
2: අද සිට ක්‍රාත්මක වන පරිදි බිත්තර මිල ඉහළනංවා ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත් රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට පියවරගෙන ඇති බවයි. බිත්තර මිල ඉහළයාම සම්බන්ධයෙන් රජ සහ අදාළ බලධාරීන් වගකිව යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.
3: ඇත්තෙම ප්‍රධානම විතර මිල හා මස් මිල යන්න හේතුව ප්‍රධානම ආහාරයක් තමයි අපි මේ කුකුල් ආහාර වලට බඩිරිඟු 50%ක් විතර පාවිච්චි කරනවා. එතකොට මේ විතර නිෂ්පාදනයේ 90%ක් විතර තිබිච්ච එක මේ බඩිරිඟු නැති නිසා මේ වෙනකොට 55-60 බැහැලා තියෙනවා. 90-95 දිනකට විතර ගත්තු එක දැන් ඉන්නේ 70-75 විතර. එතකොට හිගටයක් එනකොට මේ විතරේට මිල යනවා. එතකොට බඩිරිඟු හිග නිසා අනිත් අමුද්‍රව්‍ය සියලුම දේවල් ඉහළ ගියා. ඉතින් ඇත්තෙම නිෂ්පාදනය වේදම රුපියල් 20ක් විභාගින් ගියා. ඒ හේතුව වැඩි බලපාලා තියෙන හේතුව නිෂ්පාදනයේ දැන් ඇත්තම බොයිල පැත්ත ගත්තත් එහෙම මස් කිලෝ 2.5ක් විතර එක සතයෙන් අදින එක දැන් මස් කිලෝ 1.5යි 2යි යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ආහාර බඩිරුගු එක නෑ. ඒ නිසා අතන මස් මිලත් තන මේ දෙකම ඉහළට යනවා. මේකට වගකීම යුත්තේ ඇත්තෙම ඩිපාර්ට්මන්ට් එක. පස්සමත්තත් අමාත්‍යාංශයක් තියෙන මේ කිරි බිත්තර මස් වලට මේ මොනවා හරි හානියක් වෙනකොට ඒ සම්බන්ධව කතා කරන්න. එතකොට දැන් බලහින්න අපි මේවා කිව්වට මොකුත් මේ කරන්නේ නෑ. දැන් ඇත්තෙම බිත්තරයක් රුපියල් 38-39ට ගියාට ගොවියට රුපියල් 30-28ක් වගේ මිලකට තමයි තියෙන්නේ නිෂ්පාදනය අඩු වෙච්ච නිසා. ගොවියා එතනමයි.
2: වත්මන් ආණ්ඩුව ඒකාධිපති තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කතිකාවත අමතමින්.
4: දැන් අද දවසේ මොකක්ද සිද්ධ වෙන්නේ? අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබෙන අවස්ථාව පල්මරමින් සිටිනවා. පත් කිරීම කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව? විවිධ අයට විවිධ දේ සිතන්න පුළුවන්. අපි පැහැදිලිවම කියනවා මේ අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට මේ විනිසුරුවන් පත් නොකිරීම ඇත්ත වශයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේක අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන මරු පහරක් හැටියට අපි දකිමු.
2: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර
5: ඒගොල්ලෝ මේ රටට කරපු අපරාධ සම්බන්ධ නඩු වහන, හොරකම් සම්බන්ධ නඩු වහනවා. ඒගොල්ලොන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලේ, මහාධිකරණය ඇතුලේ, අධිකරණ පද්ධතිය ඇතුලේ නඩු විභාග වෙමින් යනවා. ඇත්තටම කරන්න ඕන උසාවියේදී ගිහිල්ලා තමන්ට කරුණු ඉදිරිපත් කළා, තමන් නිවැරදි කරුවෙක් නම් ඒකට අදාළ කරන සාක්ෂි ඉදිරිපත් කළා, ඒක ඔප්පු කරගන්න එකනේ. හැබැයි ඒගොල්ලොන්ගේ හෘද සාක්ෂිය දන්නවා උසාවියේ නඩු අහලා වැරදි කරුවෙක් කරනවට වඩා ඒගොල්ලෝ වැරදි කියලා. ඒගොල්ලෝ කරපු අපරාධවල තරම ඒගොල්ලෝ දන්නවා.
2: දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොරුඳුගහ හැතැම් අතර 64 වන කිලෝමීටර කණුවසල ඊපසුරුවේ පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක් වුණා. පොලිසිය පැවසුවේ හදිසි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි ගැනීමට ලක් වූ ගාල්ල කොළඹ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයේ එම අවස්ථාවේදී මගින් 20 දෙනෙකු පමණ සිට තිබුණා. ඔවුන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. මෙවර විට ගින්න මැඩ පවත්වා මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටිකාවේ නිෂ්පාදනය සිදුකරන ස්ථානයකට පහර දුන් බව ඇමරිකාව පවසනවා. ඉරානය නිවේදනය කළේ ඇමරිකානු පහර දීම හමුවේ හෝමු සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ නෞකා දෙකක් සිරවී ඇති බවයි. ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වලට දැඩි බලපෑම් මෙල්ලවුණා. පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමග විදුලිය සඳහා ඇති ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ඇමරිකාව බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කිරීම සිවිල් වෙසියන්ගෙන් සිදුකරන පළිගැනීමක් ලෙසයි ඉරානය චෝදනා කළේ. ඉරාන රජය තීරණය කළේ ටෙහරානයේ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීම ආරම්භ කිරීමටයි. කර්මාන්තශාලා සඳහා සතියකට දින දෙකක් විදුලිය සීමා කිරීමටද තීරණය කර තිබෙනවා.

0: යළි සිරස්තල පාපන්දු ලෝක කුසලානය ස්පානය තිනාකනි හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අත පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අතරඟුවට බිත්තර මිල ඉහළයයි ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහරතෙයි සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘතිනිමයි මම සිතාරා අතුකෝරල සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එද ක්‍රදි සිටින්න පැන් පැපුවත් සමක
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: ඔදන්නදස් තෝඩු දෙන්නේ හිමිකාර
2: රිද්ම විරවර්ධන මේන් කැරෙක්ට එක කරන ළඟදිම රිලීස් වෙන මූවි එක තමයි අහස තරම්.
3: ඒ ගැන වැඩි විස්තර අපි ඇහුවේ චතුරංගනද සිල්වගෙන්.
4: මම මේකේ විධායක අධ්‍යක්ෂ හැටියට තමයි කටයුතු කරේ. මේකේ අධ්‍යක්ෂණය සාපිර රචනය කරේ මගේ පිටින්ද ප්‍රසාදිය දේගුණරත්න. රිද්මගේ චරිතය මේකේ තියෙන හස් කියලා ආශා තාරුකා අතර ඒගොල්ලන්ගේ ආදර කතාව තමයි මේකේ කතා තේමාව හැටියට යන්නේ.
5: ප්‍රේමයක් තිබුණා සසරක් තරම්
2: ආටිස්ලා ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ සිං කරනවා නේද?
4: රිද්ම විරවර්ධන, තිල්න බොරලැස්ස, යසස් මැදකිතර, සීනාංක දිසානායක වගේ ගායකයෝ සහ ඒගොල්ලන්ගේ සංගීත නිර්මාණ වලින් මේකට සම්බන්ධ වෙනවා. සින්දු හතක් තියෙනවා, රිලීස් කරපු ගීතයක්ත් තියෙනවා. ඒත් මගේ කතාවකින් අහන්න පුළුවන් අපිට.
3: කවද වගේද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
4: මේ හොත්තේ සැප්තැම්බර් මාසයේ තමයි මේක තිරගත වෙන්න කතාබහ කරගෙන තියෙන්නේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටි බලන්න එන්න කියලා.
6: තම ආදර කතාවක් කෙනෙක් නැතුණා කියලා නතර වෙන්නේ නැදරුව.
0: Talk of the Town.
2: Michael Jackson අද අපි අතර නැති වුණත් ඒ නම අදටත් ලෝකේ රෙකෝඩ්ස් හදනවා.
3: මේ දවස්වල හොලිවුඩ් වල ලොකුම කතාව තමයි මයිකල් මූවි එක.
2: රිලීස් වෙලා ටික දවසකින්ම මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් බිලියනයක ආදායමක් පහු කරලා තියෙනවා.
3: ලෝකෙ මෙතෙක් වැඩිම ආදායමක් ලැබපු බයෝපික් එක වෙන්නත් ඒත් එකම මයිකල් මූවි එකට පුළුවන් වුණා.
2: මේකෙන එයාගේ ෆෑන්ස්ලා කියලා තිබ්බේ මයිකල් ජැක්සන්ගේ මැජික් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා.
0: Talk of the Town.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: කිසන් නාමයයි.
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG.

0: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
2: සීතා
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
3: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
3: 98.2 98.4

0: Money's Pocket Money.
1: සාර්ථකත්වයට යනවනම් වැඩිපුර අහන් ඉඳලා අඩුවෙන් කතා කරන්න ඕනේ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. හැබැයි මමීස් පොකට් මනි දිනන්න නම් හොඳින් අහන් ඉඳලා හරියට කතා කරන්න ඕනේ. මේ ලෑස්ති වෙන්නේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න.
2: මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇල්පිටියන් චතුරිකා. Good morning චතුරිකා.
3: Good morning.
2: චතුරිකා, ඔයාට තියෙන ප්‍රශ්න හතරක් හොඳට අහගෙන ඉඳලා ප්‍රශ්න හතරටම උත්තර දීලා රුපියල් 5000ම ඔයාට දිනා ගන්න පුළුවන්. තරඟේ කොන්දේ සිටිකත් මම මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්න රුපියල් 250යි. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔයාට බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. චතුරිකා, මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: අහලා තියෙනවද චතුරිකා බින් තැන්නේ මූද ගැන? බින් තැන්නේ මූද කියලා කියන්නේ සොරබොර වැවට. පළවෙනි ප්‍රශ්නේ සොරබොර වැව ගැන. ලෝකේ පිහිටි ගලක් මැදින් සොරවුවක් සාදා ඇති එකම ජලාශය සොරබොර වැවයි. බුලතා යෝධයා විසින් මෙය ඉදිකර වූ බව ඓතිහාසික මූලාශ්‍ර සහ ජනප්‍රවාදවල සඳහන් වේ. මෙන්න ප්‍රශ්නය. බුලතා යෝධයා සේවය කළේ කිනම් රජුටද? 1. මහා පරාක්‍රමබාහු රජුට, 2. දුටු ගැමුණු රජුට.
3: 2.
2: චතුරිකා, දුටු ගැමුණු රජතුමා තමයි හරි උත්තරේ. ඔයා රුපියල් 250ක් පොකට් මනි දිනා ගන්නවා. මේ තමයි අපි ඔයාලට දෙන දෙවැනි ප්‍රශ්නය.
1: චතුරිකා, අපේ ශරීරය කියන්නේ ස්වභාව ධර්මයේ පුදුම සහගත නිර්මාණයක්. මිනිස් සිරුර ප්‍රධාන පද්ධති කිහිපයක එකතුවක්. සම මිනිස් සිරුරේ විශාලතම අවයවය වන අතර ශරීර බරින් 15%ක් පමණ වේ. මෙන්න ප්‍රශ්නය. මිනිස් සිරුරේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්ය සිදු කරන්නේ කුමන අවයවයද? 1. හදවත, 2. වකුගඩු.
3: 1.
2: දෙවැනි ප්‍රශ්නයටත් චතුරිකා අපිට හරි උත්තරේ තෝරලා තියෙනවා. මේ තමයි චතුරිකාට ලැබෙන 3 වෙනි ප්‍රශ්නය.
1: ලෝකෙ තාක්ෂණය අතින් වේගයෙන්ම ඉදිරියට යන ආසියානු රට තමයි චතුරිකා චීනය. අපේ 3 වෙනි ප්‍රශ්නය චීනය ගැන. චීනය නැගෙනහිර ආසියාවේ පිහිටි ලෝකේ දෙවන විශාලතම ජනගහනය සහිත රටයි. වර්ග කිලෝමීටර මිලියන 9.6ක් පමණ විශාල චීනය රටවල් 14කට මායිම් වේ. මෙන්න ප්‍රශ්නය. චීනයේ අගනුවර වන්නේ මේ අතරින් කුමන නගරයද? 1. ෂැන්හයි, 2. බීජින්.
3: බීජින්.
2: චතුරිකා, 3 වෙනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙනවා. බීජින් තමයි හරි උත්තරේ. විශාලත්වය අතින් ලෝකේ 3 වෙනි රට වන්නේ චීනය. චතුරිකාගේ අතේ දැන් රුපියල් 1000ක් පොකට් මනි තියෙනවා. අපේ බෝනස් ප්‍රශ්න දැන් තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය 1005 ගුණයකින් වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
1: පිට්සා කමුද කියලා

0: වුවත් මං හිතන්නේ ඔයා බෑක් යයි කියලා. පිට්සා ඉතාලි ජාතිකයන්ගේ නිර්මාණයක්. බෝනස් ප්‍රශ්නේ අපි අහන්නේ විවිධ ජාතීන් එක්ක බැඳුණු ආහාර ගැන. චපාති ඉන්දියාවට ආවේනික ආහාරයක්. ඇමරිකාව හා යුරෝපා රටවල්වල ජනප්‍රිය වූ ආහාරයක් ලෙස බර්ග බන්ස් හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ජපන් ජාතිකයන්ට ආවේනික ආහාරයක් වන්නේ 1. ඩම්ප්ලින්ග්ස් 2. සුෂි.
1: චතුරිකා, සුෂි තමයි උත්තරේ වෙන්න ඕන. ඩම්ප්ලින්ග්ස් කියන්නේ චීන ජාතිකයන්ගේ ආහාරයක්. ප්‍රශ්න හතරටම හරියට උත්තර දීලා චතුරිකා ඔය අද දවසේ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
2: පටන් සත්තුයි ගොඩක් දුස් සහභාගුණා. යාට නම් 5000ම ගන්න බැරි වුණා. ඇත්තටම ගොඩක් ගන්න නැති දේවල් මමත් මේ උයන ගමන් මේ වැඩසටහන අහන් ඉන්නවා හැමදාම. එයත් එහෙමයි, එයත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මේ වගේ දෙයක් කරන එක ගැන සතුටුයි. සල්ට ගොඩක් පිස්සුටි.
1: බොහොම ස්තුතියි චතුරිකා, අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: ජය වේවා.
0: දියුණු වෙන මිනිස්සු ළඟ මාෂි තියෙනවා එක ගුණාංගයක්. ඒ තමයි සකසුරුවම. සකසුරුවම කියලා කියන්නේ අවශ්‍ය දේට විතරයි වියදම් කරන්නේ. අනවශ්‍ය වියදම් කපා හරිනවා. අපි ඕක කොස්ට් කටින් කියලත් හඳුන්වනවා. අපි වියදම් කපා හැරලා ඒවා ඉතුරු කරගන්නේ තවත් දෙයක් වෙනුවෙන්. ආයෝජනය කියලා කියන්නේ අපි ළඟ තියෙන සම්පත් ප්‍රමාණය වැඩි කරගන්න ලෝකේ තියෙන හොඳම හොඳ ක්‍රමවේදයක්. ඉතින් ඔබ ළඟ පුංචි මුදලක් තියෙනවා නම් ඒ මුදල ආයෝජනය කරන්න රිස්ක් එක අඩු හොඳම ආයෝජන ක්‍රමයක් තමයි ස්ථාවර තැන්පතු. දැන් ඔන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියොත් එහෙම ඔබට 15%ක පොලියක් ලබා ගන්න පුළුවන් ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් නම්. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් 15%ක පොලියක් ලබා ගන්න පුළුවන් 11.84%ක වාර්ෂික සඵල පොලියක් යටතේ. අදම කතා කරන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
1: මැසේජ් එකක් දාන විදිහත් මතක් කරන්න 0714 151 151 කියන WhatsApp නම්බරයකට අපිට එවලා තියන්න මැසේජ් එකක්. අපි ලෑස්තිලා ඉන්නවා හෙටත් උදේ 5යි කාලට පොකට් මනි අරගෙන එන්න.
0: මම නිෂාන්.
1: මම ආශි.

0: දැන් වෙලා උදැස්සන 7:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ඔබ නොදන්න මෙඩිසින්.
1: පැටිලිව කලින් අඳුනගන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: පැටිලිව එහෙම නැතිනම් අක්මව තෙල් තැන්පත් වීම කියන්නේ අපි අතර බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක්. පැටිලිව කියන රෝගී තත්ත්වයේදී ඔබට කිසිම රෝග ලක්ෂණයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තත්ත්වය අඳුනගන්නේ කොහොමද? ඔබ දැනටමත් අධික ස්ථූලභාවයකින් පෙළෙන පුද්ගලෙකු නම්, ඒ වගේම දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඊට අමතර රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම වැනි රෝග තියෙනවා නම් ඔබට සමහර විට පැටිලිව කියන රෝගී තත්ත්වයේ තියෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය හරියටම අඳුනගන්න ඔබට රුධිරය මගින් කරන අක්මව එන්සයිම් පරීක්ෂාවක් කිරීම මගිනුත්, ඊට අමතර උදරයේ කරන ස්කෑන් පරීක්ෂාවක් කිරීම මගිනුත් මේ රෝගී තත්ත්වය ඔබට හඳුනගන්න පුළුවන්.
2: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
3: එල්එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. එල්එල්පී හදහන ඔබත් අදම එල්එල්පී හදහන බලා ගන්න.
4: බජාජ් වීගෝ ජූලි වාසී බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-7388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
6: ශ්‍රී රිපෝට් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජර්ස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
8: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011-4700-678.
9: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරි වට්ටම් මිල කරන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
10: big big දිනුමයි bonanza bonanza.
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort donkey 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාසපතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards gewanna gewanna dinanna
9: me jooli maase rasama weekend ekakata

0: වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩසිව් ස්කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යන තැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
2: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
1: නෑ නෑ, හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
0: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: Theater Tele Depeya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: කාජිරිය ගොබ්බයා.
9: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
10: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්.
12: 98.2 98.4

0: Čajeva, čajeva, čajeva, čaj, čaj, čaj, čaj, čaj, čaj. Spanjer, čajeva, spanjer, da... තමාර මිනිස්සු ඉන්නවද මෙලෝ දෙයක් දන්නේ ස්පාඤ්ඤයට දාය වේවා කියන්නේ ඇයි යනම් මනම් ඒවා කිසි දෙයක් දන්නේ නැහැ. ඊත් එකම පාර බලපුවම තේරෙනවා අද යකෝ මේ රටේ මේ ලංකාවේ මිනිස්සු නෙමේ ඉන්නේ. මේ රටේ ඉන්න තරමක් ඉන්නේ ස්පාඤ්ඤ මිනිස්සුනේ. ඈ ස්පාඤ්ඤ මිනිස්සු තමයි මේ රටේ වැඩි හරියක් ඉන්නේ. නැත්තම් වැඩට එන්න බෑ මිනිස්සු. අද භාගයට භාගයක් වැඩ නැහනේ. සමහර අය තාම දන්නේ නැහැ. තාම දන්නේ නැහැ ඊයේ රෑ එළිවෙන පාන්දර FIFA 2026 ලෝක කුසලාන මහා අවසන් තරගයේ තිබුණා කියලා. ඊයෝ බලපු මිනිස්සු වැඩට එන්නේ නැහැ. වැඩට දින මිනිස්සු ඒක බලලා නැහැ. ඉතින් හිතන්නකෝ අපි දෙන්නගේ මැච් එක බැලුවේ කවුද කියලා. අරගෙන ඇනි මැච් එක බලලා මේ මිනිහා මැච් එක බලලා නැහැ. ඒකට මම වැඩට ආවේ. ඉතින් කොහොම වුණත් මැච් එක බැලුවා වගේ විස්තර කියන්නේ ඔක්කොම ටික එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ ස්පාඤ්ඤයි ආජන්ටිනාවයි තමයි අවසාන මහා තරගයට සුදුසුකම් ලබන්නේ. ඉතින් මේක ඉතින් ඇමරිකාවෙනේ. ඇමරිකාවෙන් බැලුවොත් නම් මේක තිබුණේ ජූලි 19. අපිට අද 20නේ. අපි ඉතින් පොඩ්ඩක් රටේ ඉතින් ලොකුට ඉස්සරහට ගිහින් ඉඳලා අපි වෙලාවෙන් ඇමරිකාවට වඩා ඉස්සරහින් ඉන්නවනේ.
1: අපේ ඉතින් වැඩ ඉතර හොඳ නැති උනට අපේ වෙලාව ඉතාම හොඳයි. අපි වෙලාවෙන් පුදුම තරම් ඉස්සරහින් ඉන්නේ ඇමරිකාවට වඩා පැය 20ක් විතර අපි එන ඉස්සරහින් ඉන්නේ. ඉතින් ඇමරිකාවේ නිව්යෝක් නිව් ජර්සි වල තිබිච්ච ක්‍රීඩාංගණයේදී තමයි ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ පැවැත්වුණේ. ඉතින් ස්පාඤ්ඤය දිනුවානේ. ස්පාඤ්ඤය 1යි ආජන්ටිනාව 0යි. ඉතින් මේ ෆුට්බෝල් ගැන පොඩි හරි දැනීමක් තියෙන මිනිස්සු දන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ෆුට්බෝල් තරගාවලියකදී මිනිත්තු 90ක කාලයක් තරගයේ ක්‍රීඩා කරන්න ලැබෙනවා. ඒ 90 කවුරු හරි ගෝලයක් දෙකක් වාර්තා කරලා ඉස්සරහට ආවොත් ජයග්‍රහණය එහෙමම තීන්දුව වෙනවා. නමුත් මේ තරගයේ ඊට වඩා බොහොම තීව්‍ර මට්ටමක තිබුණා. ගොඩක් අය මේ ස්පාඤ්ඤ ක්‍රීඩකයා යමාල් ගැන ඇහැ ගහගෙන හිටියා. ඊට පස්සේ ආජන්ටිනාවේ ෆුට්බෝල් තරුව ලියනෝල් මෙසි. ඉතින් මේ දෙන්නා ගැන තමයි ඇත්තට මේ තරගයේදී කතා වුනේ. හැබැයි මේ තරගාවලිය පැවැත්වෙන පළවෙනි මිනිත්තු 90 පැකහම ආරතුලත කිසිම දෙයක් උන්නේ නැහැ. හැබැයි තරගයේ පළවෙනි මිනිත්තු 90 ඉවර වෙලා අතිරේක තව පැය භාගයක් හම්බ වෙනවා. තරගයේ සම්පූර්ණ කතාව මිනිත්තු 120ක්. මේ අතිරේක පැය භාගෙත් විනාඩි 15ක් යනකම් කිසි දෙයක් උන්නේ නැහැ. විනාඩි 15ක් යනකම්. ඊට පස්සේ 106 වෙනි මිනිත්තුවේදී ස්පාඤ්ඤේ පේඩ්‍රෝ පෝරෝ. අපේ නම් අපිට හුරු නැහැ නේ. කවන්න නිකන්. පේඩ්‍රෝ කියලා මතක තියාගන්න. පේඩ්‍රෝ පන්තු යොමු කරනවා. විලියම් හිසෙන් ඔළුවෙන් ගහ ඇත්තටම නිකෝ විලියම් හිසෙන් නෙමෙයි. ඇත්තම කියනවා නිකෝ විලියම් ඔළුවෙන් ගහනවා ඒකට. කොහෙදෝ ඉඳලා දුවගෙන ආපු ෆෙරන් ටෝරෙස් ඒක ගෝල් එකක් බවට පරිවර්තනය කරනවා. මුළු මිනිත්තු 120ටම වාර්තා වෙච්ච එකම ගෝලය ඒක තමයි. ඒකත් වාර්තා කරේ ලියනෝල් මෙසි ඉන්න ආර්ජන්ටිනා කණ්ඩායම නෙමෙයි මිත්‍රවරු. ඒක වාර්තා කරේ ස්පාඤ්ඤය. දැන් ස්පාඤ්ඤයේ කවුරු දිහාද මිනිස්සු නිකන් ලුකුවට කතා වුනේ? ලියනෝල් මෙසි බේසමක දාගෙන නාව හිටපු යමාල් පොඩි කොළුව ගැන කතා කර කර හිටියා. ඊදෙන අතරම මාර වැඩක්, දෛවයේ මාර සර්දමක් ඕනෝ වගේ. අපිට ඇත්තටම මුකාවක් කර ගමන් නැහැ නේද? ඉතින් කරේ එල්ලෙන්න තියෙනවා. අපි ඒකේ තමයි එල්ලීට අපි යමාල් ඉතින් යමාල්ලු නෑ වන්නේ ලියනෝල් මෙසි දැන් මාර වැඩේ වෙන්නේ යන්නේ කියලා. දැන් යමාල් කරපු බම්බුකුත් නෑ. ලියනෝල් මෙසින් කරගන්න පුළුවන් දෙයක් තිබුණෙත් නෑ. අන්තිමට මේ තරගයේ 62 වෙනි මිනිත්තුවේදී ඔය ෆෙරන් ටෝරස් ගෝල් එක ගත්ත කොළුව මුලින්ම මැච් එක සෙල්ලම් කර කර හිටියේ නැහැ. යානිකම් බංකුවේ ඉඳගෙන හිටපු කොල්ලා. ඊට පස්සේ 75 වෙනි මිනිත්තුවේදී නිකෝ විලියම්ස්වත් ගන්නවා තරඟ ඇතුළට. තව ක්‍රීඩකයෙක්ව විවේක ගන්නවලා. ක්‍රීඩකයෝ කීප දෙනෙක් විවේක ගන්නනෝ. ඉතින් එහෙම 62 වෙනි මිනිත්තුවේදී එක්කෙනෙක්ව විවේක ගන්නලා තමයි ෆෙරන් ටෝරස් ඇතුළට අරගෙන ඉන්නේ. 75 වෙනි මිනිත්තුවේදී තව ක්‍රීඩකයෙක්ව විවේක ගන්නවලා තමයි නිකෝ විලියම්ස්ව ස්පාඤ්ඤ කණ්ඩායමට ඇතුළු කරගන්න. ඉතින් දෙවි හාමුදුරුවනේ ගෝල් එක ගහන්න සම්පූර්ණ ප්ලෑන ගහන්නේ ඔය කොල්ලෝ දෙන්න එකතු වෙලානේ. නිකෝ විලියම්ස් ඔළුවෙන් ගහනවා, ඒකට ෆෙරන් ටොරස් පයින් ගහනවා, ගෝල් එකක් එනවා. අපි ලියනල් මෙසි දිහයි අර ස්පාඤ්ඤ කණ්ඩායමේ යමාල් දිහයි අපි බලන් ඉන්නවා. අපි ඇපල් දිහා බලන් ඉන්නකොට දොඩම් හොරකම් කරලා දොඩම් හොරකමේ ගිහිල්ලා තියෙනවා. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ, ආජන්ටිනාවේ ගෝල රකින්න එමිලියානෝ මාටිනස් ගැන. එමිලියානෝ මාටිනස් අතිවිශිෂ්ට ගෝල් රකින්නෙක්, අතිවිශිෂ්ට ගෝල් රකින්නෙක් ආජන්ටිනාවේ පිල නියෝජනය කරන. එහෙම නොවෙන්න ස්පාඤ්ඤ ගෝල් තව 11ක් ගහනවා. ස්පාඤ්ඤ ගහපු ගෝල් 11ක් නවත්ත ගන්න ආජන්ටිනාවේ ගෝල රකින්න එමිලියානෝ මාටිනස්ට පුළුවන් වෙනවා. හැබැයි මේ තරඟය අවංකව බැලුවොත් මේ තරඟ ජයග්‍රහණය ස්පාඤ්ඤයට අයිති එකක්. මොකද දන්නවද, ස්පාඤ්ඤය ඒගොල්ලෝ මූණ දීපු සම්පූර්ණ තරඟ අටම අපරාජිතව නිම කළා. ඒගොල්ලෝ මුළු තරඟාවලිය පුරාම, FIFA තරඟාවලිය පුරාම එකම එක ගෝලයක් හරි දුන්නනම් දුන්නේ බෙල්ජියමට විතරයි. අනිත් කිසිම මිනිහෙකුට රටකට කණ්ඩායමකට ගෝල් එකක්වත් නොදී තමයි තරඟ අට ජයග්‍රහණය කරගෙන අවසාන මහා තරඟය වෙනකම් ස්පාඤ්ඤය එන්නේ. ඔබ දන්නවද මේ ලයනල් මෙස්සිගේ බොහෝ විට අවසන් ලෝක කුසලාන තරඟය? ස්පාඤ්ඤයට තමන්ගේ ජයග්‍රහයි ගෝලිය හොයාගන්න මිනිත්තු 106ක් ගියා. එම ගෝලෙට පිළිතුරු දෙන්න ආජනිතාවට තවත් මිනිත්තු 14ක් හම්බුණත් අවසාන මොහොත වෙනකන් ඒක කරගන්න ඕනේ. ඉතින් ස්පාඤ්ඤයට ජය වේවා. දින වැඩට ආපු නැති අයද මං අහන්නේ, උඹලා ස්පාඤ්ඤද? ස්පාඤ්ඤද වැඩට ආවෙ නැත්නම් ස්පාඤ්ඤද?

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන Bajaj Vigo Electric 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට David Pierce e-mobility වෙත.
2: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂියල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
6: ෆ්‍රයි ආර්බීඩී පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
6: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pierce Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
10: දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
9: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
11: ගන්නවා ලයිසන් එක. එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: හරිනේ, හරිනේ දැන් අමාරුව.
11: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
11: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
9: 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්.
11: 13.19 කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩන ඉති නේද?
13: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ශ්‍රී ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.4

වෙලාව 7යි විනාඩි 37යි. ඉතින් දැන් අපි ලෝක ජයග්‍රහණයක් සමරන වෙලාවක අපි ඉන්නේ නේද? මට හිතෙනවා හොඳට සමරලා ඇති කියලා. පාරවල් මෝකලම් පාරවල්ට ගිහිල්ලා තියෙන්නේ. මම හිතන්නේ ඉස්පාඤ්ඤ ආජන්ටිනාවේවත් මේ තත්ත්වය ඇති කියලා. මං හිතන්නේ. සෙල්ලමක් නෙමෙයි, මහා විශාල සල්ලියක් කරගෙන වැඩක් නෙමෙයි ෆුට්බෝල් කියලා කියන්නේ. ලෝකේ වැඩිම ප්‍රේක්ෂක පිරිස ඉන්න ක්‍රීඩාව. වැඩිම ප්‍රේක්ෂක පිරිස. අපිට නම් ඉතින් ක්‍රිකට් නේද? අපි ක්‍රිකට් වලට මොකද උනේ? මොකද අපි මොකක් ක්‍රිකට් වලට උනාද? ක්‍රිකට් තියනවද නැද්ද දන්නේ නැහැ. ඇත්තටම සමහර ලාවට කියලා තරනවා නේ. කමන්නේ ෆුට්බෝල් තියනවනේ. ඔබ කල්පනා කරන්නද මේ ෆුට්බෝල් වගේ ක්‍රීඩා වලින් අපිට නිකන් ඒ ළඟ පාතකටවත් යන්න බැරි වෙලා තියන්නේ ඇයි කියලා? මාර වැඩක් නේද? ක්‍රිකට් තමයි ඉතින් ඔය ගානට හරි කරගත්තේ නේද? අපේ ජාතික ක්‍රීඩාව වෙනම එකක්. ඒනට අපි ගහන්නේ වෙනම එකක්. හිතාගෙන ඉන්නේ වෙනම එකක්, වෙන්නේ තව එකක්. ඔබ දන්නවද මේ ෆුට්බෝල් ක්‍රීඩාවේ කරගෙන සල්ලිය කොච්චරද කියලා? හදිසියේවත් ඔබට නිකන් ෆුට්බෝල් ෆයිනල්ස්, ෆීෆා ෆයිනල්ස් බලන්න එහෙම යන්න උනන ටිකට් එකක් කීයකට වගේ ගන්න සිද්ධ වෙයි කියලාද හිතාගෙන හිටියේ? ටිකට් එක කීයකට වගේද ඔබ හිතාගෙන හිටියේ? අඩුම ටිකට් එක 106 පැනලා තියෙන. අඩුම ටිකට් එක මිලියන 77 වෙනකොට විකිණිච්ච ටිකට් තියෙනවා බ්ලැක් මාකට් එකේ. මිලියන 77 ලංකාවේ සල්ලි වලින්. මිලියන 77ක් වේදන් කළා. මිනිස්සු බැලුවද මේක? ඔව් බැලුවා. එහෙන් බලපු මිනිස්සු හිටියා. ඒ තරම් මේ ක්‍රීඩාව ඇතුළේ සල්ලියක් අරගෙන, ඒ තරම් මේ ක්‍රීඩාවට බරපතල ලෙවල් එකේ හරිම සීරියස් ෆෑන්ස්ලා ඉන්නවා. බරපතල ලෙවල් එකේ. මේ ක්‍රීඩාවත් එක්ක යන ඔට්ටුත් ඒ වගේම තමයි. මිලියන බිලියන ගණන් වල ඩොලර් ඒ වගේ ඔට්ටු තමයි මේ ක්‍රීඩාව පිටිපස්සේ තියෙන්නේ. දැන් නම් අපිට පේනවා නේද? ක්‍රීඩාව නිකන් පොඩ්ඩක් ඔට්ටු එක වගේ යනා වගේ පේනවා නේද? ඒව නිකන් ඔහොම කාලයක් යනකොට නිකන් ක්‍රීඩාවට ඔට්ටු අල්ලනවා කියන දැන් මේ හරි ලුකුවට එන ලොකු වැඩක් වගේ වෙයි නිකන් ඔය කතා කරාට ක්‍රීඩාව සම්බන්ධ ඔට්ටු අල්ලන. ඉතාලම සාමාන්‍යකරණයේ වෙයි. තව කාලයක් යද්දි කියලා මට හිතෙනවා. දැනුත් ඒකට ඕන කරන වටපිටාව ඇවිල්ලායි තියෙන්නේ. ක්‍රීඩාවට නිකන් බොහොම එලි පිට නිකන් බොහොම නීත්‍යානුකූලවම ඔට්ටු අල්ලන ඔය තැනකට නිකන් එහෙම තැනකට ඒ දවසක. එහෙමනේ ලෝකෙ ඉස්සරහට යනකොට සමහර දේවල් අපි කාලයක් මාරයි කියලා හිතාගෙන හිටපු දේවල් කාලයක් යනකොට ඒ තරම් මාර නැති බවක් අපිට පේන්න පටන් ගන්නවා. ඉතින් මම මේ කල්පනා කරේ අවසාන සතිය වගේ ඇතුළත මේ බ්ලැක් මාකට් එකේ තිබිච්ච ෆීෆා ෆයිනල්ස් වල ටිකට්ස් විකිණිච්ච ගණන් ගැන පොඩි අදහසක් මම ඔබට දුන්නේ. ඩීසල් පෙට්‍රල් ටික දවස් කීපයකට ඉන්නේ වගේ ආරංචියක් ගියාම දඩ බඩ ගහලා පෝලිමට පැනලා බූලිවලට ගහගෙන රුපියල් 400 පෙට්‍රල් ලීටරේ 18,500 විකුණන අයලා ඉන්න අපේ රටේ වගේ ෆීෆා ෆයිනල් තිබ්බනම් ටිකට් එක කීයට යයිද කියන්නකෝ මට. ඈ 400 පෙට්‍රල් ලීටරේ බූලියට ගහගෙන ගිහිල්ලා පිළිකන්නේ තියාගෙන 1,500 2,000 විකුණන බඩු ඉන්න රටක ෆීෆා තිබ්බනම් බලන්න තුන මිලියන 70 බල ටිකට් අපේ පිස්සු කතා කරන්න එපා. අපේ උන්දල ටිකට් එකක් ගන්න හැමෙන්නේ ලේසි ගානකට. ඔහොම නෙමෙයි එහෙනම් බ්ලැක් මාකට් සේල් එක යන්නේ. ඔහොම නෙවෙයි ඔය ඔය ගණන් මිලියන 75ට දෙන්නේ අපේ වෙනසුට. එහෙම ටිකට් එකක් ගන්න සිකියෝ කරගත්තා. 100ක් 150ක් කොහොමද කබල තමයි ගන්න. රයිට්. ඉතින් මම මේ ඔබෙන් අහන්න පොඩි දෙයක් තිබුණා. දැන් මගේ පාට්නර් නැත්තේ ඔයා හිතනවාද මේ මේ මේ ෆුට්බෝල් ෆයිනල්ස් බලන කියලා? නෑ. ලෙඩ. මේ මේ ෆීෆා බලලා ස්පාඤ්ඤට ආජන්ටිනාවට හුරේ දාලා පාන්දර එකමාර දෙක වෙනකම් පිස්සුද? ලෙඩ. නැති ලෙඩක් නෑ දැන්. දැන් ඉතින් ඔය ඉතින් අන්තිම ටිකනේ ඔය යන්න. කමන්නේ. දැන් මම ඔබට කියන්න පොඩි කාරණාවක් හිතේ තියාගෙන ආවා. ජූලි 9 වෙනිදා වෙච්ච වැඩේ ගැන අපි ඔබව කලින් දැනුවත් කරා. අපි කිව්වා මේ ජූලි 9 වෙනිදා
ඇලුම් ට්‍රාන්සෙන් ස්පේස්. මොකද මේ ඇලුම් කියන් ඇඟ ඇලුම්කම මේ ඇලවිලා එහෙමකද නෑ. මේ ඇලුම් කියන්නේ ඇලුමීනියම්. ඔබට කවදාහරි තැනක් තිබිලා තියෙනවද ලෝකෙ තියෙන හොඳම ඇලුමීනියම් නිෂ්පාදන ගැන නිකන් මෙහෙම ගිහිල්ලා බලලා ආ මේ වගේව හදලා තියෙනව නේද, ඉස්සර වගේ නෙමේ නේද, දැන් අරන් ගියා තිබ්බ වැඩේ ඉවරයිනේ, එහෙම තියෙනව නේද ෆිනිෂ් කරපු ඒවා තියෙනව. හැබැයි අපි ඒක දැනගන්නේ කොහොමද? දැක්කොත් තමයි. දැන් හිතන්නකො ඔබ ගෙයක් හදන්න යනවා, බිල්ඩින් එකක් හදන්න ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඔබ ඇලුමිනියම් වලින් වැඩ කරන්න ඕන කියලා පොඩි අදහසකුත් දැන් තියෙනවා. දැන් මිනිස්සු ඇලුමිනියම් පැත්තට යනවානේ. එකක් තමයි ඇලුමිනියම් බොහොම ලේසියෙන් සපය ගන්න පුළුවන්. ඇලුමිනියම් එක බොහොම ඉක්මනට වැඩ කරන්න පුළුවන්. ලී එක වගේ නෙමෙයි. ලී ඉතින් නේද? දැන් ලී ගන්න ගියාම ගොඩක් වෙලාවට මෝලෙන් කියනවා මේ සර් එළියනේ සර් ඒක නම් පොඩ්ඩක් සර් ගෙන්නන්න වෙනවා සර්. දැන් මේ දවස්වල අමාරුයි සර් ලී ගෙන්නන එක සර්. ඕ සර් හරි අමාරුයි සර් ගෙන්නන්න. නැ සර්ට ඕනේ වනම් ඉතින් මම මොකක් හරි බලන්නම් කරලා දෙන්න. ගාන කන්න නේද? ඔය ගාන කපන්න නේද? දැක්කලේ නේද? ඔය ගාන කපන්න එන්නේ. ඔය ගාන කපන්න එන්නේ. ඒ කරලත් ඉතින් අම්මෝ පසඟ පිහිටවල දෙනවා. දෙන්නේ මල්ලම්ම මල ජරාලී දන්න. අපි ලී අඳුරන්න දන්නේ නෑනේ මෙයා. අපිට දෙනවා මිලිය මේක මේක හොඳයිද මේ මේ මුදලාලි මේ ලී හොඳ එල මහත්තයා එල එල එල කියලා දෙන අම්මා එල තමයි දාලා මාසෙ යනකොට ගුල්ලකනෝ එල නැති අරට ඕනේ නෙමෙයි නේද? ඉතින් ඒ නිසා මිනිස්සු ඇලුමිනියම් වලට යනවා. හැබැයි ඇලුමිනියම් වලට ගියත් මිනිස්සු තාම දන්නේ නැහැ මේ ඇලුමිනියම් වල මොනවද තියෙන අපේ වැඩේ රහට කරගන්න මොනවද ඇලුමිනියම් වල තියෙන නිෂ්පාදන මොනවාගේ ප්‍රොඩක්ට්ස් තියෙන්නේ මොනවාගේ සොලූෂන් දෙකලු ගෙනලා තියෙන්නේ ඒවා ස්ටෑන්ඩඩ් එක කොහොමද ඒවා ඉන්ටර්නැෂනල්ද? ඔව් ඇලුමෙක්ස් නම් ඒවා ඉන්ටර්නැෂනල්. ඇලුමෙක්ස් පටන් ගන්න තියෙනවා අපි මේ දැන් කිව්වේ ඇලුම් ට්‍රාන්සෙන් ස්පේස් කියලා කියන්නේ මේක මේ නාරායම්පිට පාර නාවල හොයාගන්න හරි ලේසි. එතන ගිහින් බලන්න ලෝකයේ දැනට පාවිච්චි කරන ඇලුමිනියම් විසඳුම් ගොඩනැගිලි කර්මාන්තයේ ඉදිකිරීම් කර්මාන්තයේ සඳහා සුපරිම බඩුඩුගේ එතන තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න මොනේ ඔබ බිල්ඩින් එකක් ගයක් දොරක් හදන්න හිතාගෙන ඉන්නව නැත්නම් ඔබ කවදාවත් දැනගන්නේ නැහැ ගියේ නැත්තම් මේ තරම් නිෂ්පාදන ගොඩක් දැන් තියෙනවා කියලා මාකට් එකේ. ඔය දැන් ඔබ හැම එකම කපලා කොටලා එහෙ කළා මේක නෑ නෑ ෆිනිෂ් කරපුවා පිළිවෙලට හදලා ඉවර කරලා ගෙඩියේ පිටින් අරන් ගිහිල්ලා තියලා මේක කරනකොට වැඩේ ඉවර කරගන්න පුළුවන් සොලූෂන් දැන් ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා ලොක්ක. ඒක දැනගන්න තමයි ඔය තැනට අපි යන්න කියලා කියන්නේ. ඒත් එක්කම මේ ඕමෝම දැන් ඔය යනවනේ යනකොට මේ ඔබ යන්න ඕනේ ඔබ බොරලස් කමෝ පැත්ත කෙනෙක් නම් අහලා තියෙනවද බොරලස් කමෝ පැත්තේ තියෙනවා ඔය පිළියන්දල බොරලස් කමෝ පාරයි අර අර පැත්තෙන් රත්නනාට ගෝල් රෝඩ් එකයි යා කරන මැද පාරක් තියෙනවා. ඒ පාරත් නම ගංගාරාම පාර. අපිත් තියෙනවා ගංගාරාම පාරේ කොළඹනේ. මේක තියෙන්නේ බොරලස්කම ගංගාරාම පාරේ. ඕන්න දැන් මිනිස්සු දන්නවා ඔය පැත්තේ ආ ගංගාරාම පාරේ. හරි අමාරු ඉඩකඩම් වහගෙන ඇත්තටම අමාරුයි. හොඳ ඒවා තියෙනවා. මිනිස්සු ඉතින් කලින්ම පැනපු අය ඉතින් ඒවෙන් හොඳ තැන් අල්ලගෙන ගෙවල් හදලා තියෙන ලස්සන ගෙවල් තියෙන පැත්තක් නෙවෙයි. ඔය බොරලස්කමේ ගංගාරාම පාර ගැන ලස්සන ගෙවල් හැදුන පැත්තක්. හරි අමාරු හොඳ තැනක ඉඳමක් කඩමක් වහගෙන. දැන් ඔන්න මේ අන්තිම කෑල්ල අල්ලගෙන තියෙනවා ප්‍රයිම් එකෙන්. හොඳයි. ඒගොල්ලෝ ඔය ගංගාරාම පාරේ අයිනෙම ශෝකිඩම් කට්ටියක් අල්ලගෙන මහ ගොඩකුත් නැහැ ටිකයි තියෙන්නේ පොඩි පොඩි බ්ලොක්ස් හදලා තියෙනවා රයිට්. එතකොට සාමාන්‍ය මිලියන 17 විතර වගේ ඉඳලා මේව දැන් කියනකොට මේ 17 වනම් තියෙනවද දන්නෙත් නැහැ. ඕවා දන්න මිනිස්සු ගන්නවනේ. මොකද ඔය හරියට ඉඩම් ගණන් යන පැත්තක් තමයි යෝග. හරියට ඉඩම් ගණන් යනවා. මම මේ ප්‍රොපර්ටි ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවා. එයා කියනවා ප්‍රොපර්ටිස් වලට සල්ලි යටකරන්න අවුරුදු 4-5 ඇතුළත ගත්ත මුදල වගේ ප්‍රොපර්ටි එක දෙගුණයක් වෙනවාමයි කියලා කිව්වා. කියන්නේ 100%ක්. ඒ 20ට ගත්තනම් 40 වෙනවා කියලා කියන්නේ. හොඳ නැත් දරන් දාලා තියාගත්තනම් ඉඩම් ගන්න හැමතැනම ගෙවල්ලා දාන්න ඕනේ. ඉඩම අරන් දාලා නිකන් තියෙනවා. නිකන් තියෙනවා. තියෙනකොට ගණන් යනවා. සමහර මිනිස්සු කැමති නම් හදපු ගෙයක් එක්ක ඉඩම ගන්නවට වඩා එයාට කැමති විදිහට ගේ හදා ගන්න ඉඩම ගන්න කැමති. ඉතින් ඔබට දැන් සල්ලි තියෙනවා නම් ඔබ දැන් ගන්න. ඒතරෝක ආසාවෙන් හිටපු කෙනෙක් කොහොම හරි සල්ලි එකතු කරලා දවසක ඔය ගත්තා වගේ දෙගුණකට ඔබෙන් දවසක ගනි. ඉතින් ප්‍රයිම් එකට පොඩ්ඩක් කෝල් එකක් දීලා කතා කරලා බලන්න. ඒක නියම chance එකක්. 7 විනාඩි 47යි දැන්.

0: පදිංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
3: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
3: හච් 15 පිස්සුවක්ම තමයි.

0: අධිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න LOLC General Insurance Free Help
3: 20 GWM Hybrid Ha, Plug-in Hybrid SUV, Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Ekawen Karwa Ganna. Amathanna 011 118 866.

0: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.

0: Did the hospice powers SLIC life GV direction up in the Antimiruna? 11th bonus Pratilabi Agaya. Rupel Kutik Das Harasa Hatakmavai. Sri Lanka Insurance Life. Piakumin Mavakumin.
1: Apos Samani Pilipasu, Goli Upadidari Kwana. NSBM Harita Sarasavi. Upadi Padanam Patamala was some Purnakara. Low Hill Piligani Maksahita. With this Vishwa Vidyalika Upadi Katapravishwanda. Amatana. Bindua Ekaikai. Pansi Hatali Satrai Pandaha. NSBM Harita Sarasavi. Ubi Anagatu Jagrahi. ආරම්භයක්
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක් රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
5: 98.2 98

0: FM හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ විත්හසා
2: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන්
3: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: ආයුබෝවන් සුබ උදෑසනක්. පත්‍රවල වෙලා තියෙන විස්තර ටික හොයලා බලන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්නම් රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන CDB රන් ණය. දැන් CDB රන් සහනය ලබා දෙන්න ලෑස්ති. අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජල විදුලි සහ දුරකථන බිල්පත්වලට තමයි මේ රන් සහනය ලබා දෙන්න CDB සූදානම් වෙලා ඉන්නේ. මේ දිනුම් මැදීමට ඇතුළත් වෙලා බිහිවන ජයග්‍රාහකයන් රැසෙන් කෙනෙක් බවට පත්වෙන්න ඔබත් අදම CDB ශාඛාවකට ගොඩවන්න, නැත්නම් 0111738388 කියන දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදත් අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට 2025 වසර වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්ම වූ බෝනස් ප්‍රතිලාභයක් වෙන් කරලා තියෙනවා. මවකමෙන් පියකුමෙන් මවකමෙන් ඔබ රැකබලා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ රුපියල් බිලියන 247ක ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියන රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයක් සහිත ආයතනයක්. ඉතින් ඒ නිසාම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමග ඔබ නිසක වශයෙන්ම සුරක්ෂිතයි. ගයක් හදන්න බඩුමුට්ටු එකතු කරනවා කියන එක ලේසි පාසු සෙල්ලමක් නෙවෙයි. හරි විශ්වාසදායි තැන්වලින් එක එක බඩු තෝරලා බේරලා අරගන්න එකම, බඩු ගන්න එහි මෙහෙ යන එකම හරීම, අපි කොහොමද කියන්නේ, හරීම ඔළුවට කරදරයක්. කරලා ඉවර වෙන්නේ නැති වැඩක්. සිමෙන්ති ගන්න එක තැනකට යන්න ඕනේ, වැලි ගන්න තව තැනකට යන්න ඕනේ, ගල් ගන්න තව තැනකට යන්න ඕනේ, ඉන්ටීරියර් ෆිනිෂින් වලට උමනා කරන බඩු මුට්ටු ගන්න තව තැනකට යන්න ඕනේ. හැබැයි ඔයාගේ ප්‍රදේශයේ ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයව හොයාගෙන ගියා නම් එයාගෙන් මේ හැම දෙයක්ම හරිම සාධාරණ මිලකට වාට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මේ ස්විස්ටෙක් බ්‍රෑන්ඩ් එකෙන් එන දේවල් ටික විතරක් නෙවෙයි. ස්විස්ටෙක් බලයලත් අලෙවි නියෝජිතයෙක් කියලා කියන්නේ කිසිම වෙලාවක පාරිභෝගිකයව අන්දලා බිස්නස් කරන කෙනෙක් නෙවෙයි, ජෙනුයින් බිස්නස්මන් කෙනෙක් කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ තමයි ස්විස්ටෙක් ඔබට දෙන සහතිකය. ස්විස්ටෙක් කියන්නේ ඇසුරුමේ ලොකු ඉලක්කමක් ගහලා ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා පාරිභෝගිකයව රවට්ටල බඩු විකුණන කෙනෙක් නෙවෙයි. ඉතාම සාධාරණ මිලට තමයි ස්විස්ටෙක් මිල සටහන් කරලා තියෙන්නේ. ඉතින් ස්විස්ටෙක් භාණ්ඩත් එක්ක ස්විස්ටෙක් ප්‍රඩක්ට්ස්, එහෙම නැත්නම් ස්විස්ටෙක් නිෂ්පාදන විකුණන ජෙනුයින් බලයලත් අලෙවි නියෝජිතයත් එක්ක ඔබට විශ්වාසයෙන් ගනුදෙනු කරන්න පුළුවන් බව සහතිකයි. ඔන්න ඔය තමයි අපේ අනුග්‍රාහක බවතුන් ගැන විස්තර ටක් ගාලා මම එන්නම් පත්‍රවලට. දිනමින පත්‍රය මම ගන්නවා අතට ඉස්සෙල්ලාම. LPL තරගාවලිය බානුකට දුනිත්ට අවිෂ්කට තරඟ පාවා දෙන්න ඩොලර් මලු දෙන්න හදලා. දුරකථන සංවාද වීඩියෝ දර්ශනත් අධිකරණයට. ජෙෆ්නා කිංග්ස් සමහිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ් කියලා අද දිනමින පුවත්පතේ හෙඩ්ලයින් නිවුස් එක. ඒක තරඟ පාවාදීමේ චෝදනා මත ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශනයකගේ විසින් අත්අඩංගුවට ගැනුණු ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවන ඉන්දීය ජාතික මන්ජෝත් කල්රා ඇතුළු සැකකරුවන් දෙදෙනා මේ මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා, ඒ කියන්නේ 17 වෙනිදා නියෝග කරපු බව දිනමින පුවත්පත වාර්තා කරන. මේ දවස්වල LPL තරගාවලිය ක්‍රියාත්මකයි. LPL තරගාවලිය අතරතුර තරඟ පාවා දීම සඳහා තමයි මේ විදිහට මුදල් දෙන්න හදලා තියෙන්නේ. දුරකථන සංවාද එහෙම රෙකෝඩ් කරලා වාර්දිල තියෙන බව තමයි දිනමින පුවත්පත අද තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යමු අරුණ පත්තරයට. ලබන වසරේදී බරපතල ස්වභාවික ආපදාවක් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක්. මෙහෙම ස්වභාවික ආපදාවක් ඇතිවීමේ ඉඩකඩ 50%ට වැඩි කියලා තියෙන මේක මුදල් කාරක ස්වභාවයේදී හෙළි වුණා කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මම දන්නේ මුදල් කාරක ස්වභාවයෙන් කොහොමද එළිදරව් වෙන්නේ කියලා. මේ ස්වභාවික ආපදා ගැන ඒක මම හිතන්නේ ඩෝඩේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හරි මොකක් හරි එකකින් නෙවෙයිද මන් දන්නේ. මේකේ තියෙන්නේ එමයයි. ලබන වසරේදී බරපතල ස්වභාවික ආපදාවක් ඇතිවීමේ ඉඩකඩ 50%ට වැඩි මුදල් කාරක ස්වභාවයේදී හෙළි වෙයි. ලබන වසරේදී මෙරටට බරපතල ස්වභාවික ආපදාවක් සිදුවීමේ 50%කට වැඩි සම්භාවිතාවක් පවතින බව මුදල් කාරක ස්වභාවයේදී පසුගියදා අනාවරණය විය කියලා තියෙනවා. එමගින් රාජ්‍ය මූල්‍යයට දැඩි බලපෑමක් සිදුවිය හැකි බවට මුදල් අමාත්‍යාංශය පුරෝකථනයක්ද කර තිබේ. මුදල් කාරක සභාවට මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබූ වාර්තාවකට අනුව අදහස් දක්වූ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂද සිල්වා ලබන වසරේදී මහවිශාල අබැද්දියක් වෙන්න නියමිත බව හඳුනාගෙන තියෙනවා කියන එකනේ මේ කියන්නේ. අපි දිට්වා වලින් පාඩම් ඉගෙන ගත්තා. සිදුවීමට නියමිත ආපදාවෙන් රාජ්‍ය මූල්‍යයට දැවැන්ත ඍණාත්මක බලපෑමක් වෙන්න යනවා කියලත් සඳහන් වෙනවා. එහෙමනම් කළ යුත්තේ කුමක්ද කියලා කියන්න කියලා මුදල් කාරක සභාවේ සභාපති කිව්වා කියලා කියනවා. මන් දන්නේ මොකද්ද මේ ආපදාව කියලා. එහෙම පැහැදිලි විස්තරයක් මේ ආටිකල් එකේ නැහැ. හැබැයි ඉතින් හෙඩ්ලයින් එකට අරගෙන තියෙනවා ලබන වසරේදී බරපතල ස්වභාවික ආපදාවක් කියලා. පැහැදිලි නැහැ, හරි විස්තරයක් අඩංගු නැහැ. මොකද්ද දන්නේ නැහැ, වෙන්න යන්නේ මොකුත් වෙන්න යන්නේ නැද්ද දන්නෙත් නැහැ. හෙඩ්ලයින් එකේ එහෙම තියෙනවා. ඉරානයෙන් තාර නැතුව පාර හදන වැඩ කොට උඩ කියලා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය කිව්ව බව අරුණ වාර්තා කරලා තියෙනවා. ඉරානයෙන් තාර නොලැබීම හේතුවෙන් මාර්ග සංවර්ධන කටයුතු අඩාල් වීමේ ගැටලුවක් උද්ගතව ඇති බව ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි කියලා තියෙනවා. මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තවමත් මතුවෙලා නැහැ. නමුත් මේ වන විට තාරවල හිඟයක් තියෙනවා. අපිට තාර අපි ගෙන්නන්නේ 100%ක්ම ඉරානේ. ඉතින් ඉරානයෙන් මේ දවස්වල තාර එන්නේ නැහැ, එන නැව් ප්‍රමාද වෙලා තියෙනවා. බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපසතුව දැනට තිබෙන්නේ කියලා ඇමතුමා කියලා තියෙනවා. මේ යුද්ධමය තත්ත්වය අපිට බලපාන විවිධ ආකාර තමයි ඒ විදිහට හෙළිදරව් වෙන්නේ. අපි යනවා ලංකාදීප පුවත්පතට ඊළඟට. රැකියා පුරප්පාඩු පිරිලා පළපුරුදු සේවක හිඟයටත් පිළියමක්. රජයේ සේවකයන්ට වසර දෙකක සේවා දිගුවක්. පොලිසියට 40,000ක් හිඟයි කියලත් සඳහන් කරලා තියෙනවා. වඩාත් ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සඳහා ජ්‍යෙෂ්ඨ සහ වෘත්තීය මට්ටමේ තෝරාගත් රාජ්‍යාංශයේ සේවකයන්ට වසර දෙකක හෝ ඊට වැඩි සේවා දිගුවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළාද. ආරංචි මාර්ග තමයි මෙහෙම කියලා තියෙන්නේ. මේ කිව්ව කෙනෙක් නෑ, ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා කියලා තමයි ඉතින් ලංකාදීපය කියන්නේ. ඇතම් වෘත්තීන්වල තිබෙන රැකියා පුරප්පාඩු සඳහා මේ විසඳුමක් වනු ඇති බවද ආරංචි මාර්ග පැවසුවා කියලා තියෙනවා. මෑත වසරවලදී කාර්යමණ්ඩල සංඛ්‍යාවේ දැඩි අඩුවීමක් දක්නට ලැබුණු විශේෂඥ වෛද්‍යවරුන්ට, විද්‍යාත්මක සේවාවල නියුතු නිලධාරීන්ට සහ විශේෂිත සේවාවල නියුතු අනෙකුත් නිලධාරීන්ට මෙම තීරණය අදාළ වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරලා තියෙනවා. මේක හැමෝම අනිවාර්යෙන්ම ගන්න ඕනේ නෑ. මේක කැමති අයට විතරක් මේ සේවා දිගුව ලබා ගන්න පුළුවන් බවත් ලංකාදීපේට ආරංචි මාර්ග පවසලා තියෙනවා. ඉතින් කිව්ව කෙනෙක් නෑ, මේ ප්‍රවෘත්තිය ආරංචි වෙච්ච එකක් තමයි හෙඩ්ලයින් එකට දාලා තියෙන්නේ. මන්ද එහෙම ආරංචි මාර්ග සඳහන් කරනවා කිව්වහම කොච්චර විශ්වාසවන්ත භාවය පිළිබඳ ගැටලුවක් එන්නේ නැද්ද මන් දන්නේ. මේ පත්තරවලට හෙඩ්ලයින් එකටම දාන ප්‍රවෘත්තිය සෝස් එකක් නෑ. ආරංචි මාර්ගවලින් තමයි නිවුස් එක හැදිලා තියෙන්නේ. දිවයින පත්තරයට මං එනවා. කෝටි හතලිහක කුඩුවෙයි පාන දුරින් දිප්පිටි ගොඩින් අල්ලයි කියලා අද දිවයිනේ හෙඩ්ලයින් නිවස් එක. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ටාසය දිප්පිටිගොඩ පානදුර සහ කිරිබත් ගොඩ යන ප්‍රදේශවල කළ වැටලීම් දෙකකදී රුපියල් කෝටි 40කට අධික වටිනාකමින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා දිවයින තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරනවා. ඊට අමතරව අද පාපන්දු ලෝක කුසලානය ගැනත් ප්‍රවෘත්ති සඳහන් වෙලා තියෙනවා. ඇතැම් පුවත්පත්වල පාන්දර ඉවර වෙච්ච හින්දා සමහර පත්‍රවලට මේ ප්‍රවෘත්ති දාගන්න බැරි වෙන්න ඇති. ඔය අතරේ මම දිවයින පත්‍රයෙන් ගන්නවා ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුන් එක. පළාත් සභා ඡන්දේ තියන්න බැරි හරි ඡන්ද ක්‍රමයක් නැති හින්දා කියලා කියන්නේ කියලා මේ ගම්මු දෙන්නේ කතා වෙන්නේ. පළාත් සභා ඡන්දෙ තියන්න බැරි හරි ඡන්ද ක්‍රමයක් නැති හින්දා කියන්නේ කිව්වම ඉතින් අනිත් හාදයා කියනවා ඇයියකොඩු තුනෙන් දෙකේ බලේ. ඒක තමයි ඉතින් හරි ඡන්ද ක්‍රමයක් නැත්තම් හරි ඡන්ද ක්‍රමයක් හදන්න පුළුවන්, හරි ඡන්ද ක්‍රමයක් හදලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය බලය ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒත් එක එක වගේ කිය පළාත් සභා ඡන්දය පවත්වන්න නැතුව ඉන්නවා. ඔන්න ඔයි අද පත්‍රවල ගිහිල්ලා තියෙන විස්තර. හෙටත් එන්නම් පත්‍ර ටික අරගෙන. සුබ දවසක්.
0: හතර වටේම පත්‍ර තප්පරේට 100ට.
1: 100ට පත්‍රේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන් 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
1: දැන් වෙලා උදැස්සන 8යි විනාඩි 9යි.
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
9: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 7400

0: टॉप स्टोरी
1: ಪ್ರದೇಶ ಕಿಹಿಪೇಕು ಉಣಸುಮ ಹೆಲಠ ದಿವೇನೆ ಪ್ರದೇಶ ಕಿಹಿಪೇಕಟ ಬಲಪವತ್ವೆನ ಪರಿದಿ ಕಾಲುಗುಣ ವಿದ್ಯಾ ದೆಪಾರ್ತಮೇಂತೋ ವಿಸಿನ್ ಉಣಸುಮ್ ಕಾಲುಗುಣ ತತ್ವ ಪಿಲಿಬಂದ ಅವವಾದಾತ್ಮಕ ನಿವೇದನೆಯಾಕ್ ನಿಕುತ್ ಕರತಿಬೆನವ ಏ ನಗನಿಹಿರ ಪಲಾತಟ ಮೇನ್ಮ ಕಿಲನೊಚ್ಚಿ ಮೊಲತಿಯೋ ವವನಿಯಾವ ಪೊಲುನರುವ ಸಹ ಮೊನರಾಗಲ ದಿಸ್ಟ್ರಿಕ್ಕವಲಟಾಯ್ ಅದ ದಿನೇ ಎಮ್ಮ ಪ್ರದೇಶವಲ ತಮ್ಮ ಸ್ಥಾನವಲ ದಿವಾ ಕಾಲೇದಿ ಉಣಸುಮ್ ದರ್ಶಕ ಮಿನಿಸ್ರುರಟ ಅವಧಾನ ಯೊಮುಕಲೇತು ಮಟ್ಟಮಕ ಪವತಿಯ ಹೆಕಿಬವ ಕಾಲುಗುಣ ವಿದ್ಯಾ ದೆಪಾರ್ತಮೇಂತೋ ಪವಸನವ එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටින්නේ අධික උණුසුමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසයි. දැන් විදෙස් පොතක්. ඉරානයේ එල්ල කළ ප්‍රහාරයකින් කුවේටයේ කම්මලක් සහ විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. එම ප්‍රහාරයෙන් විදුලි බලාගාරයේ සේවය කළ සේවකින් දෙදෙනෙකුට මිය ගියා. ඉරාන හමුදාව පැවසුවේ කුවේටයට එල්ල කළ ප්‍රහාරයකින් අල් අදරි කඳවුරේ ඇමරිකානු පතරම් ගබඩාවක් සහ ඇමරිකානු නිලධාරීන් සිටින අල් අලි අසයම් ගුවන් කඳවුරේ ගුවන් ආරක්ෂක රෙඩර් පද්ධතිය විනාශ කිරීමට හැකි වූ බවයි. මෙ අතර බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලේක මිල ඩොලර් 84ක්

0: Then Union Place GWM Experience Center within Amathanna 01117886666
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

මේ සාමාන්‍ය ඔබ ඉතින් මොනවට හරි වියදම් කරනවා ඇදින නේද? අපිට ඉතින් එහෙමනේ මොකක් හරි එකක් සෙට් වෙනවනේ වියදම් කරන්. ඒ වියදම් කරන කිසිම වෙලාවක මේ කතාව ඇහුවට පස්සේ ඔබ සල්ලි නිකාන් දීලා දාන්නේ නැහැ කියලා මම දන්නවා. අද මේ කියන්න යන කතාවෙන් පස්සේ වෙනද වගේ නිකන් ඔහොම සල්ලි දීලා දාන්නේ නැහැ ඔබ. ෆෝම් බාන්නේ නැද්ද කියලා. මේ අල්කෝරන් පුද්ගලී

හරිද? අල්කෝරන්. ඒක මතක තියාගන්න ඕනේ. එයා ලියපු ලස්සන කතාවක් තියෙනවා මේ Bring out the magic in your mind. Bring out the magic in your mind. මේ මනසේ තියෙන බලය ගැන, මනසේ තියෙන මැජික් එක ගැන අපි ඉතින් හරියට කතා වෙනවා. මේක ප්‍රායෝගිකව යොදවන එක තමයි ඇත්තටම හොයා ගන්න ඕනේ. මනස මැජිකල්, ඒක හරි. නමුත් ඒක මැජිකල් කියලා අපිට ඇත්තටම අහුවෙනවද? ඔබ කැමති නැද්ද ඒක ප්‍රායෝගිකව කරලා බලන්න? ප්‍රායෝගිකව ට්‍රයි කරන්න. නිතර දෙවේල ඔබ කරන වැඩක් එක්ක වියදම් වෙන එක හම්බ වෙන එකට වඩා වෙන්නේ ඒකනේ. හම්බ වෙන එකට වඩා වෙන්නේ ඒක. වියදම් වෙන එක නෙවෙන්නේ. ඔබ එහෙම සල්ලි එළියට දෙන හැම වෙලාවකම ඔබ මෙහෙම හිතන්න. ඔබ හිතන්න, මම මේ වියදම් කරන මුදල් අතට පත්වන හැම කෙනෙකුටම ආශිර්වාදයක් වෙන්න ඕනේ මේ මුදල්. කොහොමද ඔබ හිතන්නේ? මම මේ වියදම් කරන මුදල් අතට පත්වන හැම කෙනෙකුටම ඒ සල්ලි ආශිර්වාදයක් වෙන්න ඕනේ. ඒ සල්ලි බඩගිනි වෙච්ච අයගේ බඩගිනි නිවන්න ඕනේ. ඇඳුම් පැළඳුම් නැති අයට ඇඳුම් පැළඳුම් ලබා දෙන්න ඔබ සල්ලිවලට අණ කරන්න ඕනේ. ඔබ සල්ලිවලට අණ කරනවා මේ. යන්න. ගිහිල්ලා එයාගේ අතට ගිහිල්ලා එයාට ආශිර්වාදයක් වෙන්න. යන්න. එයාගේ අතට ගිහිල්ලා එයා බඩගින්නේ නම් ඉන්නේ එයාට කෑම බීම අරගෙන දෙන්න. ඔබ සල්ලිවලට අණ කරනවා. යන්න. එයාට ඇඳුම් පැළඳුම් නම් ඕනේ. එයාට ඇඳුම් පැළඳුම් අරගෙන දෙන්න. යන්න. එයාගේ සෞඛ්‍ය හරිගස්ස ගන්න. එයාට බේතේත් නම් ගන්න ඕනේ. ඒ බේතේත් ටික අරගෙන දෙන්න. යන්න. යන්න මුළු ලෝකෙ පුරාම යන්න. ඒ ගිහිල්ලා ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් වැඩි වෙන්න. වැඩි වෙලා නැවත මා ළඟට එන්න. මට නැවත නැවතත් එය කරන්න. මට ඊටත් වඩා හොඳට ඒ කාර්යභාරය කරන්න. නැවත ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් වැඩි වෙලා නැවත මා වෙත එන්න. සල්ලි වලට අණ කරන්න කියලා කියනවා අල්කෝරන්. සල්ලි වලට අණ දෙන්න. නිකාම් දෙන්න එපා සල්ලි. ඒ හොඳයි වගේනේ. පොඩි ගතියක් තියෙනවා නේද? සල්ලිවලට අණ දෙන හැම දෙනාට. යන්න. හයියෙන් කියන්න එපා. මිනිස්සු සල්ලි ගන්න ගන්නේ නැහැ. දැන් ඕනට වැඩි හයියෙන් කියන්න යන්න එපා නිකන්. නෝමල් නිකන් හිතෙන් කියන්න ඕනේ. මෙහෙම කාට හරි සල්ලි දෙන්න. යන්න. මුදලාලිට සල්ලි දෙන්න. යන්න. මුදලාලිට යන්න. වයි වයි මේ මොකද්ද මේ? පිල්ලියක්ද? සල්ලිද පිල්ලියක්ද කියලා. හිතෙන් කියන්න ඕනේ. යන්න. මේ මුදලාලිගේ ප්‍රශ්න ඉවර කරන්න. යාට ආශිර්වාදයක් වෙන්න. මේ සල්ලි අතට පත් වෙන අයගේ බඩගිනි නිවෙන්න, ඇඳුම් පැළඳුම් ලැබෙන්න, බේත් හේත් ටික ගන්න ලැබෙන්න, ගයක් දොරක් හදා ගන්න ලැබෙන්න. ඊට පස්සේ ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් වැඩි වෙලා නැවත මා වෙත මෙන්න. මට නැවත කීප ගුණයක් වැඩි කළ මේ වැඩේ නැවත කරන්න. නැවත මා වෙත එන්න. මන්නම් ආසයි ඔබේකට ආසයිද මන් දන්නේ. මන්නම් ඊට අවංකවම කැමති. දැන් සල්ලි ගැන කතා කරමු. දැන් හම්බ කරන ඒවා ගැන කතා කරමු. රයිට්. හම්බ කරන එක ගැන කතා කරමු. දැන් මම බලව ලංකාවේ පුදුම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා තෝගයක් ඉන්නෝනේ. කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා තෝගයක් ඉන්නෝ. ලේසි නැහැ. මාර ගොඩක් ඉන්නවා. බැලුවොත් නැත්තම් Facebook ප්‍රොෆයිල් වල කන්ටෙන්ට් ක්‍රියේටර්, කන්ටෙන්ට් ක්‍රියේටර්, කන්ටෙන්ට් ක්‍රියේටර්. දැන් ඇත්තටම අපි මේ කාර්මික අංශේ පුහුණු ඒවා පොඩ්ඩක් අඩුයි. දැන් මෙහෙමනේ. එහෙමයි කියලා දැන් ඒකට අඬාන්නේ දෙල හරියන්නේ නැහනේ. අපේ රටේ වැඩි හරියක්ම හැදීගෙන යන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා නම් ඒකේ චැලෙන්ජස් තියෙයි ඉස්සරහට. හැබැයි අපි ඒක ඒක අපිට තියෙන දේ අපි ආදායම් මාර්ගයක් හැටියට කරකවන්න ඕන. අපේ දක්ෂ මිනිස්සු ඉන්නවා ඇත්තටම. මිනිස්සු වැඩක් කරන්න පුළුවන් වෙන රටක් එක්ක එහෙම වැඩ කරන අය ඉන්නවා. මං කියවනේ අර Netflix එකට කන්ටෙන්ට් සප්ලයි කරන ළමයි ඉන්නවා. චිත්‍රපටිවල තම්නේල් එක හදන්නේ ලංකාවේ ළමයි සමහරේ වෙයි. හැබැයි එකම නෙමෙයි. සෑහෙන ප්‍රමාණයකට ඒ තම්නේල්ස් හදලා ලොකු සල්ලියක් හොයන ළමයි ඉන්නවා. අපිට ප්‍රශ්නයක් තිබුණානේ පිටරටත් එක්ක වැඩ කරන්න පුළුවන්, පිටරටින් සල්ලි ගෙවන්නේ අපිට කොහොමද?
අපි පිටරටක වැඩ කරන්න නැත්නම් අපිට ක්‍රමයක් තිබුණේ නැහැ අපිට account එකක් පටන් ගන්න. පස්සේ පස්සේ නම් ඔය එක එක විවිධ ක්‍රම ආරංචි වුණා සල්ලි ගන්න. ඒතරින් හරියමං කතාවක් කවුරුවත් කියන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ ඉවරයි දැන්. ඔබට පිටරටත් එක්ක වැඩ කරන්න platforms තියෙනවා. මාර platforms ඔක තියෙනවනේ පිටරටත් එක්ක වැඩ කරන්න. ඒ ඔබ අහලා තියෙන ඔය ඉස්සරම ඉඳලා තියෙන එකක් තමයි Fiverr වගේව, Upwork වගේව, freelancer.com වගේව ඒවයි වැඩ කරන්න පුළුවන්. එතකොට ඔබ කරන්න ඕනේ commercial bank වේ combank.lk site එකට යන්න. content creator නේ ඉතින්. බැංකුවට යන්න ඕනේ නැහැ. combank.lk site එකට ගියාම ඒ බලා ගන්න පුළුවන් combank gig plus කියලා account එකක් ගන්න විස්තර. මේක freelancers ලව empower කරන්න ආපු නියම platform එකක් කියලා මේක බලපුවා හැම එක්කෙනාම වගේ කිව්වා. මේකේ PayPal withdrawals කරගන්න පුළුවන්. credit card වලට privileges තියෙනවා. ලෝන් ගන්න මල්ටි කරන්සි ඇක්සස් එක්ක, ඒ කියන්නේ එක එක ජාතියේ කරන්සි ගොඩකින් ඔබට ගනුදෙනු කිරීමේ අවස්ථාව හම්බෙලා තියෙනවා මේ Combank එකේ, මේ Combank Gig Plus කියන account එක. LKR වලින්ද, USD වලින්ද, Euro වලින්ද, Pound වලින්ද, Australian Dollars වලින් ඕන එකකින් ගනුදෙනු කරන්න සල්ලි අතට ගන්න කියන ප්‍රශ්නේ තුන දැන් ඒ ප්‍රශ්නේ විසඳෙනවා මෙහෙමම. ඒ විතරක් නෙමෙයි තමන්ට කියලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. දැන් ඒව ෆ්‍රීලාන්සර්ස් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහනේ. ඇයි තමන්ගේ ආදායම් මාර්ගෙ පෙන්වන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නිකන් මේ අච්චර හම් වෙනවා මාසෙකට මෙච්චර හම් වෙනවා කියලා නිකන් අයියේ මේ මෙහෙමත් හම්බෙච්ච දවස් තියෙනවා. ඒව වැඩක් නැහැ. ඒව ඔබට ලිඛිතව ඔබට ડોකියුමන්ට් එකකින් ඔප්පු කරන්න පුළුවන් වෙනවනේ. ඒක නිසා ඔබ ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙච්ච එක හරි. නමුත් ඔබේ ෆයිනෑන්ෂල් රෙකෝඩ්ස් එක හරියට තියෙන්න ඕනේ. කමර්ෂල් බැංකුවත් එක්ක මේක පටන් ගත්තාම ඔබට සෑහෙන දුර ගමනක් යන්න පුළුවන් කියලා දැන් මට හිතෙනවා. combank.lk සයිට් එකට යන්න මම මේ ෆ්‍රීලාන්සර්ට කියන්නේ. ඔබට දැන් වෙන රටවල් එක්ක ගනුදෙනු කරලා වැඩ කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්. දැන් මවත් එක්ක වැඩ කරද්දී දැන් දෙහෙට ගැනත් කියන්නම ඕනේ. තාමත් ඔබ රුපියල් 1199කට වඩා ඔය වැඩ ටික කරගන්න ඩේට වලට වියදම් කරනවා නම් ඔය පැකේජ් එක ගැන නැවත හිතලා බලන්න ඕනේ පුතා. 1199කට වඩා ඩේට වලට වියදම් කරනවා නම් ඉස්සර වගේ වෙබ්සයිට්ස් නෙමෙයි අපි දැන් ඇප්සොලින්නේ වැඩ කරන්නේ. ඇප්සොලින් වැඩ ගොඩාක් කරනවා. සමහර වෙලාවට අපි දේවල් හොයනවා. සමහර වෙලාවට අපි දේවල් රිසර්ච් කරනවා. සමහර වෙලාවට අපි දේවල් ෂෙයා කරනවා. කොමියුනිකේට් කරනවා. මේ වගේ මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් තරමේ ඇප්ස් 15ක් අඳුනගෙන තියෙනවා හච් එක. ඒ ඇප්ස් 15ටම රුපියල් 1199කට අන්ලිමිටඩ් ඩේටා දෙන්න. ඒ ඇප්ස් 15ෙන් ඇත්තටම අපේ ඩිජිටල් ජීවිතයේ 90%කට වැඩිය කා වෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඊට අමතරව තව GB 30 ගණක් වැඩිපුරක් දෙනවා රුපියල් 100ක ෆ්‍රීලෝඩ් එකකුත් දෙනවා. අර ඇප්ස් 15 ඇතුලේ YouTube, TikTok ඒවා අහන්න දෙයක් නැහැ ඒවා තියෙනවා. Gemini Chat GPT පවා තියෙනවා. එක එක කමියුනිකේෂන් ඇප්ස් තියෙනවා. ඒ 15ම පාවිච්චි කරන මිනිහෙක් ඉන්නවා කියලා මං හිතන්නේ. නමුත් ඒ 15 දීලා තියෙන එකේ හැමෝටම තමන්ගේ බේසික් ඇප්ස් ටික අන්ලිමිටඩ් ඩේටා වලින් කා වෙනවා. මේක හච් හඳුනලා දෙන තින් ළඟම ඉන්න හච් නියෝජිතය හම්බෙන්න. එයා කියයි මොකද්ද කරන්න ඕනේ කියලා. ලොකුවට මෝ හිතන්නේ යන්න ඕනේ නැහැ. වෙබ්සයිට් එකට ගිහලා තනියම මේක ඇක්ටිව් කරගන්න පුළුවන් මිනිස්සුත් නැතුව නෙමෙයි ඉන්නවා. ඉතින් වඩා හොඳයි ළඟ ඉන්න හච් නියෝජිතයා හම්බුනාම නේද? දැන් වීකෙන්ඩ් කීපයක් පහු වෙලා ගියා. දැන් ඔන්න තව එකකුත් පහු වුණා. ෆුට්බෝල් සීහින් හිටියද නැත්තම් අර මෙට්ටයක් බලන වැඩේ කියන්නේ අපි දැන් මෙට්ට නෙමෙයිනේ ඇත්තටම ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. අපි මෙට්ට විකුණන එක ගැන නෙමෙයි කතා කරන්නේ. අපි නිින්ද තියෙන වටිනාකම ගැන කතා කරනවා. ලෝකේ ඉන්න 40%ක් මිනිස්සු ඕන්න තරම් සල්ලි තිබ්බත් මොන්න සැප සම්පත් තිබ්බත් නිින්දයක් නැහැ නේ අලෝ. එපා වෙනවා ඇති නේද? හිතන්නකො නිින්දයක් නැති මිනිස්සු හරිම භයානක අද්දකීමක්. මට මේ මෑතකදී මේ පොඩි අර කැස්සර බෙහෙත් වර්ගයක් කරගෙන ඒක බෙහෙතක් තිබුණා. ඇත්තට මට ඒක පස්සේ තමයි මම දැනගත්තේ. ඒ බෙහෙතට රැට නිින්ද යන්නේ. ඒ බෙහෙතට රැට නිින්ද යන්නේ. වට නිදිමත එනවා. ඇස් දෙක පියා ගන්නත් හිතනවා. ඒකට නිින්ද යන්නේ නැති බව තේරෙනවා. පස්සේ තමයි දැනගත්තේ බෙහෙතේ තියෙන සයිඩ් ඉෆෙක්ට් එකක් කියලා ඒක. නිින්ද යන්නේ නැහැ. මොන අපටව නිින්ද යන්නේ නැහැ. මම නිකන් හිතුවා මට මොකක් හරි කාගේ හරි මේ ආශ්චර්යයේ සාපයක් වෙදලා කියලා මම අවංකව හිතුවා. මට නිින්ද යන්නේ නැති මොන හරි මගේ රූපයක් කොඬොල් අලයකින් කපලා කටු ගහලා ලිපට අල්ලනවා දන්නේ රැට. ඕ! තනි කර මේ කනප්පු ඇවිද්දන මාතර මේ
මහත්තයටත් මහත්තය දකුණු ද මේ මන්ත සාත්‍ර ගුරුකන් ය ඔක්කොම් ද ප්‍රක්ටිස් කලදී. මහිතන ගෙදරත් ඔවා කරනවා බාගත්ත අම්මල පුතාලෙකුතු වෙලා බෑනල ඕ තමයි කරන්න. රූප කපල කටු හල මට තුන හෙම කල් පස්සෙ වලන්නට හෙමි ගන්නෙමයි. අර බෙහෙත් පෙත්තේ ආදීනම තමයි මට මේ රට නින්දයන් නැත්ති. මම කියන්න හද ඒක නෙමේ මට ඒ වෙලා හාමුදුරුවනේ එහෙම නින්දයන් නැතික මොන දුකක්ද කියලා එතුුණා. කිසිත් දෙකට බයවෙන්න එපා. නින්දයන් නැති හේතු එකින් එක එකින් එක අඳුරගෙන තියෙනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කළඹ සෙවනලෙගොලන්ගේ ඔෆිස් එක තියෙන්නේ. ඒ නින්දයන් නැති හේතුවලට සොලූෂන් තමයි මේ එක එක මෙට්ට ජාතියෙන් දීලා තියෙන. සමහර අයගේ බයෝරිදමික් ක්ලොක් එක අවුල් අවුරුදු ගානක් තිස්සේ. ඒක මවුල් මවුල්. ඒතර ස්වභාවික නින්දට පත් වෙන්නේ. තව සමහර අයගේ කොහොමද කියන්නේ එනර්ජි එනර්ජි දෙම නෙගටිව් එනර්ජි වැඩි ඇඟේ. විතර තරහා යනවා, ස්ට්‍රෙස් එක වැඩි, පීඩාව වැඩි, ඔෆිස් එකේ ඩිමාන්ඩ් එක වැඩි, හැමදෙස්සම ලොක්ක කතා කරනවා, හැම මිනිහෙක්ම මේ මිනිහා ගොළුවේ ගහලා තින්නේ. හැම දෙයකට මේ මිනිහා හොදක් කරත් මේ මිනිහා නරකක් කරත් මේ මිනිහා වැරදුනත් මේ මිනිහා. එහෙම මිනිස්සු ඉන්නවනේ ජීවිතේ. ලොක්ක සේරම වැඩ ඔළුවේ ගහලා ලොක්ක ලකුණු දා ගන්නවා. මේ අර අනේ අර මනුස්සයා වැඩ කරේ. මනුස්සයා නින්දක් නැහැ, නෙගටිව් එනර්ජි වලින් පිරීලා. හැම වෙලාවෙම තරහෙන් ඉන්නේ. නින්ද යන්නේ. තව සමහර අය ඉන්න මේ බොඩි ටෙම්පරචර් එක වැඩි. නිදා ගන්න බොඩි ටෙම්පරචර් සෙල්සියස් එක 18.2කට හරි 3කට වගේ ගන්නකට අඩු වෙන්න ඕනේ. එහෙම නැත්නම් බොඩි සර්ෆස් ටෙම්පරචර් එක වැඩි නම් නින්ද යන්නේ. ඒකට සොලූෂන් තියෙනවා. අර කලින් කියපු දෙකටත් තියෙනවා. තව සමහර අයගේ දැන් රොමැන්ටික් ලයිෆ් එක ඉවරයි. ස්ට්‍රෙස් වැඩිකම නිසා. රොමැන්ටික්ක් නෑ. ඔය නිකන් ඔය ඇඳට වෙලා ඉතින් ඔය ඉන්නවා. ඉතින් රොමෑන්ස් එකක් මොනක්වත් නැහැ ඉතින්. කමක් නෑ, අපිට රොමෑන්ස් නැවත ගෙන්නන්න පුළුවන් මැජික් බලයක් තියෙන මේට්‍රස් තියෙනවා. ඔබට පේනවනේ. මේ හැම දෙයකින්ම සොලූෂන් එකක් දීලා තියෙන්නේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් මෙට්ට විකුණන්න දඟලන කම්පනියක් නෙවෙයි. ඔබට නිින්ද යන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒකට උත්තරේ දෙන්න මහන්සි වෙන කම්පනියක්. දැන් 8 විනාඩි 29 වෙලා මෙට්ට නම වැලන්ටිනෝ ඉටලි. ගෙන්නන්නේ කවුද? ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. අන්න ඒකයි.

රරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරරර
ගෙයක් හදන්න. ගොඩක්ම ලංකාව දකල තියනගත්ම ගෙවල් බාගට හදල නතර වෙලා තිනේ මං ඉතන තින් මොනහරි මැදකති සල්ලි ප්‍රශ්නයක් එන්ඩ ඇති. හදපු ගෙවල්ලටට එහෙම නිකම් බාගට හදල දැන් ඒක චූටි කෑල්ලක පදිංචි වෙලා එහෙම නා වැඩේ කෙරෙන්නෙම නැති තත්ත්වයට යනවා. ඔය තියෙන එකත් එක්ක හැමදාම සෙට්ලෙවි ඉන්නවනේ. ඕකකින් කරගන්න පුළුවන්. ඕක කරගන්න අපි ක්‍රමයක් දෙන්න. මම දන්නවා දැන් ඔතනින් එහාට යන්න සම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ නිකන් ගියාට එහෙම සහයෝගයක් නැහැ වාගේ නේද? يعني ඔබ කියන කතාව අහන්නවත් කෙනෙක් නැහැ වාගේ. මේක හරියන්නේ හරියන්නේ කියලා ඔබට අක්ගාලා නිකන් හලන්න තමයි හදන්නේ. LOLC finance try කරේ නැද්ද? අලුත් ගයක් හදන්න වගේම විශේෂයෙන්ම ඔය බාගෙට ඉවර කළා තියෙන ගෙවල්. සමහර අයට ආසාවක් තියෙනවා දැන් ඉදමත් චුට්ටක් තියෙනවා කලින් කමිට්මන්ට්ස් උත් ඉවරයි. පොඩි කෑල්ලක් මේකට නිකන් ඈඳ ගන්නත් පොඩි ආසාවල් තියෙනවා. අලුත් කෑල්ලක් ගන්න තත් අලුත් ඉදමක් ගන්න බාගෙට එහෙම ඔබට එහෙම එනවා එක එක කාලෙට එනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඉතින් ඒව හොඳ දේවල් වුණාට ඒවට සල්ලි ඕනේ නේද? සල්ලි ඕනේ සල්ලි සල්ලි. මොකද සල්ලි කියන එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. සමහරවිට මේ සල්ලි අපිට නිකන් ඇත්තට කැමති නෑ වගේ පේනවා. එහෙනම් ඔබ LOLC finance යන්න ඕනේ. එහෙම යන්නේ නෑ. ඔබට දැන් ඉතමකෝ ඔය ගෙදරක් මේවා කරන්න එහෙම පොඩි එකක් අදහසක් ආවා අලුතෙන් ගන්න හරි. බාගෙට වැඩ කරපු එක ඉවර කරගන්න හරි. අලුතින් කෑල්ලක් එකතු කරගන්න හරි. එහෙම නැත්නම් ඉඩමක් ගන්න හරි මොන හරි. LOLC finance එකට කතා කරා නම් ගිල කතා කරන්න. ගිල මෙහෙම වැඩක් තියෙනවා කියලා. නිලධාරියෙක් ගෙදරට එනවා. එතනින් පස්සේ කේස් එක එයාගේ. එයා ඔබ ගැන විස්තර ටික හොයා ගන්නවා. ඔබට කොච්චර හැකියාවක් තියෙනවද? ණය ගෙවීමේ හැකියාව කොයි වගේද? ඔබ කරන වෘත්තිය ඇතුලේ මොන හරි මැච් එකක් ගහ ගන්න පුළුවන්ද? පොඩි රිස්ක් එකක් chance එකක් තිබුණත් ගොඩක් වෙලාවට LOLC finance එක ඔබට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේක තක්සේරු කරන්න වෙනම පැනල් එකක්. එතකොට තක්සේරු කටයුතු ඒවට වෙලා යනවනේ සාමාන්‍ය. ඔය කියන්නේ ඇසෙස් කරනවා කියලා ඇවිල්ලා. ඊඩම හරි ගෙදර හරි මොකක් හරි එකක් ඒගොල්ලෝ ඇවිල්ලා තක්සේරු කරනවා මේක වටනකම් මෙච්චරයි කියලා. ඒව කරන්න වෙනම පැනල් එකක් ඒගොල්ලෝ ගාව ඉන්නවා. හරි ඉක්මනට ඒගොල්ලෝ මම ආස මොකක්ද දන්නවද? LOLC finance එකක් මාර ඉක්මනට වැඩ කරනවා. ඊයතක වෙන්දේරි වෙන්දේරි නෑ. අඩ බඩ ගාලා වැඩ කරන ඒගොල්ලෝ කේස් එකක් ඉක්මනට පටන් ගන්න ටක් ගාලේ ෆයිල් එක ක්ලෝස් කරන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඔබ ගැන හොඳට තේරෙනවා. සමහරවිට ගෙදර මායියට තේරෙන්නේ නැති කෑල් ටික ඔබත් එක්ක කතා කරලා මේ අයට තේරෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි ගෙවන්න පහසු වාරිකයක් හදලා දෙන්න. ඔබ ගෙවන්න යන ණයට රක්ෂණාවරණයක් දාලා දෙන්න. ඔබ කොච්චර හොඳට ගෙවාගෙන ගියා ජීවිතේ හිතන්නේ කරදර ඇවිල්ලා ගෙවා ගන්න බැරි වෙන්න පුළුවන් ඒවත් බලනවා. ඊට පස්සේ හැම තිස්සෙම LOLC finance branch එකක් හොයාගෙන යන්න නැතුව online ගෙවන්න. ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙන බලන්න LOLC finance. නිකන් අපි කතා කරන්නේ නිකන් LOLC finance කරන මේ වගේ දේවල් ඔය වගේ තමයි list එකක් කියන්න පුළුවන්. අපි හෙට දවසේ තවත් ඒ වගේ පොඩි එකක් ගැන කතා කරමු. එතකොට දැන් මේ දවස්වල මොකද්ද කාගිල්ස් එකේ වෙන්නේ? අනේ නෑ ඉතින් වැදගත් ඈ. කාගිල්ස් එකේ මේ දවස්වල bill wipe out scenario එකක් යනවා නේද? bill wipe out. ඉතින් මේ තෝරගත්ත වෙළඳ නිෂ්පාදන කීපයක් තියෙනවා. ඒවත් එක්ක බඩු ටික බැලන්ස් එකක් ගහගත්තා නම් ඔය යනින් එනින් ගමන් මෙත් එක ගහ ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ මේක කවද වෙනකන් තියෙනවද? මේ මාසේ 31 වෙනකම් වැඩේ යනවා. දැන් මේ පාර මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ යුනිලීව සම්බන්ධ වෙලා තියෙනවා කාගෙල්ස් ෆුඩ් සිටි එකත් එක්ක. රුපියල් මිලියන 20ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 2ක් මේ බිල් වයිප් අවුට්ස් වලට අයින් කළා තියෙනවා. සෑහෙන පිරිසකට මේකෙන් සිත සාන්තිය සලස ගන්න පුළුවන්. මොකද කෝටි 2ක් කවුරුත් ඉතින් කාගෙල්ස් කියලා කෝටි එක බඩු ගන්න නෑ නේද පාර. එහෙමනම් දෙන්නේ කොට විතර වගේ නේද මේක දෙන්න වෙන්නේ? එහෙම නෙමෙයි ඉතින්. සාමාන්‍යයෙන් ඔබ කොච්චර විතර බඩු ගන්න රුපියල් 15000ක් 20000ක් වගේ කරවමකට එහෙම නේ ගන්නන්නේ. ඇත්තටම ඔබ රුපියල් 2000ක බඩු ගත්තත් ඇති. හිතන්නකෝ ඔබ 2000ක බඩු ගන්නවා යුනිලීව නිෂ්පාදන 20ක් තියෙනවා නම් කරපුවා එකෙන් තුනක් ඔබේ බාස්කට් එකට දා ගන්නවා. ඒක වෙන්න ඕනේ 2000ක් වෙන්න ඕනේ ඔබේ බිල් වැලියු එක බාස්කට් වැලියු එක. ලීවර්ස් නිෂ්පාදන තෝරගත්ත මේ 20ෙන් අඩුම 3ක් තියෙන්න ඕනේ. එතකොට ඔබ බිල් වයිප් අවුට් එකට ඔබ එලිජිබල්. සුදුසුකම් සම්පූර්ණ කරලායි තියෙන්නේ. ඉතින් බිල් වයිප් අවුට් එක එවෙලේ වදිනවා.
ගෙදර ගිහිල්ලා ඔක්කොම ළමයිලු කුලා කසාද බැඳලා රට රටවල ගියාම නෙමෙයි. ඒක කල් කාටද ඉන්නේ? බිල් වයිප් අවුට් සෙට් වෙන්නේ එවෙලි එවෙලි එවෙලි. මේ වැඩේ මේ මාසේ 31 වෙනිදා වෙනකන් යනවා. දැන් වෙලාව 8:37යි.

0: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
1: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117 886 666
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777
6: Big Pinumai Bonanza Bonanza
7: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunk 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න

0: ఆధునిక వర్ధన టెక్స్టైల్స్
1: ఫినిషింగ్ వహలక్ లెస కలర్ అప్ లో వెజబెనా
2: సిత్ పెదగని కల్ పవతి అవలక్షణ నోవి ఓయత్ వాలెట వర్షి వెన్న ఫినిషింగ్ వహలక్ నం కలర్ అప్ తమై
3: అరిగే హరిమ తనట గేయింద ఎల్ఓఎల్సి ఏకిన్ని లోన్ ఎక్ గత్తి
4: మాత్ హరియన్న గేల హరి తనటమ యన్నోని
5: ఎల్ఓఎల్సి ఫైనాన్స్ හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
7: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එක මත ත්‍රිවස් ගියරය brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited within
8: සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
9: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114700
10: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක් ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න දැන්ම කතා කරන්න ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න
12: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න David Pierce Automobiles විශ්වාසයේ අදම බතරමුල්ල Hyde Park කොන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance We Help

ඔබ කටුකුටු ගානවද? කටුකුටු ගාන කෙනෙක්ද? තනින් ඉන්න ගමන් ඒ කටුකුටු ගාන එක මේ මාර වැඩකට හරව ගන්න පුළුවන්නේ. ඔබට එහෙම මිමිනේනවද? ඔබ සමහර දේවල් ප්‍රැක්ටිස් කරනවා. දැන් මගේ රස්සාවේ සමහර දේවල් මටම තහවුරු කරගන්න ඕන නම් මම ඒවා නිතර නිතර නිතර නිතර කියනවා. ඒක නිකන් ප්‍රැක්ටිස් කරනවා වගේ කියනවා. රයිට්. මේ කටුකුටු ගාන එක ඇත්තටම ආශ්චර්යජනක බලයක් බවට පත් කරගන්න පුළුවන් කියලා පොතක තිබිච්ච කෑල්ලක් මම හොයාගත්තා. මට ඇත්තම කියනවනේ මේක නිකන් තනියම මගේ ළඟ තියාගෙන මට ඉන්න තිබුණා. නමුත් මං එහෙම මිනිස්සු වෙන්නේ නෙවෙයි. ඇත්තම බුරු කියන්න ඕනේ නැහැ. මට ඉතින් මේ කිසි කතාවක් නැතුව මට මේකෙන් මුදුනා වෙලා ගවකන් තිබුණා උගලන්ට. අපි හැමෝටම යම්කිසි පෞද්ගලික දෙබසක් තියෙනවා. අපි කටුකුටු ගාලා තියෙනවා සමහර දේවල් සම්බන්ධව. එලිපිට ඔහොම ඇරලා දාන්න බැරි ගොඩාක් ඒවා නිකන් කටුකුටු ලීලාවෙන් ගිහිල්ලා තියෙනවා. මේක ඔබේ පෞද්ගලික ජීවිතය දියුණු කරගන්න උපාය මාර්ගයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියන අදහස දෙන්න තමයි මට ඕනකම තියෙන්නේ. වැඩිය නිකන් කඩේ යන්න නැතුව නිකන් ටික් ගාලා කියලා දාන්නම්. මේකේ පොඩි නිකන් තාක්ෂණික කාරණාව කියන්නම්. මොකද්ද ඔබ කරගන්න ඕන? මගේ පොතේ තිබිච්ච දෙයක්ම කියන්න. මගේ පණ්ඩිතකමට මම කීපයක් ලියාගෙන මං හිතුවා නෑ ඒවට වඩා මේ පොතේ තියෙන එකම කියන එක හොඳයි කියලා. ඔබට වටිනවා කියලා හිතෙන යම්කිසි වදන් වැලක්, වචන වැලක් තෝරගන්න ඕනේ. ඒක නිතර නිතර කියන්න ඕනේ. හිතින් කියන්න ඕනේ. සද්දට කියන්න ඕනේ නෑ. ඔබ නිකන් දැන් ඔය කටුකුටු ගාන ක්‍රමයේ තියෙන කටුකුටුවෙන් හරි කමක් නැහැ කියන්නේ. උදාහරණයක් ඇරෙන මෙන්න මේ වගේ ඒවා. මම ශාන්ත භාවයේ සහ ප්‍රසන්න භාවයේ සහිත පුද්ගලයෙකු වීම ගැන මට සතුටුයි. මම ශාන්ත භාවයේ සහ ප්‍රසන්න භාවයේ සහිත පුද්ගලයෙකු වීම ගැන මට සතුටුයි. කටුකුටු ගාන එක. නැත්නම් මෙහෙම එකක්. මම ආත්ම විශ්වාසයෙන් පිරුණු අසීමිත ධෛර්යයෙන් යුතු පුද්ගලයෙක් වීම ගැන මට සතුටුයි. ඔබ එහෙම කෙනෙක් නෙවෙයි වෙන්නේ. චුවර් එකටම එහෙම කෙනෙක් නෙමෙයි. බඳන්. නමුත් මේක කටුකුටු ගන්න ඕනේ මේ ක්‍රමයට. ඒ කියන්නේ ඔබ කවදා හරි මෙන්න මෙහෙම වුණොත් හොඳයි මම කියලා බලාපොරොත්තු වෙන ඉන්නව නේද එකක්. එහෙම වුණොත් හොඳයි නෙමෙයි. දැනටමත් ඔබ ඒ පුද්ගලයා බවට පත් වුණා, පත් වෙලා ඉන්නේ වගේ හැඟීමෙන් තමයි මේ කියන්නේ. මම අප්‍රතිහත ධෛර්යයක් තියෙන, අන්ධ ආත්ම විශ්වාසයක් තියෙන මිනිස්සෙක් වීම ගැන මට සතුටුයි. ඔබේ ක්‍රමයට මේක හදාගන්න. මොකද ඔබ නියන්, ඔබ ලියලමයි මම කියන එක නෙවෙයි. මෙන්න මේක තමයි, මේක තමයි මම ලියාගත් එක. මුදල් සහ අවස්ථා මගේ ජීවිතේට ගලා එන එක ගැන මට හරි සතුටුයි. මොකද මුදල් සහ අවස්ථා මගේ ජීවිතයට ගලාගෙන එන එක ගැන මට සතුටුයි. මේක තමයි ලුක්කා මම කියන එක. ඒකම කියන්න හදන්න එපා. ඉතින් වෙන දෙයක් මොන හරි ඕන බලලා කියන්න ඕන. වැඩට යන අතරේ, පෝලිමක ඉන්න වෙලාවේ, වාහනේ යන අතරේ, නිදි කිරා වැටි වැටි ඉන්න වෙලාවේ, රෑට ඔය පුටුව සරමක් ගහගෙන කකුල් දෙක හොල්ල හොල්ල ඉන්න වෙලාවේ, සෙනසුරාදාට පුටුවක් බැල්කනිය තියලා කකුල් දෙක හොලව හොලව වනවනේ ඉන්න වෙලා, මේ හැම වෙලාවම පාවිච්චි කරන්න මේක ඉලක්කමකුත් දීලා තියෙනවා. අඩුම වශයෙන් දවස ඇතුළත මේක 200 වතාවක්වත් ඔබට කටුකුටු ගන්න පුළුවන්ද? ඕන්න ඉතින් 200ක් කිව්වම ඔන්න ඉතන අම්මෝ වනාපඩ 200ක් කරන්න පුළුවන්. මේ ඇඳ පැළඳගෙන ටයි දාලා සාරිය නම් පෝරු වෙනකල කියන එක නෙමෙයි නෙමෙයි. නිකාන් කටුකුටු ගාන එකනේ. පැයකට විනාඩි කොච්චර තියෙනවද? 60ක් තියෙනවා. ඉතින් එක දිගට කිව්වත් නිකන් නේද? පැයකට 60ක් ඉවර කරන්න පුළුවන්. නිකන් එහෙම ගන්න එපා. දැන් 200 ඉඳන් අම්මෝ 200ක් ඉතින් මේකෙන් හරියන්නේ මට නෙමෙයි, ඔබට. 200ක් නෙමෙයි 400ක් වුණත් කියන ලෑස්ති වෙන්න ඕනේ. අනිත් එක මේක කටුකුටු ලීලාවෙන් හිමීට ඒ ආකාරයෙන් කියන එකක්, සද්දට මයික් දාලා ලවුඩ් ස්පීකර් ගස් බඳලා කියන එකක් නෙවෙයි. දවසකට මේ එකම වාක්‍ය මේක නිකන් ඔබේ ශරීරයට පත්තියන් වෙනකන්. ඒකයි 200ක් කියන්න කියලා කියන්නේ. මුලදීම 200ක් බැරි වෙයි, කමක් නැහැ. 100ක් කියා ගන්නකො කොහොම කොහොම හරි කරලා.
පොඩ්ඩක් ඕන්නම් මම එකට පොඩි ට්‍රික්යක් බැලුවා. ෆෝන් එකේ වෙල්කම් ස්ක්‍රීන් එකේ දාලා තියාගන්නවා. හැම වෙලාවෙම පේනවනේ. හැම වෙලාවෙම කියනවා. එතකොට දකින්නකොට දකින්න සැරේට කියනවා. කොයිතරම් සැරයක් ෆෝන් එක බලනවද නේ? ඒකෙම වැඩේ කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. රයිට්. දැන් අපි හිතමු මට NLB ලොතරැයියක් ගන්න සැරේට ඇදෙන එක ගැන මට සතුටුයි. දැන් තමයි එහෙම NLB ලොතරැයි පහක් ගත්ත ගමන් මට එකකට හොඳම දිනුමක් තියෙන එක ගැන මට සතුටුයි. එහෙම කීකේ එහෙම කීකේ ගන්නවා. දවසක බලන්නකො කෝටිපතිය වෙන්නේ නැද්ද කියලා. කෝටිපතිව කී දෙනෙක් බිහි කරාද මේ අවුරුද්ද? කෝටිපතිව කී දෙනෙක්ද දැන් අද වෙනකොට? අනිත් එක අපේ සල්ලි එහෙම යන්නේ නැහැ. එක තෑගේ මුදල් වලට මේ සල්ලි යනවා. එහෙම නොවෙන්න මේ සල්ලි එක එක ජාතික කාර්යභාරයන්ට යොමු වෙනවා. දැන් පහුගිය දවස්වල ඔය දැන් හරි කුණු මාර ප්‍රශ්නයක් නේ කුණු කියන එක. දැන් කසල බඳුන් ලංකාවේ ගොඩාක් තැන් වලට දීගෙන එක එක නගර සභාවලට කසල බඳුන් දීගෙන ගියා. මේ ඩෙංගු ඌදුරත් එක්ක ෆයිට් කරන්න. දැන් හැබැයි ඩෙංගුත් එක්ක පොඩ්ඩක් කට්ටිය එළියට බැලලා ෆයිට් කරන බව පේන්න තියෙනවා නේද? රාජ්‍ය නිලධාරීන් එහෙම පොඩ්ඩක් ඇවිල්ලා මම දැක්ක නගර සභාව වලින් ට්‍රැක්ටර් ඇවිල්ලා කුණු අස් කළා සුද්ධ කළා උදළු ගාලා. හොඳයි හොඳයි, කොහොම හරි කරලා මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ ඩෙංගු කියන එකත්, රයිට්? ඉතින් NLB ගැන මතක තියාගන්න. අරක ඇප්ලයි කරලා බලන්න හැම තැනකටම. මම අප්‍රතිහත ධෛර්යයක් තියෙන ආත්ම ශක්තියෙන් හිමි මිනිහෙක් වීම ගැන මට සතුටුයි. මුදල් සහ අවස්ථාවන් හැම වෙලාවෙම මගේ ජීවිතයට එන එක ගැන මට මාර සතුටුයි. හරි, ඔබ ඒක ඔබ ලියාගන්න. මට අමතරව පහුගිය දවස් ටිකේම ඔබට කිවනේද මේ අපි සත්වස මෝටර්ස් එක ගැන අපි කතා කරා. සත්වස මෝටර්ස් ගැන අපි කතා කරනකොට කිව්වා ඔබ දන්නවා සත්වස මෝටර්ස් තමයි ඉසුසු ලොරි, ඉසුසු වාහන ලංකාවට ගෙන්නන්නේ. එයා තමයි බලේලත් නියෝජිතයා. ඉසුසු වාහන ගෙන්නන ඉන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට නිකන් ඕනගෙන උඩ තියෙන ඕන එකක් ගෙන්න ගන්න පුළුවන්. නියෝජිතයා නෙවෙයි, ජපානෙන් අපොයින්ට් කරපු නියෝජිතයා. කවුද ලංකාවට ඉසුසු වාහන සම්බන්ධ නිල නියෝජිතයා? සතස මෝටර්ස්. දැන් සතස මෝටර්ස් ට්‍රයි කරන්නේ කොහොම හරි කරලා ඉසුසු වාහන විකුණන්නද නැහැ. ඒගොල්ලෝ දඟලන්න ඕනේ නැහැ ඉසුසු වාහන. කොහොම කරත් ඉසුසු ලොරි නම් ඉසුසු තමයි යන්නේ. ඉසුසු ට්‍රක් එකක් තමයි මිනිස්සෙක් ලොරියක් හැටියට එයාගේ ෆ්ලීට් එකට දාගන්න හැම එක්කෙනාම බලන්නේ. ඇයි ඒකත් දැනගන්න එපා. කිලෝමීටර් 145ක් යනකම් සර්විස් එකක් සෙට් වෙන්නේ නැහැලු ලේසියට. මං කියන්නේ එන්ජින් ඕරෝල සෙට් වෙන්නේ නැහැ. ඒ තරම් දුවන්න පුළුවන්. දැන් සතස මෝටර්ස් වල ටෝනේ එච්චර ජනප්‍රිය වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ නම. කොහොම හරි කරලා ලොරියක් ඔබේ ඔළුවේ ගහන්න නෙවෙයි. ඒගොල්ලන්ගේ ලස්සන කැබ්ස් එහෙම තියෙන ඒවා තල්ලු කරන්න නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ මේ නඩත්තුව ගැන ඔබට තියෙන දැනුම අලුත් වැඩියා කරන්න. ඉසුසු වාහන අලුත් වැඩියා කරන්න අමාරුයි ඇත්තටම සාමාන්‍ය ගරාජ් වල. ඒකට හේතු තියෙනවා. ඒක තියෙන සමහර කොටස් ගලවන්න ඕන කරන විශේෂිත ටූල්ස් තියෙන්නේ ජපානෙන් එවලා තියෙන සතස මෝටර්ස් එකට විතරයි. අනිත් අයටත් ඒවා ගලවන්න පුළුවන්. හැබැයි කට්ටු මිටි ගල්ලිනි යකඩ කෑලි වලින් ගහලා තමයි ගලවන්නේ. සමහර ඒවා ගලවන්න බෑ. ඊළඟට ඕනම ගරාජ් එකක දැන් ස්කෑනර් එකක් තියෙන අර පොඩි නිකන් ඔය තියෙන්නේ මේ පොඩි පොඩි ලැප්ටොප් එකක් වගේ ජිල්මට්ටක්. ඒක ගැහුවාම ලෙඩ අහුවෙනවා. නමුත් සාමාන්‍ය ගරාජස් වල තියෙන්නේ ඔය හැම වාහනයකටම වගේ ගහලා ජෙනරලි මොනවා හරි ලෙඩක් තිබුණොත් හොයාගන්න පුළුවන්. ඒක සාමාන්‍ය වට ජෙනරික් බඩුවක් තමයි ඒ තියෙන්නේ. ඒ බහන්ඩෙට එහෙම කිසිම කැටගරි එකක් සඳහා ඒක විශේෂිත නැහැ. නමුත් සතස මෝටර්ස් එකට අවිලා තියෙන ස්කෑනර්ස් ඒගොල්ලන්ගේ තියෙනවානේ පෑලියගොඩ, කොළඹ, මාතර, කුරුණෑගල අනෙත් එක. ඒ වගේ තැන් හතරක් තියෙනවානේ ඒගොල්ලන්ගේ. ඒ තැන්වල තියෙනවානේ ස්කෑනර්ස්. ඒ ස්කෑනර් එක මේ ඉසුසු වාහන සඳහා පමණක්ම ස්පෙසිෆයි කරලා එපෝ. ඉතාම සියුම්ම තැනල තියෙන ලෙඩේ පවා මැෂින් එකට ගැහුවාම අහුවෙන විදිය භාණ්ඩයක් තමයි ඒගොල්ලෝ ගාව තියෙන්නේ. ඒවා මේ එළිය මාකට් එකේ ඒව නැහැ. දැන් ඔබට තේරෙනවා ඔබ ඉසුසු වාහනේ මොනහල් ලෙඩක් ආපම හොයන්න ගියාම හැමෝටම හොයන්න බෑ. ලෙඩක් ආවොත් ඒක හරියටම තියෙන තැන හොයන්න පුළුවන් කාටද? සතස මෝටර්ස් එකේ ශාකාවකට තමයි. එතනට අරන් ගියොත් විතරයි හොයන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔබේ ඉසුසු වාහනේ අතන මෙතන අරගෙන යන්න එපා. අපි ගාවට අරන් එන්න. ඒකේ කොහොමද අපි කියන්නේ? ඒකේ ලයිෆ් ස්පෑන් එක
ඔබේ ඉසුසු වාහනේ ආයුෂ වැඩි කරලා දෙන්න තමයි සතස මෝටර්ස් එකට ඕනේ. ඒගොල්ලෝ කියන අලුත් වැඩියාවක් ආවොත්, සර්විස් එකක් ආවොත්, මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනේ අපි ගාවට අරන් එන්න. එහෙම එහෙ අරන් ගිහිල්ලා වාහනේ සවුත්තු කරගන්න එපා. ලෙඩේ හොයාගන්න බැරුව ගොඩ වැදකම් කර කර මාස ගණන් චාටර් වෙන්න එපා. එක ෂොට් එකකට අපි ගොඩ දාලා දෙන්න. සතස මෝටර්ස් ඔබට බන්දන්නව තියෙන බය කම්පැනිනේ. දත් එහෙම ඔක්කොම ගලවනවා ඇති නේද? යර ටූල්ස් වලින්, ඉසුසු වාහන වලට එපු ටූල්ස් වලින්ම අපේ දතුත් ගලවනවා ඇති. එහෙම ඔබට හිතනවා ඇත්ත නේද? එහෙම නැහැ. අන්න එක ඊළඟ එක. එහෙම නැහැ. ඒ නිකන් ඔබ තුල තියෙන පොඩි මතයක්. එහෙම ගන්න නැහැ. ගිහින් බලන්න. වැඩේ බොහොම සාධාරණ ගානකට ඒගොල්ලෝ ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. වාහනේ දවසකට දෙකකට වැඩිය තියන්න උනොත් පොඩි ගානක්, චූටිම චූටි ගානක් ගෙවලා එතනින් ට්‍රක් එකක් අරන් යන්න පුළුවන් ඔබේ වාහනේ හදලා ගොඩ දාගන්න තුරු. මේ දවස්වල ඒගොල්ලෝ පුළි වැඩක් කරනවා. ඔබ සර්විස් එකකට හරි රිපෙයාර් එකකට හරි මොනාට හරි එකකට දාන්න අපොයින්ට්මන්ට් එකක් සතස මෝටර්ස් එකට කතා කරලා. සමහරවිට ඔබට කතා කරලා ගියා සර්, වාගේ සර්විස් එකේ සත පහක්වත් ගෙවන්න ඕනේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වයිප් අවුට් වුණා. 100%ක්ම වයිප් අවුට් වුණා. 75%ක් වයිප් අවුට් වුණා. 50%ක් වයිප් අවුට් වුණා. 25%ක් වයිප් අවුට් වුණා. ඒ වගේ. එහෙම වැඩසටහනක් මේ දවස්වල යනවා. 100% හම්බෙච්ච අයත් ඉන්නවා. සර්විස් අපොයින්ට්මන්ට් එක දාලා ගේන්න කලින් ඔබ දැනගන්නවා. අන්න මගේ මුළු බිල් එකම වයිප් අවුට් වුණා. ඒගොල්ලෝ ටක් ගාලා හොයලා බලනවා මොකද්ද ඔබේ වාහනේට කෙරෙන්න ඕනේ හරි මේ කියලා. ඊට පස්සේ රෑන්ඩම්ලි මේක සිලෙක්ට් වෙනවා. බිල කීය වුණත් 100%ම බිල වයිප් අවුට් වෙන්න පුළුවන්. 75%ක් වයිප් අවුට් වෙන්න පුළුවන්. 50%ක් වයිප් අවුට් වෙන්න පුළුවන්. ඕම් සතස මෝටර්ස් එක දැන් වැඩේ ලස්සනට යනවා. මොකද කියන්නේ? අතන මෙතන දාන්න එපා ඉසුසු වාහනේ. සතස මෝටර්ස් එකට කතා කරලා දාන්න මතක තියාගන්න ඕනේ. 8:58

0: හරිගේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සයකෙන් නෙලෝන් එක් ගත්ත
1: මාත් හරියන්න කියල හරි තැනටම යන්නඕන.
2: එල්ෆනන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 අමතන්.
3: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලිය උපාධධාරයෙක් වන්න NSBM හරිත සරසවයේ උපාධි පදනම් පාටමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්ව විද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 01154500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
4: අද කාලයේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු විචේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: ඇලුමිනියම්මනේ
7: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, එකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සතුට රස ගුණ මුසු වෙන, කැමවල රස සුරකිනා.
10: කොකෝ ෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
11: මුළු පවුලටම, මගේ ගානටම.
12: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
13: Delivery පරක් වෙලා orders miss වෙනවද? business එකට තියෙන expressම විසඳුම pick me flash affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න pick me flash book කරන්න.
14: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
15: ඒක හරිම අපූරු ලෝකයක්.
16: පොඩි පරාකට තියෙන මේ කතාව ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්, කතා කරන සත්තු, දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
15: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
18: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
0: අරිගේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් නෙලෝන් එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 අමතන්න.
19: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල
11: මනස්ගාතද?
19: සෝරි සර්.
1: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. Nuwara bokambarade.
10: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාංචනා, රවීන්, සරිත් සුරිත් with news.
16: London prison break. Nuwara bokambarade.
10: ප්‍රවේශ පත්‍ර, tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්.
16: විමසීම් 0756-336-331.
10: Organizers and media partners.
16: Global events, CFM, CFTV.

0: ලාභයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටහිමි වන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.

ஜாரம்பியாக.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Asta Toner, HP, Canon, Brother, Epson, Xerox සතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 077713021 Asta Toner print smart save more.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance Free Help.
3: සියයට සියයක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
9: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Qatar top story.
1: ඉරානයේ බලාගාරයකට ඇමරිකාවෙන් ප්‍රහාර. ඉරානයේ දකුණු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ඩාකාවෙන් න්‍යෂ්ටික බලාගාරයට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරනවා. ඉරානයේ නියෝජ්‍ය විදේශ මාත්‍ය කාසිම් කරිබාබාඩි පැවසුවේ මෙය ඉරානයේ යටිතල පහසුකම් ඉලක්ක කොට එල්ල කළ භයානක ප්‍රහාරයක් බවයි. එයට සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙන බවද ඔහු පැවසුවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ මෙම බලාගාරය තවමත් ඉදිකිරීම් ආරම්භක අධ්‍යයනය පවතින බැවින් විකිරණශීලී අනතුරක් ඇතිවීමේ අවධානම අඩු බවයි. එහෙත් සියලුම න්‍යෂ්ටික මධ්‍යස්ථාන අවට හමුදා ක්‍රියාකාරකම් වළක්වන ලෙස එම ආයතනය ඉල්ලා සිටිනවා. ඇමරිකාව ඉරානයට අඛණ්ඩව නවවන දිනටත් ප්‍රහාර එල්ල කළා. ඇමරිකානු මාධ්‍යම විධානය නිවේදනය කළේ මෙම ප්‍රහාරවලින් ඉරානයේ හමුදා මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති, බෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන, මිසයිල් සහ ඩ්‍රෝන මෙහෙයුම් මධ්‍යස්ථාන සහ සන්නිවේදන ජාල ඉලක්ක කර ඇති බවයි. ඉරානයට එරෙහි යුද්ධයේදී මියගිය ඇමරිකානු සබලුන් සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාපන්දු ලොක කුසලාන අවසන් තරගයේ නැරඹීමෙන් අනතුරුව වොෂින්ටන් වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පසුගිය 18 වනදා ඉරාකයේදී එක්සපෙලකු සහ පසුගිය 17 වනදා ජෝර්තානියේදී සබලුන් දෙදෙනෙකු ඇතුළුව මෙවන විට ඉරාන යුද්ධයේදී මියගිය ඇමරිකානු සබලුන් ගණන 17ක්. එම සිදුවීම් වලින් පසු ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඉරානයට දැඩි හානි සිදුව ඇති බවයි ට්‍රම්ප් පැවසුවේ. ඉරානයේ හමුදා ශක්තිය දැඩි ලෙස විනාශ වී ඇති බවද ඔහු කියා සිටියා.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01178886. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

දැන් ඔගොල්ලොත් එක්ක මේ කතා කරගෙන ඉන්න අතරේ මම ඇත්තටම බයික් X55 SUV එක ගැන පොඩි වීඩියෝ එකක් ඇත්තටම බලාගෙන ඉන්නේ. මම මේක මාර ආසයි, මේක මේ ෆිනිෂ් එකට. මමත් සමහර වචන මේවට කියනවා. දැන් අලුත් වාහන ගැන කතා කරනකොට අලුත් වචන ගොඩාක් ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්නේ ලංකාවට බීජිං මෝටර්ස් එකත් එක්ක එකතු වෙලා බයික් X55 කියන SUV එක. මං හිතන කැමතිම නැති කෑල්ල තමයි බයික් කියලා ඒක කියන දෙන. බයික් කියන්නේ මේ නැති, මේක SUV එකක්නේ. මේක නිකන් අපේ නිකන් භාෂාවෙන් කියන කොන්ජු ජීප් එකක් වගේ එකක්නේ. මේක SUV රථයක්. මේක හැම තැනම හඳුනලා තියෙන්නේ ස්ටයිල් මීට්ස් ඉනෝවේෂන් කියලා. ස්ටයිල් මීට්ස් ඉනෝවේෂන්. ඒ කියන්නේ මේ නූතනත්වයට විලාසිතාව මුණ ගැහෙන තැන. ඒක නම් ඇත්තටම සහතික ඇත්ත. බයික් X55 SUV එක දැක්කම ඒක ඕන කෙනෙකුට එහෙම හිතෙනවා. මොකද මේක මේ වාහනේ මුලින්ම දකින ඕන කෙනෙක්ගේ ඔළුවට යන එකක් තමයි. මේක තියෙන ස්ටයිලිෂ් ග්‍රිල් එකේ ෆිනිෂ් එක නිසා නිකන් අහසේ විසුරලා දාපු ඩයමන්ඩ්ස් වගේ, දියමන්ති අහුරක් වී නිකන් විසුරුවා වාගේ ලස්සනට ෆේඩ් වෙලා ස්ප්‍රෙඩ් වෙලා යන ලස්සන ග්‍රිල් එකක් තමයි වාහනේ ඉස්සරහ තියෙන්නේ. ඒ පෙනුම ඇත්තටම අපි දැකලා තියෙන්නේ ලෝකේ තියෙන නොම්බර් එකේ කන්සෙප්ට් කාස් වල, කන්සෙප්ට් වෙහිකල්ස් වල. ඕන කෙනෙක් මේක දැක්කාම හිතන්නේ මේක ඉලෙක්ට්‍රික්ද කියලා හිතන්නේ. පුදුම අමාරුයි ඒගොල්ලන්ව කන්වින්ස් කරන්න නෑ මේක ටර්බෝ චාර්ජ් 1.5 ලීටර් පෙට්‍රල් එන්ජින් එකක් තියෙන වාහනයක්. ඒ තරම් සිම්පල් මැකනිසම් එකකින් මේක දුවන්නේ කියන එක මාර අමාරු හේතු ගන්නන්න. මාර වැඩක්. මොකද මේක ඒ තරම් ෆියුචරිස්ටික් ඩිසයින් එකක්. දැන් උදාහරණයක් හැටියට මේකට ඇවිල්ලා තියෙන්නේ ෆ්ලෂ් රිට්‍රැක්ටබල් ඩෝ හැන්ඩල්ස්. ඒ කියන්නේ බොඩි එක ඇතුළට ගිලිච්ච ඩෝ හැන්ඩල්ස් තියෙන. අපි ළඟට ගියාම තමයි ඒ එළියට එන්නේ. දැන් මේකෙන් අර වාහනේ පුරාම එළියට ගන්න හදලා තියෙන අර ස්ලීක් ෆිනිෂ් එක. ඒක විතරක් නෙමෙයි, ඩෝ හැන්ඩල්ස් ඇතුළේ තියෙන නිසා වාහනේ ඉතාම වේගෙන් ඉස්සරහට යනකොට ඩ්‍රැග් එක අඩු කරනවා. වායු ප්‍රතිරෝධය නිසා අර හැන්ඩල්ස් එළියේ තියෙනකොට මෙම කටවල් වගේ තියෙනකොට ඒ වායු ප්‍රතිරෝධයක් හැදෙනවා යම් කිසි දුරකට. ඊට අමතරව තව එකක් තමයි, ඒ වගේ එක එක කෑලි ගොඩක් එළියේ තියෙනකොට වාහනේ අමුතු අර හුලං කපාගෙනනකොට අමුතු සද්ද එන්න පටන් ගන්නවා. මේ වාහනේ මේ ෆ්ලෂ් රිට්‍රැක්ටබල් ඩෝ හැන්ඩල්ස් තියෙන නිසා ඒ එක සද්දයක්වත් එන්නේ. හුලඟ කමාගෙන ගියා වගේ තමයි පාර ඇනේ හිටගෙන ඉන්න කෙනෙකුට එකපාරට මේ වාහනේ ගියාම දැනෙන්නේ. බයික් X55 මේ තමයි, මේ තමයි වාහනේ. මේක බීජිං 5 කියලාත් සමහර තැන්වලදී මේ වාහනේම තමයි අඳුනලා දෙන්නේ. මේකේ වේරියන්ස් තුනක් ලංකාවට ගෙනලා තියෙනවා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. එකක් තමයි ඔන, අනිත් එක ලක්ෂරි, අනිත් එක ලක්ෂරි විත් 2 ටෝන්. ලක්ෂරි විත් 2 ටෝන්. ඔබට පර්මිට් එකක් තියෙනවා නම් මිලියන 15කට අඩුවෙන්

ලක්ෂරම ටෝන් කියනක තමයි උඩම තියෙන් එක්55 එක ගන්න පුලා හරිද. මාර ස්පෝර්ටි ෆිනිශ් එකක් දීලා තියෙනවා ඉන්ටීරියවල. ඉන්ටීරියවට තේරෙයි ඉන්ටීරිය ස්විචර්ස් අපි ගත්තොත්තේම AC වෙන්ස් ගත් මේ හැම එකක්ම සැටින් ක්‍රෝම එමනත්තම් බ්‍රෂ්ට මෙටලික් ෆිනිශ්ක්කට තමයි අදලා තියෙන. ඒවගේ අපි දකින්නේ ලක්ෂර ලෙවල් එකත් උඩම තියෙන වාහනවල. ලක්ෂර ලෙවල් එකත් උඩම ෆිනිශින් තියෙන වාහනවල තමයි අපි එච්චර වැඩ දකින්නේ. මේක තියෙන බකට් සීට් එක මේක වෙන්ටිලේටඩ් මේකේ මන් දන්න විදිහට මේකේ හීටර්සුත් තියෙනවා. මේක තියෙනවා සීට් වෝමර්ස් ඇවිල්ලා තියෙනවා. මේක වෙන්ටිලේට් කරන්න පුළුවන් සීට්ස් තියෙනවා. පිටිපස්සේ මම ආසමදි තමයි තියෙන ඉඩ. ඊට පස්සේ ඉඳගත්තාම උස කෙනෙකුටත් තියෙන හෙඩ් රූම් එක. තුන් දෙනෙකුට කිසි කරදරයක් නැතුව යන්න පුළුවන්. අර සෙන්ටර් කන්සෝල් එක දිගට හරහාට පිටිපස්සට නිකන් මේක දුවන්නේ නැහැ. මේක තියෙන ස්ටෝරේජ්. මේක එන්ටර්ටේන්මන්ට් සිස්ටම් එකේ තියෙන සිම්ප්ලිසිටි එක. ඒවා මාර වැදගත්. එන සම අවශ්‍ය දෙයට මැජික් පෙන්නලා තිනවා අනවශ්‍ය දේවල් වලින් මැජික් ගලවලා තිනවා. ඒ වගේ හරිම බැලන්ස් වාහනයක් තමයි බයික් X55. මට නම් කම්ප්ලීට්ලි මේක ලක්ෂරිම ලෙවල් එකේ SUV එකක් කියලා තමයි හිතෙන්නේ. ඔබ ගිහින් බලන්න ඕන ඔබට මොකද හිතෙන්නේ කියලා. ඉතින් මිලියන 13 ගානෙන් පටන් ගත්තාම පර්මිට් එකක් තියෙන කෙනා මිලියන 15කට අඩුවෙන් මේක තියෙන ටොප්ම ග්‍රේඩ් එක ගෙදර ගේන්න පුළුවන්. ඔබට හිතන්නකෝ පර්මිට් එකක් නැහැ කියලා. ඒක ප්‍රශ්න කරගන්න එපා. කියන දේ අහන්නකෝ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හේතුවක් ඇතුව මම කියන්නේ. ගිහිල්ලා වාහනේ මට ගන්න ඕනේ කියලා විතරක් කියන්නකෝ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකට. එතන ඉහට සියලු දේ ඒගොල්ලෝ බලා ගන්න. ඒක බලා ගන්න. හරි. දැන් හැමෝටම SUV ගන්න බෑනේ. එතකොට අපි මොකද කරන්නේ? එතකොට අපිට පුළුවන් ඩේවිඩ් පීරිස් එකෙන් අපිට පුළුවන් බජාජ් පල්ස N160 එකක් ගන්න. ඒක බයික් එක ෆස්ට් ටයිම් අපි දකින්නේ ඒ වගේ ස්ට්‍රීට් ෆයිටර් මෝඩ් එකක් එක්ක ඒ වගේ ඩිසයින් එකක් අඳුනලා දිනවා. මේක ඩුවල් මෝඩ් LED හෙඩ් ලැම්ප් එකක් තියෙනවා. ඒක හරිම අමතුයි. මුළු බයික් එකේම පෙනුම වෙනස් කරලා තියෙන්නේ අන්න ඒ හෙඩ් ලැම්ප් එක කියන එක තමයි මගේ අදහස. ඊට අමතරව ඒකට සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා. ෆෝල් ටැංක් එක ඒක නිකන් මූර්ති ශිල්පියෙක්ගේ අතින් හැදිච්ච එකක් වගේ. මූර්ති ශිල්පියෙක්ගේ අතෙන් හැදිච්ච එකක් වගේ. හැම මොහොතකම බලලා තියෙන්නේ බයික් එකේ හැඩේ. ඒරෝඩයිනමිකලි ඩිවලොප් කරන්න. ඒරෝඩයිනමිකලි කියන්නේ හුලං කපන් යන්න පුළුවන් විදිහට බයික් එකේ ස්පීඩ් එකේදී බයික් එකේ ස්ටැබිලිටි හදන්න. අනිත් එක බයික් එකේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උප්පරිම දේවල් ටික පල්ස N160 බයික් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. තාමුණාද මේක මට කියන්න තියෙන්නේ. මේ බයික් එකේ තියෙන ඩේ ටයිම් රනින් ලයිට්ස් එකට කියනවා මේ වුල්ෆ් අයිස්. එන වුර්කේකුගේ ඇස් දෙක වාගේ හෙඩ් ලයිට් එක දෙපැත්තෙන් ඇවිල්ලා. ඒකේ මොඩිෆිකේෂන්ස් ගණනාවක් තියෙනවා. කොල්ලු අරන් ගිහිල්ලා ලෝකෙ නැති වැඩ දානවා ඒ පොඩි ලයිට්ස් දෙකත් එක්ක. මේක දවාලට උනත් පාරක යනකොට මේ ඩේ ටයිම් රනින් ලයිට්ස් නිසා බයික් එක ඈත තියලම බයික් එකට මාර අවධානයක් එනවා. සාමාන්‍යයෙන් බයික් එකකට අවධානය එන එක ඉතාම වැදගත්. අපි හරි කලබල පාරවල් වලනේ යන්නේ. ඒ ඩේ ටයිම් රනින් ලයිට්ස් වලින් ලස්සන විතරක් නෙමෙයි ඇත්තටම එතන පොඩි සිකියුරිටි ෆීචර් එකකුත් තියෙනවා. මොකද මිනිස්සුන්ගේ අවධානය ටක් ගාලා යනවා. ආ මොකද්ද මේ එන්නේ? මුතු බයික් යන්නේ කියලා ටක් ගාලා අවධානය යනවා. ඒ අවධානය ඉතාම වැදගත් රයිඩර් කෙනෙකුට. ඊළඟට සේෆ්ටි ෆීචර්ස් බ්‍රේක් ඇප්ලයි කරපුවාම ඒ බ්‍රේක් එක වැඩ කරන විදිය ඉතාම වැදගත්. ඒව ගැන ඒගොල්ලෝ හොයලා බලලා තියෙනවා. ඊට පස්සේ මේක N160 කියලා කියන්නේ මේක CC 164ක විතර ලොකු එන්ජින් එකක් හොඳ පුලිං පව එකක් තියෙන ඔයිල් කූලිං එන්ජින් එකක් මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයිල් කූලිං එන්ජින් එකක් හැම ගියර් එකකම සෑහෙන ලොකු පව එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඔබට හදිසියේවත් පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වුණාම මේ ගොඩාක් පොඩි ගියර් වලට ආපහු බයික් එක ගන්න ඕනේ. ඒ තියෙන ගියර් එකෙත් සැලකිය යුතු පිකප් එකක් තියෙනවා. හැම බයික් එකකටම මේක කරන්න බෑ. නමුත් පල්ස N160 එක ඒ වැඩේ කරලා තියෙනවා. ඒකත් ජාති දෙකක් තියෙනවා. ඒකත් මම හිතන්නේ ප්‍රීමියම් මොඩල් එකකුත් ආවෙනවා. ඔබ ඩේවිඩ් පීරිස් මොඩ සමාගමට ගියා නම් ඔන්න ඔබට බජාජ් පල්ස N160 බැලුවාගේ. ඒක මාර ස්ටයිලිෂ්.
ඒ බයික් එකට එකන ස්ටයිල් එකට ගමනක් යන යන යනවා තමයි ගමනක් ඒ ගමනක් යනටට ඒක තන්නි කර මට ඒක මාර ෂෝපීස් එකක් මට ඒක ඒ තරම් මහන්සි වෙලා ඒ ඩිසයින් එක කරලා තිනවා. දැන් වෙලා 9:23.

0: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01 11 788 666.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ ලෝන් එක ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.
4: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
6: සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
7: Big big දිනුමයි, bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
10: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
11: Bajaj Vigo ජූලි වාසී. Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි.
12: David Peris E-Mobility වෙත
13: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
14: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
15: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 01147 678.
18: තාලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. Percussion, eki rhythme, avasan keshanalika ante dakwa gene yana harda spandanaya. Rakita Vikrama Ratna, natro shailien, e rhythme evilu, nootana praveeniye kini pupura. Me, e usadambraya, tekberi harha, locate gene yana maha sihina dakinnage kathawa. Ritmantra Mantra Adhavasa Linen Wind Kalagaredi Pravesha Patra Neti Aradhana Neti Handevak Mantyanugrahaya Siyata Siyata.
4: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26. ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙතින්.
4: Delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visanduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wage ma genna gannat den harima lesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
0: NLP hadahana lankave wedima thaki dena thaki avastha wedima lutraiya NLP hadahana ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: Big big දිනුමයි බොන්නන්සා
0: බොන්නන්සා. සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: ගන්නා ලයිසන් එක එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: හරිනේ හරිනේ දැන් අමාරුව.
12: බයික් එකකට පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නේ. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
11: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
12: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය
11: 11.54යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ.
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
11: වැඩනීති නේද?
14: දෙවමසකුණා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මට ඉස්සර මට තියෙන ආසාවක් ගෙදර මේ මටම කියලා ෂෙඩ් එකක් දාගන්න. ලැබුණා ඉතින් එහෙම තැම්ම දාන්න තිබ්බනා ඉතින් ආයෙවනත් නැහැ. යාළුවන්ට මම කොම තෙල් ටික ඔක්කොම කහන දෙනවා. නමුත් ඉතින් ඒක කවදාවත් කරන්න ඕනේ නැහැ. නමුත් දැන් ඔබ ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තොත් එහෙම ඔබේ ගෙදර නිකම්ම ෂෙඩ් එකක් වගේ තමයි. වෙනදා ෂෙඩ් එකට ගිහිල්ලා කරන වැඩේ ගෙදරදි කරගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මේ දවස්වල වැඩියෙන්ම වාසි දෙන එක ගැන කතා කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගැන. මේ ඇවිල්ලා ජූලි වාසි තියෙන මාසයක්. ඉස්සර නම් කියන්නේ මල ජූලියයි කියලා. නමුත් දැන් එහෙම කියන්න බෑ. මොකද ජූලි මාසේ මාර වාසි තොගයක් අපේ මේ අනුග්‍රහක බවතුන් එක්ක වෙලා තිනවා. වීගෝ එකටත් එහෙමයි. සාමාන්‍යයෙන් දැන් මේ ඔය වැසි ආවරණ කට්ටලයක් නොමිලේ දෙන වැඩක් තියෙනවා. ඒක තමයි එතන තියෙන පොඩිම වැඩේ. පොඩිම තෑග්ග එක. ඒක නෙමෙයි මේ මාසේ ඇතුළත ඔබ බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගත්තොත් ඩේවිඩ් පීරිස්ට ගෙන්නන්නේ විශේෂ වට්ටම් රැසක් යෝජනා කරලා තිනවා ඔබට දෙන්න. අබ්බායන්න එපා. ඉතින් රහට මේ ටික දෙයි. අවුරුදු 40ක්නේ ඩේවිඩ් පීරිස් සමූහයේ අපේ විශ්වාසය. අවුරුදු 40ක්. මම නිකන් ගණන් හදලා බැලුවා. සාමාන්‍යයෙන් බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් මාසික වාරිකය රුපියල් 26,000ක් වගේ ගානකට කතා කරගන්න පුළුවන්. රුපියල් 26,000යි මාසෙකට. අවංකෝ ඊට වැඩිය ලොකු ගානක් හම්බ කරගන්න පුළුවන්. මම හිතන්නේ රුපියල් 2ක් ඔන්න වගේ ගානක් තමයි යනවා ඇත්තේ. කිලෝමීටරයකට නෑ රුපියල් 3ක්. කිලෝමීටරයක් දුවන්න පුළුවන් කියන රුපියල් 3කින්. කිලෝමීටරයක් දුවන්න පුළුවන් රුපියල් 3කින්. ඉතින් ලීටරේට සාමාන්‍යයෙන් කිලෝමීටර 100 පැනලා දුවන ඒවටත් නිකන් වේදම අපි ගණන් හදලා රුපියල් 4ක් විතර එනවනේ. එච්චර දුවලත් මේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීලක මේකේ සිංගල් චාර්ජ් එකකින් කිලෝමීටර 150කට වඩා වැඩි දුරක් දුවන්න පුළුවන්. ෆුවල් කොස්ට් එක මාකට් එකේ වැඩි වෙන එක ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක ඉලෙක්ට්‍රික්. ගෙදර තියෙනවා නම් 13 ඇම්පියර් සොකට් එකක් ඔය බිත්තිය ඔය ෆෝන් එක චාර්ජ් කරන ඒකෙන් චාර්ජ් කරගන්න පුළුවන් ත්‍රී වීල එක. පැය කීපයකින් මේක චාර්ජ් වෙනවා. ඔබට ආපහු ෂෙබ් කතාවක් නෑ. තනිකර ඔබේ මනාපේ පරිදි තමයි වැඩ යන්නේ. සෝලා තියෙනවනේ වැඩේ. තව ගොඩ සෝලා තියෙනවනම් හොඳටම ගොඩ. අර කියන රුපියල් 3 ඔබට යන්නෙත් නෑනේ. මේක සෝලවලින් ඔබ වැඩේ යන්නේ. 2021 විතර වගේ ඉඳලා ලංකාවේ හැම පාරක තොටකබ දුවලා බලපු ටෙස්ට් රයිඩ් ඕන පදම් කරපු වාහනයක් තමයි බජාජ් අලුත්ම ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක වීගෝ එක. වැඩේ තියෙන්නේ මේ ජූලි මාසේ දෙන වාසි ටික ඔබට ගන්න එන්නම කියලා කියනවා ළඟම තියෙන ඩේවිඩ් පීරිස් සේල්ස් ඔෆිස් එකට. නැත්තම් ඩේවිඩ් පීරිස් බජාජ් ඩීල කෙනෙක් හම්බ වෙලා මේ වාසි මොනවද කියන ටිකත් ඔබට අහගන්න පුළුවන්. ඒ අපිට කියන්න වරම් නෑ. ඒක අපිට කෝ කියන්න එපෙයි කියලා. ජූලි මාසේ 24න් ඉවරයි ඈ. ජූලි මාසේ ඉවර වෙනකම්මත් නෑ. එහෙම තමාරු ඇති කරන්න. ඉතින් ඒ දීලා තියෙන වාසිත් එක්ක ගොඩාක් දවස් දෙන්න අමාරු ඇති. මොනවද දැනගන්න ඕන නම් කෝල් කරන්න 011 4 700 550ට. උත්තර අතාරින්න දෙයක් නැහැ. ගිහින් බලන්න. 011 4 700 550. රයිට්. වාරිකය මතක තියාගන්න. රුපියල් 26,000යි මාසික වාරිකේ. වීගෝ ත්‍රී වීල් එකක් ඔබ ගෙදර ගෙනියනවා නම්. ඊළඟට අපි ස්ට්‍රිප් සීලිම ගැන කතා කරා. ඒක තමයි දැන් ස්ට්‍රිප් සීලිමක් ගහන එක තමයි ගෙදරක. අර මේ බිල්ඩින් එකකට කරන්න තියෙන සිවිලිමට දෙන්න තියෙන හොඳම ට්‍රීට්මන්ට් එක තමයි ස්ට්‍රිප් සීලින් එක. ස්ට්‍රිප් සීලින් එකේ වරදක් නැහැ. වරද තියෙන්නේ ස්ට්‍රිප් සීලින් එක ලීවලින් කරන්න ගියාම. දැන් කොළඹ නම් කතා කරලා වැඩක් නැහැ. කොළඹ ස්ට්‍රිප් සීලිමක් ලී කියන එක අපිට අමාරුයි කරන්න. පුදුම විදියට ඒවට සත්තු හුරු වෙලා ඉන්නවා. මොනවද හදලා තියෙන්නේ ලීවලින්? ඒව කනවා. විශේෂයෙන්ම වහලේ වගේ තැනක.

තෙතමනේ රැඳන්න තියෙන චාන්සක වැඩි. මොකද වහලයේ සහ සීලිම අතර හැම්වෙලාම නිකං හිතන්නකෝ. ඉවරයක් නැති මොයිෂ්ට ගණදුනුවක් තියෙනවානේ. ජලවාෂ්ප ගණදුනුවත් වෙන ඉවරයක් නැති. කෙලින්ම වහලේ ඊළඟට සිවිලිම. එතන නිතර දෙවේලේ රත් වෙනවා. ඉතින් ලීවලින් හදන ඒවා ඇද ගහනවා කියන එක නිකං ඕන පොඩි ළමයෙකුට තේරෙන්න ඕන එකක් අහන්න දෙයක් නෙමෙයි. ලී සවුත් වෙනවා ලීවලින් ගහපම ලී ඇඹරෙනවා. ලී පුපුරනවා සමහර ඒවා. සමහර ඒවා රස්ටි වැඩිකමට ඇද ගහලා කුරිහෙ තැනකින් දුර්වල වුණාට පස්සේ එතන වතුරත් මොනවාරි පොඩ්ඩක් සෙට් වුණොත් නම් ඉතින් ඒක යන ආසාව අතහැරගන්න. ඒ ස්ට්‍රිප් සිවිලිම වැඩක් නැහැ. ඒ වැඩේ වුණාට පස්සේ ඕක මාස ගානකට වඩා තියෙන්නේ. ලීවලට ලී කෑල්ලකට ලෙඩක් හැදුනහම වසංගතයක් වගේ ලීයෙන් ලීයට පැතිරීගෙන යනවා. අන්න ඒ නිසා තමයි colorupLK.com ඒගොල්ලෝ මේ ස්ට්‍රිප් සිවිලිමට ආදේශකයක් අඳුනලා දෙලා තියෙනවා. ආදේශකයක් කියන්නේ ස්ට්‍රිප් සිවිලිමේ මටීරියල් එක තමයි ඈ. නැතුව ඒක ලී නෙමෙයි කියලා කියන්නේ මෙලෝ ජගතෙකුට බෑ ඇත්තටම. විශේෂයෙන්ම ස්ට්‍රිප් සිවිලිම ගහන්නේ මේ උඩනේ ගහන්. උඩ නැගලා ඉනිමඟ තියලා අත ගාලා කෙනෙක් බැලුවොත් ඒත් ඉතින් හොඳ වැඩකාරියෙකුට පුළුවන්. නැත්තම් බෑ. ඉතින් ඔබ කියන්න ඕනේ නැත්තම් මේක ලී නෙමෙයි. මේක මන් දන්නේ ඇයි ඔබ ඕක කියන්න ওই තරම් උනන්දු වෙන්නේ කියලා. සද්ද නැතුව ඉන්න පුළුවන් නම් තියෙන හොඳට. නොකිය හිටියොත් ඉතින් ෂා ලී සීලුවක් ගහලා ඔගොල්ලෝ හරි ඔව ගණන් ඇතිනේ ඒක තමයිනේ උඹලට ඉතින් එන සල්ලිනේ ඉතින් කියලා එහෙම එකකින් ගොඩ යන්න පුළුවන් රයිට් colorupLK ඒකත් නම්බරයක් තියෙනවා අපි ගාව 0115 අපි ගානේ මං ගාව අපි කියලා කතාවක් නැහැනේ අපි කියලා කතාවක් නැහැනේ ගෙදරනේ ඔහොම ගෙදර තිබ්බම ඉවරයිනේ තේරුම් ගන්න නැහැ නිකන් මේ එක දවසක් එන එක දවසක් එන්නේ මොනවා මේ මොන ජීවිතද නේද මොනවද රත්සාවල් වෘත්තියට මේව කරන්න බෑ කලරප් එකේ නම්බරේ ලියන්න අපිට වැඩන්නේ ඒගොල්ලෝ ගැන කතා කරලා 0115 748 738 748 738 0115 ඒ තමයි සයිට් එකට ගිහලා බලා ගන්නත් පුළුවන් colorupLK.com සයිට් එකට ගිහලා මේක බලා ගන්නත් පුළුවන් අපි සිංග ෆ්‍රිජ් එක ගැන නම් ඔබට ඕන තරම් මතක් කරලා තියෙනවා ඒක තමයි ලේටස්ම ෆ්‍රිජ් එක අලුතෙන්ම සිංගර එකට අඳුනලා දීපු මාකට් එකේ තියෙන අලුත්ම ෆ්‍රිජ් එක ඒක තමයි ඒක 2 door ෆ්‍රිජ් එකක් ඒක හොඳ ඉඩයි ලීටර් 276ක් අපි කිව්වා අපිට හිතා ගන්න අමාරු නම් ලීටර වතුර බෝතල් 276ක් ස්ටෝ කරන්න යන ඉඩ අනේ ඉඩ දෙනවා විශාලයි නේ ලොකු සයිස් ඉතින් මේ 2 door එක ලස්සනට සෙපරේට් කරලා තියෙනවා ඔබට ඕන කරන දේ ඒකේ જાතිය එළවලු දානවා නේ පළතුරු දානවා මස් මාළු දානවා බීම જાති දානවා 2 door එක කොත් හොඳයි යන්නේ මොකද හොඳට මේ දේවල් ටිකක් පුරවලා ෆ්‍රිජ් එකක් වුණාම ඉතින් හොඳට පිරීලා තියෙන්න ඕනනේ ඒක නෙමෙයි අපි මේ කියන්න ගන්නේ මේ ෆ්‍රිජ් එකේ තියෙන විදුලිය පිරිමැස්මේ හැකියාව ෆ්‍රිජ් එකක් කියන්නේ ෆ්‍රිජ් එකක්නේ මොනවා කරත් ෆ්‍රිජ් එකක් කියන්නේ ෆ්‍රිජ් එකක් අපිට මේකෙන් දැන් දැනගන්න ඕනේ ෆ්‍රිජ් එකේ කොහොම කියලා ඉතින් ඔය එක එක වැඩ කිඩ දාන්න පුළුවන් නමුත් ලොකුම වැඩේ තමයි විදුලිය ඉතුරු කරන එක මොකද ෆ්‍රිජ් එක ඕෆ් කරන්නේ නැහැ ජීවිත කාලෙටම ගෙදර ගිහලා දාගත්තට පස්සේ ඉතින් එකට යන බිලක් ජීවිත කාලෙම යනවා. ඒ නිසා දැනට තියෙන ෆ්‍රිජර්ස් වල විදුලිය පාවිච්චි කරන එක දිහා බලපුවාම බය නැතුව කියන්න පුළුවන් මේ සිංගර එක අඳුන්වලා දෙන අලුත් ෆ්‍රිජ් එක ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් 50% ලයිට් බිල ඉතුරු කරලා දෙනවා ෆ්‍රිජ් එකට යන කරන්ට් එකෙන්. සාමාන්‍යයෙන් ගිය කරන්ට් එකෙන් 50% ඉතුරු කරලා දෙන මේකට පුළුවන් අවුරුදු 20ක වොරන්ටියක් තියෙන කොම්ප්‍රෙසර් එකකුත් එක්කයි මේක එන්නේ. රුපියල් 5000 ගන්නක් වගේ පොඩි ගාණක් ගෙවන්න දාලා අරගෙන යන්න පුළුවන්. මාස්පතා ගෙවාගෙන තියෙන එක පාරසල්ලි ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. එතනට ගියාම මේ සිංගරකට ගියාම ආයේ දෙතුන් වතාව යනවා යන්නේ දෙතුන් වතාව යන්නේ ඉතින් එහෙම යන්න එපා කියනවා නෙමෙයි. නමුත් ඒ ගිය වෙලාවේ ඔබ පොඩ්ඩක් ඔය ලැප්ටොප් ගැන චුට්ටක් හොයලා බලන්න. ලංකාවේ වගකීමක් ඇතුව නම ගිය ලැප්ටොප් ඒ ලැප්ටොප් ස්විකුණන්න ඕන තරම් තැන් තියෙනවා. නිකං ඔය නිකං ඔහොම ඇවිදගෙන යනකොට අම්මෝ මාර තැන් ගොඩක් තියෙනවා. මේ හැම තැනකම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි. කොහොම හරි කරලා සේල් එකක් කරන්න හදනවා මිසක් මේ අර එන මිනිහගේ අවශ්‍යතාවයට පොඩ්ඩක් අහුම්කම් දෙන්න කවුරුවත් නැහෙනේ. තියෙන වැඩක් ඇතුව හරි නැතුව හරි තියෙන ලොකුම එක වැංගේ ගහන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. දැන් සිංගර් එක වෙනස් වෙන්නේ කොහොමද? සිංගර් එකට ඊට වඩා අවශ්‍යයි මිනිස්සුත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක.
නිකම් පාන් රාත්‍රී

කෙනෙක් අන්න බේකරියක් ගෙදර ගෙනියනවා වගේ ඒව සොලූෂන් නෙමෙයි සිංගරකින් දෙන්නේ. පනිස්කෙඩියක් කන්න ආසට බේකරියක් කවුරක් ගෙදර ගෙනියන්න ඕනේ නැහනේ නේද? ඔබේ අවශ්‍යතාවයේ සිංගරකට කිව්වම ඒගොල්ලෝ හැම වෙලාවෙම හරිම උනන්දුයි. ඔබට ගැළපෙන ලැප්ටොප් එක හොයලා දෙන්න තියෙනවා. Dell, Asus, MSI, I think ලෝකේ නම ගිය ලැප්ටොප්ස් ටික ඔක්කොම තියෙනවා. ඒ බ්‍රෑන්ඩඩ් අයිටම්ස්, ඒවා කම්පනිස් උත් බ්‍රෑන්ඩඩ් ඔක්කොම. ඒ නිසා කමියුනිකේෂන් හොඳයි, මැෂින් එක හොඳ ස්පීඩ් කරන හොඳ efficient machines thin. හැබැයි ඔබ කියන්න මේ lectures වලට ඒ වගේ උදව්වටද, research කරන්න වගේ වටද, නැත්නම් ඔබ designer කෙනෙක් නම් කියන්න, ඔබ heavy type heavy gamer කෙනෙක් නම් කියන්න. normal නිකන් එකක් හරියන්නේ නැහැ. අතර heavy gamer කෙනෙකුට MSI එකේ තියෙන උඩ level එකේ බඩු. එතකොට designer කෙනෙකුට ඒත් තියෙනවා, Asus වල තියෙනවා. we can designing වලටම ආපු නියම laptops තියෙනවා. ඉතින් ඒක කියන්න කිව්වහම ඔබට අවශ්‍ය උදව්ව සිංගරකින් ලැබෙනවා. එතකොට ඔබට හරියටම හරියන මැෂින් එකක් ගෙනියන්නේ. ලොකු අවශ්‍යතාවයකට මේ කෝඳුරු කගේ මැෂින් එකක්වත්, කෝඳුරු අවශ්‍යතාවයකට මේ කළු ගලක් වගේ මැෂින් එකක්වත් ඔබ ගෙනියන්න ඕනේ නැහැ. දෙපැත්තම අපරාධනේ. දෙපැත්තම වැඩක් වෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවය කියන්න සිංගරකට ගිහිල්ලා ඔබට හරිම ලැප්ටොප් එක හොයාගන්න සිංගරක අනිවාර්යෙන් උදව් කරනවා කියලා මම ඔබට කියනවා. ඉතින් මම මේවා කියන ගමන් පොඩි පොඩි රෝස කාටයකුත් හදලා දැන් හදන දාලා තියෙන දැන් තව තප්පර 30ක් විතර තියෙනවා රෝස කාට හදන්නේ. ආ දැම්මා, තේකොළ දැම්මා, රෝස කාට දැම්මා, උණු වතුර හොඳට පැහෙන උණු වතුර දැම්මා. හිනා එන්න එපා, මේක මේ හරිම නිකන් අයියෝ අපි දන්නවා නිකන් එහෙම නෙමෙයි, එහෙම කියන්නපා. මේක දැම්ම විනාඩි දෙකක් මේක වහලා තියන්න ඕන. වහලා තියන්න ඕන කියලා දැන විනාඩි දෙකක් දැනන් හිටියේ නෑනේ. විනාඩි දෙක ඕනෙමයි. පදමට වෙලාව ඕනෙමයි. රෝස කහට බොනවනම් විනාඩි දෙකක් තේකොළ තැම්බෙන්න වහලා තියන්න පීරිසියක් උඩින් තියලා වහලා තියන්න. ඊට පස්සේ රෝස කහට එක පර්ෆෙක්ට්. පර්ෆෙක්ට්. පාට ලස්සනයි. සුවඳ මරු. එල එල කිරි එල ෆෞසි හකුරු කෑල්ලක් එක බීල බලන්න. බෙස්ට් සීනි පොඩ්ඩක්, වඩා හොඳයි සීනි නැතුවම. තේ කරා විඳින්න, තේ එකක රස විඳින්නයි අපි ඉගෙන ගන්න. අපි සමහරව ඉගෙනගෙන නෑ, සමහරව අපි සීනිත් එක්ක දව සීනිම තමයි අපේ ගනුදෙනු. සීනි පොඩ අඩු කරන්න, සීනි බස්සන්න පොඩ්ඩක්. සීනි පොඩක් කන්ට්‍රෝල් කරගන්නේ කොහොඳයි හැම පැත්තෙම, තේනවනේ? හැම පැත්තෙම සීනි කන්ට්‍රෝල් කරගන්නේ හොඳයි. දැන් වෙලාව 9:46.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
7: මට. ඔබගේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර්. දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින්. මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම. ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශන සහකරු.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
2: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියානම් හරිනේ.
3: දැන් ස්විස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
1: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීයේ උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011747388 අමතන්න. ණයශ්‍රේණි ගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
8: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්විතින් මෙගාවට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියලක 65යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියලක 65යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියලක 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්
10: සර්විස්. අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
10: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: 98.2 98.5

පිද්දිකටම කතා කරේ පෙල්වත්ත මිල්ක් පවුඩ ගැන කතා කරා. අපි නොන් ෆැට් ගැන කතා කරා. දැන් අපි මේ දවස්වල බටර් ගැන තමයි කතා කරන්නේ. අපි ඉතින් බටර් නෙමෙයි අපි නිකන් ගොඩක් වෙලාට මාගරින් පැත්තර තමයි බර නේද? ඉත බටර් දාලාම කරන්නකෝ. බටර් වලට තියෙන ගොඩක් අය යන්නේ නැත්නම් බටර් එක පොඩ්ඩක් ගණන් වගේ හිතනවනේ. නමුත් පෙල්වත්ත කියන දේශීය නිෂ්පාදනයක්. ඒක වාසිය අපිට හම්බෙලා තිනෝ. මෙහෙමයි මේ රටේ හැදුවත් වෙන රටක හැදුවත් බටර් හදන විදිහක් තියෙනවනේ. ඒක රටින් රටට වෙනස් වෙන්නේ නැහැ. බටර් හදන්නේ බටර් හදන විදිහට තමයි. ඒ නිසා බය නැතුව පෙල්වත්ත බටර් ගන්න. බටර් කේක් වල මාගරින් දාන්න ඕනේ නැහැ. ගලින් බටර් දාලා මදන්න. බටර් කේක් වල බටර් දාලා හදන්න. බටර් දාලා දාමු රහයි. ඊට පස්සේ අපි බටර් දාලා අර එළවලු මේව කරන්නේ. නේ ඔබ පොඩ්ඩක් නිකන් සෞඛ්‍ය පැත්තට මේ හිතන කෙනෙක් නම් බටර් දාන්න. බටර් දාලා බිත්තරයක් බෙදගන්න. බටර් පොඩි ස්ලයිස් එකක් දාලා එළවලු ටික සෝට කරගන්න. රහයි ඒවා. බටර් දාලා. නිකන් බටර් දාලා පාංකන්. බටර් දාලා රොටිකන්. පෙල්වත්ත බටර් දේශීය නිෂ්පාදනයක් නිසා ගානි වාසිය දීලා තියෙන පාරිභෝගිකයට වැඩ කීපයක් කළ දෙන අපි බටර් කනෝ. අපිට ගාන අඩුවට බටර් එක හම්බ වෙනවා. වෙනදට වඩා අපිට බටර් කන්න පුළුවන් වෙලා තියෙනවා. දේශීය කර්මාන්තයක් විදිහට පෙල්වත්තට හොඳ කලක් යනවා. ගාන සාධාරණ නිසා අපිට හොඳ කලක් යනවා. ඒ වගේ නිකන් mutual benefits understandings තියෙනවා මේවයි නේද? දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් මෙනවා නම් ඉතින් ඉන්දියාව බලනකො ඉන්න තැන ඊගොල්ලන්ගේ ඒවා හදාගෙන ඊගොල්ලන්ගේ කිරි නිෂ්පාදන ටික හදාගෙන මාර මැච්චන්නේ ගන්නෙ. ආස නැද්ද නිකන් කොහොම හරි වගේ තැනකට යන්න. ඉතින් අපි තමයි යන්න ඕනේ. අපි තමයි ඉතල යන්න ඕනේ. ඈ ඔව් අර යමයා කරයි කියලා හිතන් ඉන්න එපා. අපි කරන්න ඕනේ. කියන්නේ දේශීය කර්මාන්තයක් හොඳ එකක් තියෙනකොට ඒකට අපි අත දෙන්න ඕනේ. නැත්තම් කොයිලාකර වෙන වෙන වෙන රටවල් වල යවිල්ල එන මිනිස්සු තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න. දැන් බලනකො දැන් උදේට එනකොට මට නෑ හිතෙනවා මේ දකින හැම ඔෆිස් බිල්ඩින් එකම පල්ලෙහා මේ ලංකා මිනිස්සුන් රචින ජාතිකයෝ ඉන්නවනේ හැමතැනම ඉඳගෙන. අර උක්කුටකේකින් ඉඳගෙන අමුතුවර ඩිසයින් එකට ඉඳගෙන ගෑනු පිරිමි 50යට මන් දකිනවා දැන් උදේට. බයත් හිතෙනවා. චීනයාවද කියලා හිතෙනවා හිටපු ගම. අපේ වගේ ඉන්නවනේ දැන් පේනව නේද ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ බිස්නස් ටික මේ රටට එනවා. අපි අපේ රටේ බිස්නස් අපේ මිනිස්සුන්ගේ වැඩ. ඒවට සපෝට් එකක් දෙන්න ඕනේ. පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ මේකනේ. අපේ කෑල්ල රැක ගන්න ඕනේ කොහොම හරි කරලා. අපේ කෑල්ල ගැන අපි හොඳ ඒවා. දැන් අපේ වුණා කියලා ඕනම කුණු ගොඩක් හොඳ වෙන්නේ නැහැ. අපේ මේ අනේ අපේ රටේ නදන්නේ අනේ කුණු ගොඩක් වුණත් අපේ රටේනේ. එහෙම ගන්නෑ. අපේ රටේ හදන හොන්න නිෂ්පාදනයක් ඉතාලම හොඳ ප්‍රමිතියකින් හදන්න ඕනේ. ඉන්ටර්නැෂනලි ඕන එකක් එක්ක හැප්පෙන්න පුළුවන් ප්‍රමිතියකින් හදන. එහෙමයි අපි යන්නේ ඉස්සරහට. දැන් අපි ලංකා ටයිල් ගම ලංකා ටයිල් නැති වෙන්න අපි ලංකාවේ එහෙම ටයිල් කියලා જાතියක් අපි දන්නෙත් නැහැ. ලංකාවට ටයිල් නඳුනනද නේ ලංකා ටයිල්. ටයිල් කියලා જાතියක් තියෙන ඉස්සර හරි පොඩි ඒ චූටි අඟල් 4-4ද පොඩි පිංගම් ගඩොල් කියලා අපි කිව්වේ මතකද දවසට? පිංගම් ගඩොල්. දැන් ඉතින් එන පොෂනේ ටයිල් කියන්නේ ලස්සන ටයිල්ස් තියෙනවා. ඊළඟට මොසයික් ගමුක අපි. දැන් මොසයික් ඉන්ඩස්ට්‍රි එක පුදුම ගණන්නේ මොසයික්. හැබැයි ඔබ

ලංකා ටයිල්ලකට ගියොත්ම ඔබට මොසයික් ලංකාවේ ගන්න තියෙන සාධාරණ ගානට මොසයික් ගන්න පුළුවන් ලංකා ටයිල් එකේ අතිශය සාධාරණයි. ඔය සමහර අය ඔක ට්‍රයි කරා දැන් ඒගොල්ලන් ඒවා අපි ගාව දැන් මේ මොසයික් තිබුණා මේ දැන් ටිකට කලින් ඉවර වුණා ගොඩක් අය ගාව නැහැ. මොසයික් ගන්නවා නම් ඒත් ලංකා ටයිල්ස් වඳම යන්නුනේ මේ දවස්වල අපි කතා කරනවා. ලංකා ටයිල්ස් වල ඒගොල්ලන්ගේ අර කූල් රූෆින් ටයිල් එකක් ගැන අපි කතා කරනවා. රූෆ් ටොප් ඇත්තටම සල්ලි ටිකක් කොහොම හරි එම්මෙන් කරන් ආසාවට රූෆ් ටොප් එකකුත් ගැහුවානේ ඒ දවස්වල. ඕකෙමයි ඕකෙමයි. දැන් ඒක උඩට යන්නේ නැහැ. දැන් ඉතින් ඒක රත් වෙනවා විතරයි. ගෙවල් පෝරණු වගේ. දැන් ඉතින් ඒවා මේ ඒ කාලේ ආසාවට කරපුවා දැන් ප්‍රශ්න වෙලා තියෙනනේ. නමුත් අපි එහෙම ප්‍රශ්න තියෙන්න ඕනේ ප්‍රශ්න තියෙන්නත් එපැයි. එතකොට ඒවා විසඳන්න පුළුවන්. ඒවා විසඳුවාම තමයි දැන් ව්‍යාපාර හැදෙන්නේ. ඒවා දැන් මේ හැදලා තියෙන්නේ කූල් රූෆින් ටයිල් එකක් රූෆ් ටොප් ටයිල් එකක් හදලා තියෙනවා ලංකා ටයිල්ස්. මේක ටෙස්ට් කරලා තියෙනවා. ටෙස්ටඩ් ඇන් ප්‍රූවන් මේකේ ප්‍රතිඵල. ඉරේලියේ තියෙන රත් කරන කොම්පොනන්ට් එක කියන්නේ රත් කරන විකිරණ ආපහු හරවලා යවනවා. ඒකවල එනර්ජි වේව් එකක්. ආලෝකය නෙමේ ප්‍රශ්නේ. මේ රස්නේ අරන් එන ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් තමයි ප්‍රශ්නේ. ඒව තමයි හරවලා යවන්නේ. මේ ටයිල් එකට පුළුවන් කම තමයි ඒව හරවලා යවන්න. මොකක්ද දැන් වෙනව ඇත්තේ? යට තට්ටුව ස්ලැබ් එකට ඉමීඩියට්ලි යටින් තියෙන තට්ටුව රත් වෙන එක අඩු වෙනවා. මං කියන්නේ නවතිනවා කියලා. මම පුදුම විදිහට අඩු වෙනවා. නැත්තම් ඔය රත් වෙන රත්විලි වලට ඔබට AC එක දාන්න වෙන්නේ දවල් දෙකේ වගේ ඉඳලා දාලා තියන්න වෙනවා. නැත්තම් රැට සීතල වෙන්නෙත් නැහැ AC එකට. ඔබේ කාමරේ හරහා හුළඟක්වත් හමලා යන්නේ නැත්තම් අම්මෝ කතා කරන්න එපා. කතා කරන්න එපා. අපි එහෙම සුලං මූණත සුලං මුවා වරක මේක බලලා ගෙවල් හදලත් නෙමෙයිනේ සමහර අය. ඉස්සරණන් ඒව බලනවා. ඉස්සරණ නිකන් බලනවා. කොහෙන්ද හුළඟ එන්නේ? නිරිතෙන් හරි ඊසාණෙන් හරි හුළඟ ඇවිල්ලා ඊසාණෙන් ආව නිරිතෙන් යනවා. නිරිතෙන් ආව ඊසාණෙන් යනවා. දකුණෙන් ආවත් උතුරෙන් යනවා. උතුරින් ආවත් දකුණෙන් යනවා හුළඟ. එහෙම තමයි ඉස්සර ඒව ඔක්කොම බලනවා. වෙන්ටිලේෂන් මාර ඉම්පෝර්ටන්ට්. දැන් ඉතින් මේ කොළඹ රටට ඇවිල්ලා තියෙන තැනකින් ඉඩමක් අරන් ගෙයක් හදනකොට එහෙම හුළං මුවාව හුළං එන අත වමන අත ඒවා බලන්න පුළුවන්. බලලා ගෙවල් හදන්න බෑ. බලන්න පුළුවන්. ආ මේ නුළං එන්නේ. ඔව් ඒ හුළං ආවට කරන්න දෙයක් නැහැ. මොකද ඒ පැත්තේ ගෙයක් තියෙන. ඒ පැත්තට අපේ මුකුත් මේකක් දාන්න බෑනේ නේද? ඒ පැත්තේ තියෙන බ්ලයින්ඩ් වෝල් එක. ඉතින් අපේ ගෙදර දොර හරවන්නේ ඒ පැත්තට. සෝ ඉතින් මේ ටයිල් එක හොඳයි. ඒ වගේ වෙන්ටිලේෂන් නම් ප්‍රශ්නක් තියෙනවා නම් රූෆ් ටොප් එක රත් වෙන එක නතර කරගන්න මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. ඔබට පුළුවන් ලංකා ටයිල් ප්‍රදර්ශනාගාරයකට ගිහලා ඔබට හිතට බුර බුරා නැගෙන ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන්. ඒගොල්ලෝ උදව් කරන ලෑස්ති ප්‍රොඩක්ට් එක දැනගෙන ගන්න. අහන්න එහෙම වෙයිද එහෙම වුණ නැත්තම් ඔයාලට පෙන්වන්න පුළුවන්ද කරලා පෙන්වනවද ඒව අහන්න පුළුවන් රයිට්. එතකොට දැන් ඔබ සේන මිල්ස් ගැන දන්නවා. දැන් අපි සේන මිල්ස් ගැන කතාන අපි කොක්කෝ ෆ්‍රයි ගැන කතා කරමු. බය නැතුව මේ මාකට් එකේ RBD තෙල් ගැන මහා අමුතු මේ කොහෙන්දෝ මන් දන්නේ නැහැ නේද බීතිකාවක් හදාගෙන අසනීප වෙලා ඉන්න වෙලාවේ සේන මිල්ස් ඒගොල්ලන්ගේ කොක්කෝ ෆ්‍රයි කියන පොල් තෙල් ප්‍රොඩක්ට් එක අරන් ඇවිල්ලා ලෝකෙට කෑ අඬ ගහලා කිව්වා මුළු ලෝකෙම ප්‍රමිතියක් සහිත පොල් තෙල් කියලා පිළිගන්නේ RBD කරපු පොල් තෙල් විතරයි. ලංකාවේ මේ බීතිය හැදුවේ කවුරු හරි තින් මේක හදන්න නැති ඒගොල්ලන්ගේ වාසියට. RBD කෙමිකල්ස් පාවිච්චි කරලා කළොත් විතරයි හොඳ නැත්තේ. නමුත් ලෝකේ පිළිගත්ම ක්‍රමය තමයි RBD කරන්න, රිෆයින් කරන්න, බ්ලීච් කරන්න, ඩියෝඩරයිස් කරන්න. මැකනිකලි කරන ක්‍රමයක් ලෝකේ තියෙනවා. ඒක මිල අධිකයි කියලා නෑ ක්‍රමයේ සේන මිල්ස් ළඟ තියෙනවා. ලංකාවට මුලින් මේ ක්‍රමය අඳුල දුන්නේ ඒගොල්ලෝ. ඒ නිසා තමයි අදටත් එක්ස්පෝර්ට් කරන පොල් තෙල් වලින් වැඩිම ප්‍රමාණය සේන මිල්සකින් එක්ස්පෝර්ට් කරන්න. ලංකාවේ එක්ස්පෝර්ට් කරන අපනයනය කරන පොල් තෙල් වලින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් අදටත් එක්ස්පෝර්ට් කරන්නේ ඒ අර ෆිසිකලි මේ වගේ රිෆයින් කරන, බ්ලීච් කරන, ඩියෝඩරයිස් කරන ෆැක්ටරි එකක් තියෙන සේන මිල්ස්ගේ තෙල් තමයි. ලෝකෙ ලොකු ලේබල් ගහලා තියෙනවා සේන මිල්ස්ලගෙන් අරන් යන ප්‍රොඩක්ට් එකේ. ඒගොල්ලෝ වයිට් ලේබලින් ගොඩාක් කරනවා රට රටවල් වලට. ඉතින් ඒගොල්ලන්ගේම ප්‍රොඩක්ට් එක තමයි කොකෝ ෆ්‍රයි. දැන් මාකට් එකේ තියෙනවා. ලොකු හාහෝ නෑ, ලොකු සද්ද කෑගැහිලි නෑ, එහෙම නෑ. ෆුල් නෝමල් එකේ ඇවිල්ලා තෙල් එක තියලා තිනවා. දන්න මිනිස්සු අරගෙන යනවා. දන්න නැති මිනිස්සු ඉතින් හැමදාම ගත්තෙක් ගන්නවා. අපිට කරන්න දෙයක් නෑ. අපිට හැම කෙනාම මේ අදන්න බෑනේ. මේක කිව්වම එහෙමද මේක RBD කියන්නේ එහෙමද? මම නම් ඒ වගේ අලුත් ප්‍රොඩක්ට්ස්

කරලා බලන්න කැමති. මොකද මට ජීවිතේක chance එකක් තියෙනවා එකම try කරන්න. ආ මේක හොඳයි කියනවා අරන් ගිහින් බලනවා. හොඳ නැත්තම් ඊළඟ පාර දෙන්න ඕකනේ ඉන්නගනේ. මං කරන්නේ එහෙම. ඔබ කොහොමද කරන්නේ? අහගෙන ඉන්න ආනේ ඔය කිව්වට ඉතින් අපි දන්නවද? ඔව් ඉතින් ඒකත් ඉතින් ජීවත් වෙන එක්තරා ක්‍රමයක් තමයි. නමුත් මම නම් කැමතියි එහෙම කවුරුහරි හොඳයි කියලා කිව්වොත් එහෙම try කරලා බලන්න. මොකද මං දන්නවා හරියන්නේ නැත්තම් මට set නැත්තම් ඊළඟ පාර දෙන්න මං එක ගන්නෙ නෑනේ. මම දේවල් experiment කරලා ඉගෙන ගන්න යන්නේ විදිහට ඔබටත් ඕනනම් ඒක try කරලා බලන්න පුළුවන්. කොකෝ ෆ්‍රයි නම් මතක තියාගන්න. මොකද නැත්තම් මේවගේ shelf වල පොල් තෙල් හැම තැනම තනි කර පොල් තෙල් මෝලක් වගේ එකකම පැත්තක්ම පොල් තෙල්. සුපර් මාකට් සේවය මේවා ගියාම ඔබට හැම වෙනවා. කොකෝ ෆ්‍රයි කියන නම් මතක තියාගන්න. ඔබට මතකද අපි පහුගිය දවස් දෙකකට මේ කතා කරා. ඊට පස්සේ ඒකටම කතා කරන්න බැරුව කියන්නේ මොකක්ද දන්නවද? බික් පත්තු කරත් දිනුව කැපුවත් දිනුන් කියලා. පත්තු කරත් දිනුන් කැපුවත් දිනුන් කියලා එකක් එනවා. හරිද? දැන් මේක මොකද්ද දැන්? දැන් බික්වල ඉතිහාසය අපි ඔය ඉඳලා කතා කරමු. බික් කියන්නේ ප්‍රංශෙන් කියලා දන්නවනේ. ප්‍රංශේ බාන්නේ. ප්‍රංශෙන් එන්නේ. සමහර වෙලාවට ඒක දන්නෙත් නැහැ. දැන් මෙහෙ වැලියුඩේෂන් එකක් කරනවා. දැන් බික් රේසරයක් ගත්තොත් එමෙ මිට හදලා තියෙන්නේ මෙහෙ. නමුත් තල ආරමෝ ටික උඩ කෑල්ල එනවා ප්‍රංශෙන්. මිට මෙහෙ කම්බයින් කරලා ඔන්න කලෙක්ෂන්. නැත්තම් ওই රේසර් එක ඔය ගන්නට දෙන්න බෑ. එහෙම වැලියුඩේෂන් එක ලංකාවේ කරන නිසා තමයි ඔය ගන්නට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඩිස්පෝසබල් රේසර් එකක් පාවිච්චි කරලා විසිකරන රේසර් කියන concept එක ගෙනාවෙත් ඒගොල්ලෝ. නැත්තම් ඉස්සර කාලේ තිබිච්ච දැනුත් එහෙමයි. මේ අර තල මාරු කරලා එහෙම ඒ රේසර් ලේසි නෑ ගන්න. ඒව මාර ගණන්නේ. මාර ගණන් ඒ රේසර්. ඉතින් මම සාමාන්‍ය මිනිස්සුයෙකුට පාවිච්චි කරලා විසිකරන්න පුළුවන් මේ රේසර් එකක් ඇත්තටම අඳලා දුන්නේ බික් තමයි. ඉතින් බික් වෙන විශාල ගමනක්. ඉතින් බික් ලයිටර් ගැන පොඩ්ඩක් කතා කරමු. මේ සමහර වෙලාවට මේ නිකන් මේ ලයිටරයක් අරගෙන මොනාරේ පත්තු කරගන්න එක පත්තු කරන එක මාර ලාභයි. පහනක් කිටිපන්දමක් උදේට නිකන් ওই පහන තියලා එන එහෙමයි ඉන්න. ලයිටරයක් පාවිච්චි කරාම කොච්චර ලාභද බලන්න. ගොඩක් අය හිතන්නේ අම්මෝ ගොඩක් සල්ලි යනදි ලයිටරයක් පාවිච්චි කරනවා කියන්නේ. නෑ. කවුද කියන්නේ? ලයිටරේ ලාභයි. කී වතාවක් ඒකින් පත්තු කරන්න පුළුවන්ද? කී වතාවක් පත්තු කරන්න පුළුවන්ද? ලයිටරයක් ගන්න. දැන් එතකොට මේ කැපුවක් දිනුම් පත්තු කරත් දිනුම් කියන්නේ මොකද්ද? ඔය ලයිටරේ බලන්න ඕකේ තියෙනවා මේ S කෝඩ් කියලා එකක්. ලයිටරේ අලවල තියෙන පොඩි ස්ටිකර් එකක්. ඒක තියෙන S කෝඩ්. ඊළඟට රේසර් එකේ ඔළුව වටේ දා තියෙන පොඩි කාඩ්බෝඩ් එකක් දාලා එහෙම දෙකක් තියෙනවා. ඒ කාඩ්බෝඩ් එකේ තියෙනවා S කෝඩ් කියලා එකක්. S කෝඩ්. ඔන්න ඔය S කෝඩ් දෙකෙන් ඕනම එකක් 2343ට SMS කරන්නයි තියෙන්නේ. මං හිතුවා ඇයි SMS කරන්න මේව කරේ කියලා. ඒක නෑ. එතකොට හැමෝටම අවස්ථාව තියෙනවා. නැත්නම් WhatsApp තියෙන අයට විතරක් නේ අවස්ථාව යන්නේ. ඒ නිසා තමයි 2343ට ඒ S කෝඩ් එක ඔබ එවනම් ඉවරයි. ඔබේ නම ගම විස්තර ඔබේ ID කාඩ් නම්බරේ දාලා ඒ වෙන ක්‍රමයක් තියෙනවා. අපි හිස්තැනක් තියලා ඒ වෙන ක්‍රමයක් අපි හිටන් ඉදර කියන්න. ඉතින් මේක එවන්න ඕනේ 2343ට තමයි එවන්න ඕනේ. අපි මේ විස්තරේ හෙට හරියටම කියන්නම්කෝ. රයිට්. හැබැයි මතක තියාගන්න මාකට් එකේ තියෙන මේ ස්කෝඩ් වල ෆොටෝ ගහගෙන වෙලා ඕක කරන්න යන්න එපා. ඒවත් ඒගොල්ලෝ ඉතල තිනවා. මොකද ටෑග් එක දිනුවගෙන හොඳ ටෑග් ටිකක් ලෑස්ති කරලා තිනවා. ආ හොඳ ටෑග් සත්‍යපතා දින්න පතා කියලා වැඩක් නැහැ. නියම ටෑග් ටිකක් තියෙන. ඒගොල්ලෝ ටෑග් දෙනකොට ඒක ඉල්ලනවා. කොහ ස්කෝඩ් එකේ ඒක දෙන්නකෝ ස්ටිකර් එක. එහෙම නැත්නම් ඒ කාඩ්බෝඩ් එක කෝ පෙන්න. ආ දැන් මොකද කරන්නේ? ඒ නිසා මාකට් එකේ තියෙන ඒවා වීඩියෝ කරලා හරි ඒවා කරලා ෆොටෝ ගහලා ඒවැයි නම්බර මතක තියාගෙන ඒවා යවන්න එපා. ටෑග් දෙන්නේ අරක ෆිසිකලි ඔබට ඒකේ ප්‍රූෆ් එක ඉදිරිපත් කරන්න පුළුවන් නම් විතරයි කියන එකත් මේ වෙලාවේදී මතක් කරන්න මං ලොකු ප්‍රශ්නකින් ඔබ බේරගත්තා නේද? නැත්නම් අපරාධින මහන්සිය නේද ගිහිල්ලා වටේ පිටේදීන ඔක්කොම ෆොටෝ ගහනවා. අවසාන වශයෙන් යනකොට මතක් කරලා යනවානේ අපි pick me trucks ගැන, pick me flash ගැන. ඔබ පාවිච්චි කරලා තියෙන කෙනෙක් නම් මේ ආරංචිය ඔබට ඒ තරම් වැදගත් නැහැ. පාවිච්චි කරලා තියෙන කෙනෙක් නම් නිකන් අපි මේ ලොකුවට මේ ගැන ඔබට කියන්න ඕනේ නැහැ. නමුත් ඔබ මෙතන ඉන්න පුළුවන් කවදාවත් pick me flash එකක් පාවිච්චි කරලා නැති කෙනෙක්. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක 15ක විතර පොඩි පාර්සලයක් යවන්න. ඒ පාර්සලේ මොකක් වුණත් instant delivery. අන්තක හරිය පොඩි ගානකට යවන්න පුළුවන්.

ආලේ ඉතුරු කරගන්න පුළුවන්. හිතන්න මේ පොඩි පාර්සලයක් ඔබ ඉන්නව රත්මලානේ, ඔබට මේක යවන්න ඕන පිළියන්දලට. ඕ මහලොකු දුරක් නෑ තමයි. දැන් ඔබ හිතන්නක ඔබේ වාහනයක් අරන් මේ පාර්සලේ දෙන්න ඔබ යනවා කියලා. ඔබ යන්නත් ඕනේ, ඔබ එන්නත් ඕනේ. ඒ අතරමඟ වාහනේ යන ගමන් ඒ තියෙන පාර තියෙන රිස්ක් එක ෆේස් කරන්න ඕනේ. ඊට පස්සේ අරමිනියාගේ ගෙදර නිකන් අත් දෙක වනවන නෑ, තවත් මොකක් හරි අරගෙන යන්නත් ඕනේ. ගිහලා එමුණියා තේ එකක් බොන්නෙන්න ගොත් එමෙ තනින් කතා කරන්නත් ඕනේ. කිසිම වැඩ කරන නැති දෙයක් කතා කරන්නත් ඕනේ. ඒවා කතා කරන්න තමයි කැමතිත් නෑ මනුස්සයෙක් වැඩි. ඔච්චර ප්‍රශ්න නෑ, ෆ්ලෑෂ් එකක් ගෙන්න ගත්තා මෙන්න මේක යන්න කියලා. එයාට කෝ ඔන්න දැන් මේක එනවා, මේ ලින්ක් එකෙන් බලා ගන්න ඔබට පුළුවන්. දැන් කොහෙද මේක තියෙන්නේ, කීයට දෙන්නේ, ආ ඒවගේ ට්‍රැක් කරගන්න පුළුවන්. ඔන්න ෆ්ලෑෂ් වල තියෙන වාසි. ඊළඟට පික්මීක තියෙනවා ට්‍රක්ස්, පික්මීක තියෙනවා ට්‍රක්ස්. ට්‍රක්ස් වල කියන අඩි 7 ඉඳලා අඩි 16 මාරන සද්දන්ත ට්‍රක් එක වෙනකම්ම තියෙනවා. මේකේ ලස්සනම ෆීචර් එකක් මම දැක්කා. හිතන්නකෝ ඔබේ ෆැක්ටරියක් තියෙනවා, ඒකේ මොනවාද බඩු වර්ගයක් කරන තියෙනවා, අඩි 16 මාර ට්‍රක් එකක් ගෙනල්ලා කට්ටියක් ඕනේ බඩු ටික පටව ගන්න. දවසකට හමාරකට කලින් ඔබ මේක ප්ලෑන් කරොත් ඔබට අවශ්‍ය පරිදි 4-5 දෙනෙක් ගෙන්න ගන්න පුළුවන් ලොරියත් එක්ක. ඒ කට්ටිය මැල්ල බඩු ටික ලස්සනට පටවගෙන ලොරිය අරගෙන යනවා. දැන් 3-4කට බඩු ටික බාගෙන යන්න ඕන නම් ඔව් ඒක arrange කරන්න පුළුවන්. ඇප් එකේ ඔක්කොම පහසුකම් ටික දීලා තියෙනවා. හරි ලේසි. පොඩි ළමයෙකුට පවා නිකන් එම නිකන් අහනහනේවට උත්තර දීගෙන ගියාම වැඩේ ඉතාම ලස්සනට වෙනවා. ඉතාම ලස්සනට වෙනවා. affordability කියන එක තමයි ඉතාම වැදගත්. මොකද ඔබ ලොරියක් ගන්නෙ නෑ, ඔබ ලොරියක් හය කරනවා. ඔබ ලොරියක් හය කරන්න ලොරි හොයන්න යන්නේ නෑ. ඔබ ඇප් එකෙන් ලොරිය ගෙන්න ගන්නවා. ඔබට හැමදේම වේලසෙනින් ප්ලෑන් කරලා තියන්න පුළුවන්. දවසක් කමාරක් කලින් ප්ලෑන් කරලා තියන්න පුළුවන්. ඔබ දන්නවා අහවල් වෙලාවට වාහනේ එනවා කියලා. පුදුම්ම විදිහට ජීවිතේ ලේසි කරපු ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් කියලා කියන්න පුළුවන්. පික් මී ෆ්ලෑෂ්, පික් මී ට්‍රක්ස් පාවිච්චි කළ බලන්න ආසහිතේ. ආසහිතේ ඇත්තටම. නැත්තම් ඔබේ කියලා වාහන ෆ්ලීට් එකක් කරන් දුවනවා කියන එක මොන්න තරම් වියදම් සහගත වැඩද හිතලා බලන්න. ඩ්‍රයිවර්ස්ලා ගන්න ඕනේ, ක්ලීනර්ස්ලා ගන්න ඕනේ, වාහන ගන්න ඕනේ, ලීස් ගෙවන්න ඕනේ, ඒවා හදන්න ඕනේ, තෙල් මාරු කරන්න ඕනේ, සර්විස් කරන්න ඕනේ, බඩ ගෙවන්න ඕනේ. දන්නවනේ ඉතින් අපි රීදුරු මහතුරු යන විදිය. ඒවත් ඔබේ පිටින් යනවා ඇත්ද? ඉතින් ඕම තමයි වැඩි. අද දවසේ අපි වැඩ කටයුතුරයි 10 විනාඩි 11 වෙලා තනියම කොහම හරි ගේමක් ගෑවුවා. මම හිතනවා මේ ඔබ මොනාර ටිකක් එකතු කරගන්න ඇති කියලා. එවන අපි හෙටත් හම්බෙමු. හෙටත් ඉතින් අර යෝධිය එයිද දන්නේ නැහැ, දන්නවනේ. WPGP වල පය ගොඩ පය දැයිද කරන්නේ තමයි. වයසත් එක්ක තියෙන ප්‍රශ්න නේද? ඉතින් මේ අපි තා පොඩි මල්ලි කෙනෙක් හිටියා. එයා මට සහයෝගය දක්වා. මල්ලි බොහොම ස්තුති මල්ලි වාට. මල්ලි දෙයක් ඉගෙන ගත්තා. මල්ලි මෙලෝ දෙයක් ඉගෙන නැහැ මෙච්චර. මම අරවින්. අපි හෙට හම්බෙමු. ඔබට සුබ දවසක්.

0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
1: Asset-Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing මාර්ග, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset-Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 114 700.

0: थिएटर टॉप स्टोरी
1: සෞඛ්‍යංශවලිනි ලිමක් ඩෙංගු රෝග ලක්ෂණත් නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා. උණ රෝගයේ වැළඳියත් නම් අත්බෙහෙත් වර්ගවලට යොමු නොවි වහාම රෝහල්ගත වීම වැදගත් බවයි ඇය පැවසුවේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මේ බව ප්‍රකාශ කළා.
2: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුතුයි. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොළොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කළමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි පළමුවනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මෙවන විට මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53ක් බවයි. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 723ක්.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0111 888 666. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: උදේ 10යි විනාඩි 24යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.718 492 492, 0.718 392 477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: கிழக்கு வர்தன டெக்ஸ்டைல்ஸ்.
1: ஃபினிஷிங் வஹலா கிளேஸ் கலர் அப்ளோ வெஜபெனா சித் பெதகனி கல் பவதி அவலக்ஷண நோவி ஓயத் வாலேட வாஷி வெண்ண ஃபினிஷிங் வஹலாக் நாம் கலர் அப் தமை
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 111.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
3: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
4: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි කොන්දේසි සහිතයි
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
6: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
7: සියයට 100ක් ඉස්තරම් ලොවක් පිළිගත් අපේ දේ.
8: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
9: මුළු පවුලටම මගේ ගානටම.
8: කොකෝෆ්‍රයි සතුටු රසය.
10: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි ග්‍රෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් වර්සිටි
11: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ
12: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ
13: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
15: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න

0: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
1: තියටර් ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
2: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මං නම් හිතන්නේ නැහැ සර්
1: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
3: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
4: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
5: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
6: අනුවටයි දශම දෙකෙන් 98.4
7: සියත
6: දෙවයින පුරා

0: උදේ 10යි විනාඩි 36යි.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
4: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
6: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමයි තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
5: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
7: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
8: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
7: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
8: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
9: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
10: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15% පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
11: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
12: මනස්ගතද?
11: Sorry sir.
13: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
14: London Prison Break Nuwara Bokamberdi
15: Julie 24 Vasti Johane Kaiser Dinesh Lahiru Samaga Infinity Julie 25 BNS Kanchana Ravin Sarit Surit with news
14: London Prison Break Nuwara Bokamberdi
15: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
14: විමසී 0756336
15: Organizers and Media Partners
14: Global Events Theatre FM Theatre

උදේට 10 විනාඩි 41යි මතක් කරන්න ඕන. මොකද්ද? දැන් ඔබ අපි ෆෝන් එකක් පාවිච්චි කරන්න අපේ ජීවිතේ වැඩි ටික ලේසි කරගන්නනේ. හිතන්නකෝ දැන් අපිට කෝල් එකක් ගන්න ඕන වෙනවා හදිස්සියෙ. ඊට පස්සේ අපි කෝල් බටන් එක කියන්නේ කෝල් අයිකන් එක කියලානේ කියන්නේ. ඉතින් අපි ටච් කරනවා. ටච් කරලා කෝල් ඇප් එක හැබැයි ඕපන් වෙන්නේ ෆෝන් එකට ඕන වෙලාවට. මට ඕන වෙලාවට නෙමෙයි. එහෙම වෙනනම් ප්‍රශ්නයක් නේ. තප් ප්‍රතිහක් විතර අරගෙන අර ඩිස්ප්ලේ එකක් දෙපාරක් විතර ගිහලා පොඩි තොරණක් පෙන්නලා එහෙම තමයි ඕන් වෙන්නේ. මේක හොඳම කෑල්ල තමයි. හිතන්නකෝ දැන් කෝල් එකක් එනවා කියලා. කෝල් එකක් එනකොට ෆෝන් එක රින් වෙනවා. හැබැයි එන්නේ කාගෙන්ද කියලා ඩිස්ප්ලේ එකේ පේන්නේ නැහැ. ඒක ඉතින් තව තප්පර 15ක් 20ක් අරගෙන පස්සේ තමයි පෙන්නන්නේ. එතකොට ඉතින් අර පිච්චෙන්න ඕන ලේටි කේම පිච්චිලා ඊළඟ ඩිස්ප්ලේ එකේ පේනකොට බොස් ගින් වගේ එමනම් කෝල් එකේ ඉන්නේ. පිච්චෙන්න ඕන ලේටි කේ එතකොට පිච්චිලා ඉවරයි. අනික දැන් ඉතින් මේ 2026 යන්නේ. ෆෝන් එකට බව AI ෆීචර්ස් එන කාලේ. තාම පරණ ෆෝන් එක නම් පාවිච්චි කරන්නේ මන් දෙන්නා නියම විසඳුමක්. ඔබ එන්න තිලක වර්ධන සෙලියුලා එකට. මේක තියෙන ලොකුම වාසිය ගැන ඔබට මම මතක් කරන්නම්. ෆෝන් එකක් ගන්නවා කියපු ගමන්ම ටග් ගාලා නිච්චර අලුත් අප්ඩේට් ෆීචර්ස් තියෙන ෆෝන් ගන්නකෝ අපිට සල්ලි. සල්ලි තමයි ඔය සල්ලි. ඕන සල්ලි නැතු ඉතින් මුකුත් කරන්න බෑනේ. හැබැයි තිලක වර්ධන සෙලියුලේකෙන් මුලින් 130ක් ගෙවල ඔබට ඔබ කැමති ෆෝන් එකක් ගන්න චාන්ස් එක ඔන්න දීලා තියෙනවා. ඉතින් ඉතුරු ගාන ඔබට ගෙවන්න තියෙන්නේ මේ මාස 24ක් යනකම් ඔබට කල් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔබ එනකොට අනිවාර්යෙන් ගැරන්ටි කෙනෙක් එක් කරගෙන ඉන්න ඕන. ගැරන්ටිට වගේම ඔබට අවුරුදු 21කට වැඩි වෙන්න ඕන. දැන් ඉතින් පරණ ෆෝන් පාවිච්චි කරන කාලේ ඉවරයි. ඔය ෆෝන් එක අප්ඩේට් කරලා ගන්න. එන්න තිලක වර්ධන සෙලියුලා එකට. එතන තියෙනවා ස්මාර්ට් ෆෝන් කලෙක්ෂන් එකක්. iOS, Android, ඕන එකකින් නියමයි. දැක්කහම කොල්ලෙක් එහෙම ගියපුවාම අර ෆෝන් දැක්කහම අර එන්නේ නිකන් අනේ වගේ හැඟීමක්. ඒ හැඟීම ඔබට ගන්නත් පුළුවන්. මේ කාලේ හැටියට අලුත් ෆෝන් එකක් ඕනෙමයි. දැන් මෙන්න තිලක වර්ධන සෙලියුලේකට.

0: උදේ 10 විනාඩි 51යි.
1: සියත පතරේ විදහසා උදේ 7යි 50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01117388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්බල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
1: delivery parak vela orders miss wenoda business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikmanatama packages yawanna wagema genna gannat den hari malesi live tracking saha goods insurance thiyena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna
5: hari giye hari ma tanata giye inda lol sekenne loan ekak gatte
6: math hariyanna kiyala hari tanatama yanna one
7: lol c finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: 20 upgrade 20 upgrade.
6: අලුත් සෝන් එකක්ද?
8: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20000ක් විතරයි. So 20 and upgrade.
9: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
10: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: අද කෑමක නම් කෑම රසටම තිබුණා
11: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
12: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
13: අයියා, මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා, මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
13: හච් 15 පිස්සුවක්ම තමයි.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: උදේ 11 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: థియేటర్ టాప్ స్టోరీ
1: బదు పెహరహరి సమాగమ వలట నాటు బదుకే విమ పెహరహరును లెబు మత్ప నిష్పాదన సమాగమ వలిన్ పెహరహరును లెబు బదు ఆయకర కెనిమ సదహా దిశా అధికరణే హంబువే నడు పెవరీమట పియవరగెన తై నితిపతివరయా అద శ్రేష్ఠ అధికరణేట దనం దొడ్డా එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසෙල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම දැනුම් දීම සිදු කළා. දැන් තවත් දේශීය පුවතක්. වී මෙට්‍රික් ටොන් 980ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පවසනවා. අද වන විට විවෘත කර ඇති වී ගබඩා සංඛ්‍යාව 64ක්. වී මෙට්‍රික් ටොන් 780ක් මිලදී ගෙන ඇති අම්පාර ප්‍රදේශයෙන්. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියත ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna Bindu Aikai Hatai, Atasi Asuvatai, Hayasi Hatahaya.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.1 98.1

0: ಕಾನು ನಗಸುದು ಕೊಟ್ಟಿಗೆನ ಏ ಡಿಸ್ನೇ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
4: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා
5: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.768333400

0: එතන පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: හරිනේ හරිනේ දැන් අමාරුව.
0: බයික් එකකට පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද? පර්කෂන් එකේ රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිපුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර අද හවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය 98.2 98.4.

0: Planeta FM.
1: ඔබ අහලා තියෙනවද මේ මයින්ඩ්ෆුල් ෂොපින්, එහෙම නැත්නම් මේ ස්ලෝ ෂොපින් කියලා කන්සෙප්ට් එකක් ගැන? එහෙම කන්සෙප්ට් තියෙනවා මේ ලෝකේ. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් හරි ඉක්මනින් කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. පුළුවන් තරම් ඉක්මනින් ටක් ගාලා වැඩේ කරලා ඉවර කරන්න තමයි අපි ට්‍රයි කරන්නේ. එමම පොඩි කලබලයක් අපි ඔළුවේ හැදිලා තියෙනවා. හැබැයි ඒ වගේ මේ වැඩේ අපිට හරි වෙලාවක් දීලා ඒ වෙලාවට ඉවර කරගන්න බැරි වුණොත් එහෙම අපි ටක් ගාලා ස්ට්‍රෙස් වෙනවා, ටක් ගාලා කලබල වෙනවා. මේක අපිට වැඩියෙන්ම, ඒ කියන්නේ මේක තදින්ම දැනෙන තැනක් තමයි අපි ඇඳුම් ගන්න ගියාට පස්සේ. ඇයි, තෝරගන්න දේවල් ගොඩාක් තියෙනවා, කට්ටිය ඉන්නවා, ප්‍රශ්නක ගොඩාක් වැඩි. ඉතින් කලබලේ ඇඳුම් අරන් ගිහිල්ලා නිදහසේ අපිට පුළුවන් පසුතැවෙන්න. ඔව්, ඒක තමයි අපි මෙච්චර කල් කළේ. ඉතින් මෙන්න මේක නැති කරන්න තමයි මයින්ඩ්ෆුල් ෂොපින් කන්සෙප්ට් එක තියෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ හරිම සරල දෙයක්. ඔබට කිසිම රෂ් එකක් නැතුව ඇඳුම් ගන්න ඒ අවස්ථාවන් හදලා දෙන එක තමයි ඒ ආයතනයන් කරන්නේ. ඉතින් මේක, මේ මයින්ඩ්ෆුල් ෂොපින් කියන එක හොඳටම කරන්න පුළුවන් තැනක් මම හොයාගත්තා. ඒ තමයි තිලක වර්ධන ටෙක්ස්ටයිල් එක. ආසාවකටවත් රෂ් එකක් නැහැ. ගිහිල්ලා හොඳට නිදහසේ තමන්ට මෙටීරියල්ස් බලලා, තමන්ට ඕන කලර්ස් බලලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබට ඇඳුම් ගන්න චාන්ස් එක තියෙනවා, ෂොපින් කරන්න චාන්ස් එක තියෙනවා. අයිති ඇත්තරම භාවනාවක් වගේ තමයි. ඇතින්ට ගියාට පස්සේ කිසිම කලබලයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන් වෙලාව තියෙනවා. යන්න ශාකා තියෙනවා කිරිබත්ගොඩ, මහනුවර, නිට්ටඹුව, ජායල, කුරුණෑගල. ඒත් එක මතක් කරන ඔබ දැන් නෑ, මට යන්න බෑ, මට මේක ඔන්ලයින් කරගන්න පුළුවන්ද වගේ හැඟීමක් තියෙනවනම් Google එකේ නිකන් සර්ච් කරන්නනේ තිලක වර්ධන ඔන්ලයින් ස්ටෝර් කියලා. වෙබ්සයිට් එකට යනවා, www.tilakawardhana.com එකට තමයි යන්නේ. අර විදිහට සර්ච් කරන්න තිලක වර්ධන ඔන්ලයින් ස්ටෝර් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඒකට ගියාට පස්සේ තමයි ඉතින් ෂා, වුමන්, මෙන්, ටීන්, කිඩ්ස්, ඕනම ඇඳුමක් ඔබට සයිස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේ හැම් කියන්නේ ඩිසයින් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඔබ කැමති ඇඳුම තෝරලා කාට් එකට දාගෙන ගෙදරට ගෙන ගන්න හැකියාව තියෙනවා. ලංකාවේ ඕනම තැනකට තිලක වර්ධනකින් ඔබේ ඇඳුම් ඩිලිවර් කරනවා. ඒත් එක්කම ඔබ විශේෂයෙන්ම කිරිබත්ගොඩ නැත්නම් කොළඹ කිට්ටුව ඉන්න කෙනෙක් නම්, කොළඹ කිරිබත්ගොඩ කිට්ටුව ඉන්න කෙනෙක් නම් ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ඔබේ අතටම හම්බ වෙනවා. අරිතන ඇත්තට මේක හරිම ලේසි. සර්ච් කරලා බලන්න තිලක වර්ධන ඔන්ලයින් ස්ටෝර් එක. ආසහිතේ

0: உதய 11 வினாடி 36
1: டெங்கு மாராந்திகாய் மே பிரஜா வைத்த விசேஷக்ஞ பிரசிலா சமரவீர
2: උණ ඉසරද මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතු පැහැ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: හිනාවෙන්න මෙන්න වෙලාව.
7: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
8: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
9: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
10: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
1: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
14: සුබ දවසක්
15: අලුත් වෙලා
14: පහසු වෙලා
15: තැගි වැඩි වෙලා
14: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
16: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
20: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
21: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: බජාජ් වීගෝ ජූලි වාසි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් රෝද්‍රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: තොරතුරක් ලැබිලා තිනවා potential prison break එකක් ගන්න. මේ මාසේ 24 25 දවස්වල.
8: මනස්ගතද?
7: Sorry sir.
9: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
10: London Prison Break. Nuwara Bokambaradi.
11: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරික් with news.
10: Pub London Prison Break නුවර බෝගම්බරදී.
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756336
11: Organizers and media partners.
10: Global events, CFM, CFTV.

0: ಸಿಯತ ಪ್ರಧಾನ ಪ್ರವೃತ್ತಿ ಸಿರಸ್ಥಾನ
1: ಸಿಯತ ಹೆಡ್ಲೈನ್ ರಿವ್ಯೂ.
2: ರಾಜ್ಯ ಸೇವೆ ರಕ್ಯಾ ಪುರಪಾಡು 120,000 ಡೆಂಗು ರೋಗ ಲಕ್ಷಣ ತಮ್ಮ ಕಠಿಣಮಿನ್ ರೋಹಲ್ಗತವೆನ್ನೈ ಉಪದೇಶ ಬದುಕೆ ವಿಮಿಸಿದು ನೊಕರನ ಸಮಾಗಮ ವಲಟ ನಾಡು ಪಾಪಂದು ಜಯ ಸಮರ ಇಸ್ಪಾನ್ಯ ಪುರ ಸಮರಂ
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න. රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාරවෙනකම් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් එල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසෙ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලිය අනුපාත වැඩි විස්තර සඳහා 0117388388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.

0: දැන් වෙලාව දවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0111 400 100.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: රාජ්‍ය සේවේ රැකියා පුරප්පාඩු 120,000ක්. ඩෙංගු රෝග ලක්ෂණ නැත්නම් කඩිනමින් රෝහල්ගත වන්නයි උපදෙස්. බදු කෙවීම් සිදු නොකරන සමාගම්වලට නඩු. ඉරානයේ බලාගාරයකට ඇමරිකාවෙන් ප්‍රහාර. පාපන්දු ජය සමරා ස්පානය පුරා සැමරුම්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: ඩෙංගු රෝග ලක්ෂණ නැත්නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම් කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොළොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කළමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
1: වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ජනවාරි 1 වනදා සිට මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ මෙවන විට මියගොස් ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53ක් බවයි. ඊයේ දිනේදී පමණක් මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 723ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,910ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,110ක්. වසරකට මුඛපිලිකා රෝගීන් 3,800ක් පමණ වාර්තා වන බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. වයස අවුරුදු 30-40 අතර පිරිස් බහුලව මුඛපිලිකා රෝගයෙන් පෙළෙන බවයි ප්‍රජා දන්ත සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර ප්‍රකාශ කළේ.
5: වසරකට 3,800ක් පමණ මුඛපිලිකා රෝගයෙන් වාර්තා වෙනවා. ඒ අතරේ 3,000ක් පමණ පිරිමි පුද්ගලයන්, 800ක් පමණ ගෑනු පුද්ගලයන්. ඒකේ පේනවා පිරිමින්ට වැඩි අවදානමක් තියෙනවා මේ මුඛපිලිකා වැඩි වෙන්නේ. පිරිමින්ගේ පිළිකා අතරින් වැඩියෙන්ම හම්බෙන පිළිකාව තමයි මේ මුඛපිලිකාව කියන්නේ. මේ මුඛපිලිකා සඳහා බලපාන විශේෂ සාධක තියෙනවා. මේ අතරින් ප්‍රධාන වශයෙන් දුම්කොළ සහ වක්කාශක නිෂ්පාදන තමයි මේක සඳහා බලපාන්නේ. දුම්කොළේ පිළිකාජනක ද්‍රව්‍ය 28ක් තියෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්ව දහවරුපත්තිනවා. ඒත් එකම වක්කවල පිළිකාජනක ද්‍රව්‍ය තියෙන බව ගොඩක් දෙනින් දන්න. වක්කවල පිළිකාජනක ද්‍රව්‍ය 4ක් තියෙන බව සොයාගෙන තිනවා.
1: ආහාර ගැනීමේදී දැඩි වේදනාවක් දැනෙන්නේ නම් හෝ මුඛයේ පවතින සුව නොවන තුවාල ආදිය පිළිබඳව වැඩි අවධානයෙන් පසුවන ලෙසයි ප්‍රජා දන්ත සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සඳහන් කළේ.
6: මුඛපිලිකාවට ඇති වෙන්න ඉස්සෙල්ලා පූර්ණ මුඛපිලිකා තත්ත්වයේ කියලා ඇති වෙනවා. අපේ කටේ යම් යම් වෙනස්කම් ඇති වෙනවා. මේවා ඇති වෙන්නේ තර බුලත් පිට දුම්කොළ සහ කුවක්කාශ නිෂ්පාදන භාවිතා කරන පුද්ගලයන් තමයි ඇති වෙන්නේ. මේ වැනි පුද්ගලයන්ගේ කටේ පැහැයේ වෙනස්කමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සුදු ලපයක්, රතු ලපයක් සහ සුදු සහ රතු මිශ්‍රලප තමයි ඇති වෙන්නේ. අයින් කරන්න හැදුවට අයින් කරන්න අමාරු. මෙම පැහැය වෙනස්කම සමහර විට පූර්වමුඛ පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්.
1: වැඩි වැඩිමකින් මිය ගිය හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද පසු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලර් පැවසුවේ හිටපු පොලිස්පතිවරයෙකුට ලබා දෙන සියලු ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කරන බවයි. දේහය මහජන ගෞරවය සඳහා මෙවන විට බොරැල්ල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා. හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී නිශ්චිත තීන්දුවක් ලබා දී නැහැ. ඔහුගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොටසේ සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වොට්ලර් පැවසුවේ මරණයට හේතුව මරණ පරීක්ෂණය මගින් තහවුරු කළ පසු ඉදිරි නීතිමය කටයුතු ඒ අනුව සිදු කරන බවයි. සිද්ධිය පිළිබඳ කණ්ඩායම් දෙකක් මගින් විමර්ශන ක්‍රියාත්මක වනවා. මෙවන විට දස දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කොටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී වෙඩිවැදීමේ ගොස් තිබුණේ පසුගිය 17 වනදා පෙරවරුවේදී. ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාගේ ගිනිඅවෙන් වෙඩිතැබීම සිදු කරගෙන ඇති බවට සැක පළ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත හිටපු පොලිස්පතිවරයා සියදිවි විහානි කරගෙන ඇති බවට සැක කරන බවයි. රාජ්‍ය සේවයේ රැකියා පුරප්පාඩු 120,000කට අධික ගණනක් පවතින බව රජ පරිපාලන පළාත් සභා සහ පළාත් පරණ අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ එම පුරප්පාඩු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර ජ්‍යෙෂ්ඨ සහ වෘත්තීය මට්ටමේ තෝරාගත් රාජාංශයේ සේවකයින්ට වසර දෙකක හෝ ඊට වැඩි සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් රජය අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව යෝජනා ඉදිරිපත් කරමින් සිටින බවයි රාජ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමේ සභාපති චන්දිම විමල සුරේන්ද්‍ර පැවසුවේ.
7: දැන් මේ වෙනකොට රාජ්‍ය සේවය තුළ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡාවක් මතුවලා තියෙනවා. ඒක රටේ සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් විරුද්ධව සහ පක්ෂපාතී අදහස් දක්වමින් සිටිනවා. අපි හිතනවා රාජ්‍ය සේවකෝ හැටියට සහ රාජ්‍ය සේවය නියෝජනය කරන උපසමිති හැටියට රාජ්‍ය සේවය තුළ ප්‍රතිපත්ති සකස් කරනකොට එක් එක් කාලවකවානුවල තියෙන තත්ත්වයන් සැලකට ගන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් තීරණ තීන්දුව ගනිද්දී
1: බදු කෙවීම පැහැර හරිනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් බදු අය කර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවරගෙන ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ එම බදු අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා

0: මෙම දැනුම් දීම සිදු කළා. වී මෙට්‍රික් ටොන් 980ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබෙනවා. විවෘත කර ඇති වී ගබඩස් සංඛ්‍යාව 64ක්. වී මෙට්‍රික් ටොන් 780ක් මිලදී ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයෙන්. මෙරට අපනයන ශේෂ්ත්‍රය ගොඩනැගීමේ අරමුණින් කෘෂි වගාවන් ව්‍යාප්ති කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
1: මල් කැටිර එහෙම නැත්නම් ගොවියන්ගේ නිෂ්පාදන මිලදී ගන්නත්, ඒ වගේම මහා පරිමාණ ලෙස අලෙවි කරන්නත්, ඒ වගේම මේ නිෂ්පාදන සිද්ධ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ගොවියන්ගෙන් කඩා ගන්න ගම්මිරිස් ටික කඩා ගන්න වේලන්නේ ඒ ටික කොහොමද සූදානම් කරන්නේ? කුරුඳු ටික තලන්නේ කොහොමද? කුරුඳු ටික අපනයන සඳහා සූදානම් වෙන්නේ කොහොමද? ඒ වගේම සංචාරකයන්ට මේ ටික මිලදී ගන්නත්, දේශීය විදේශීය සංචාරකයන්ට මිලදී ගන්නත් පුළුවන් වෙන විදිහට මල්ටි පර්පස් ප්‍රොජෙක්ට් එකක් හැටියට මේ ස්ථානයේ සංවර්ධනය කිරීම තමයි අපේ ඉලක්කය. විශාල ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස පලාපත්තල ප්‍රදේශයේ ආර්ථිකයටත් ප්‍රදේශවාසීන්ටත් විශාල ආර්ථිකමය වටිනාකමක් එකතු කරන අපි මේ ස්ථානයේ සංවර්ධනය කරන්න අපේක්ෂා කරන්නේ.
0: ඩොලරේ විකුණුම් අනුපාතය රුපියල් 340.90ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනුම් මගේ සටහන් වැති රුපියල් 331.50ක් ලෙසයි. අත්‍යවශ්‍ය නොවන සුකෝප බොහෝගී ආනයනන් හේතුවෙන් පවතින ඩොලර් සංචිත හිඟවීමෙන් උද්ධමනය යළි ඉහළ යන බව පෙරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. රට තුළ පවතින උද්ධමනය 7% ඉක්මවා ඇති බවයි ඔහු පැවසුවේ.
2: රට තුල වදා සංග්‍රාමයක් වගේ ඇති කරලා පුළුවන් තරම් දේශීය ආහාර සැපයීම ශක්තිමත් කරගැනීම සඳහා අනිත් පැත්තෙන් අපට සුඛෝපභෝගී අනයන විදේශ විනිමය රටෙන් බැහැරව යාම නිසා එය රුපියල යගේ කෙරෙහි යම් ආකාරයකට බලපෑමක් සිද්ධ කරනවා.
0: ඉහළ මිල ගණන් යටතේ පවතින ඉන්ධන මිලදී ගැනීමද උද්ධමනයට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි පෙරාතෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළේ.
2: ලංකාවේ මේ වෙනකොට උද්ධමනය 7% ආසන්න වගේ මට්ටමක ක්‍රියාත්මක වෙන්නේ. උද්ධමනය ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම මේ රටේ ජනතාවගේ ජීවන වියදම ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම. ඉතින් ඇත්තටම මේ තත්ත්වය ඇති වුණේ නැග පෙර දිග කලාපයේ ඇති වූ යුගමය වාතාවරණය මත ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒත් එක්ක ඉහළ මිල ගණන් යටතේ ඉන්ධන සැපයුම ඉදිරිපත් කරගෙන යාම සඳහා රජය ක්‍රියා කිරීමක් දක්නට ලැබුණා.
0: මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය ලබන 20 වනදා සිදු කරන බව අද නිවේදනය කළා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නැගෙනහිර පළාතට මෙන්ම කිලිනොච්චි, මුලතියු, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලටයි. අද දිනේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය මිනිස්සුරට අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉරානයේ දකුණු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ඩාකොවින් යෂ්ටික බලාගාරයට ඇමරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට ඉරානය චෝදනා කරනවා. ඉරානයේ නියෝජ්‍ය විදේශ මාත්‍ය කාසිම් ගරිබාබාඩි පැවසුවේ මෙය සාමකාමී යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කළ භයානක ප්‍රහාරයක් බවයි. එයට සුදුසු ප්‍රතිචාරයක් ලබා දෙන බවද ඔහු පැවසුවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ මෙම බලාගාරය තවමත් ඉදිකිරීම් ආරම්භ කදියරය පවතින බැවින් විකිරණශීලී අනතුරක් ඇතිවීමේ අවධානම අඩු බවයි. එහෙත් සියලුම න්‍යෂ්ටික මධ්‍යස්ථාන අවට හමුදා ක්‍රියාකාරකම් වළක්වන ලෙස එම ආයතනය ඉල්ලා සිටිනවා. ඇමරිකාව ඉරානයට අඛණ්ඩව 9 වන දිනටත් ප්‍රහාර එල්ල කළා. ඇමරිකානු මාධ්‍යම විධානය නිවේදනය කළේ මෙම ප්‍රහාරවලින් ඉරානයේ හමුදා විධාන මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථාන, මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුම් මධ්‍යස්ථාන සහ සන්නිවේදන ජාල ඉලක්ක කර ඇති බවයි. ඉරානයට එරෙහි යුද්ධයේදී මියගිය ඇමරිකානු සබලුන් සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ලොකු කුසලාන අවසන් තරගය නැරඹීම

0: ප්‍රහරණය කළා. ඔහු පැවසුවේ ඉරානය නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සහ හොමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කරමින් සිටින තාක් දෙපාර්ශ්වය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මකයයි සැලකිය නොහැකි බවයි. ඉරානය සකච්ඡාවලට පැමිණීමට සූදානම් වුවහොත් ඇමරිකාවද ඒ සඳහා කැමැත්තෙන් පසුවන බව ඔහු සඳහන් කළා. පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම වෙනුවෙන් රියල් මැඩ්‍රිඩ් පාපන්දු සමාජය එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමට සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ නිල නිවේදනයක් නිකුත් කරමින් ස්පාඤ්ඤ පාපන්දු ඉතිහාසයේ දෙවන ලෝක කුසලාන ශූරතාවය වන මෙය සමස්ත ස්පාඤ්ඤ ජනතාවට මහත් ආඩම්බරයක් සහ සතුටක් ගෙන දෙන ඓතිහාසික ජයග්‍රහණයක් බව එම නිවේදනයේ සඳහන්. ස්පාඤ්ඤ පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමත් සමගම එරට අගනුවර වන මැඩ්‍රිඩ් නගරය පුරා දෙවන්ත සැමරුම් උත්සව පැවැත්වෙනවා. පාපන්දු රසිකයින් වීදි බස ස්පාඤ්ඤ ධජ ලෙලවමින් සහ ගිනි කෙලි දල්වමින් ජයග්‍රහණය සැමරූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2026 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ස්පාඤ්ඤ සමත්ුණේ අදාළියම පැවති අවසන් මහාතරගයේදී අර්ජන්ටිනාව ගෝල 1-0 ලෙස පරාජයට පත් කරමින්. තරගේ පැවතුනේ ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී. තරගේ පළමු අර්ධයේදී ස්පාඤ්ඤය වැඩි වේලාවක් පන්දුව තමන් සන්තකයේ තබාගෙන ක්‍රීඩා කළද ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූයේ අර්ජන්ටිනා ගෝල රකින්නාවු එමිලියානෝ මාර්ටිනස්ගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙන්. අර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසිගේ ප්‍රහාරද සාර්ථකව මැඩ පැවැත්වීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් පියවර ගනු ලැබුවා. පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට අවසන් මහා තරගයේ පළමු අර්ධය අවසන් වූ පසු විවේක කාලයේ විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. මිනිත්තු 11ක කාලයක් පැවති එම ප්‍රසංගය සඳහා එක්ව සිටියේ මැඩෝනා, ෂකිරා, BTS, ජස්ටින් බීබර්, බර්නා බෝයි ඇතුළු ලොව ප්‍රකට ගායක ගායිකාවන්. විවේක කාලයෙන් අනතුරුව දෙවන අර්ධයේදීද කණ්ඩායම් දෙකම ගෝලයක් වාර්තා නොකළ බැවින් තරගය අතිරේක කාලයකට යොමු කිරීමට පියවර ගෙනුණා. අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදී ආදර්ශක ක්‍රීඩක ෆෙරන් ටොරස් එල්ල කළ ප්‍රබල පහර අර්ජන්ටිනා දළ තුළට යොමු වීමත් සමග ස්පාඤ්ඤය තරගයේ එකම ගෝලය වාර්තා කළා. එය ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා කළ පළමු ගෝලය වීමද විශේෂත්වයක්. අර්ජන්ටිනාව ගෝලයක් වාර්තා කිරීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවද එය අසාර්ථක කරමින් කාලය අවසන් වූයේ ස්පාඤ්ඤයට මෙවර පාපන්දු ලෝක කුසලානය හිමි කර දෙමින්. මෙම ජයග්‍රහණයත් සමග ස්පාඤ්ඤය 2010 වසරෙන් පසු නැවතත් ලෝක ශූරයින් බවට පත් වුණා. ස්පාඤ්ඤය වාර්තා අතරට එක්වූයේ පිරිමි සහ කාන්තා පාපන්දු ලෝක කුසලාන ශූරතා දෙකම එකවර හිමි රට ලෙසයි. ලෝක කුසලානය ස්පාඤ්ඤයට පිරිනමනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෆිෆා සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ විසින්. ලෝක කුසලානයට අමතරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකින් සඳහාද සම්මාන කිහිපයක් පිරිනැමුණා. හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ස්පාඤ්ඤයේ 19 වැනි ක්‍රීඩක පෞකෝ බාර්සි සම්මානය දිනාගත්තා. හොඳම ගෝල රකින්නාට හිමි ගෝල්ඩන් ග්ලව් සම්මානය හිමි වූයේ තරගාවලිය පුරාවට එක් ගෝලයක් වාර්තා කළ ස්පාඤ්ඤයේ උනායි සිමෝන් වෙතයි. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් සම්මානය ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩක රොඩ්රි විසින් දිනා ගනු ලැබුවා. වැඩිම ගෝලලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය ගෝල 10ක් රැස් කළ ප්‍රංශයේ කිලියන් එම්බපේ හට හිමි වුණා. එම ගෝල සංඛ්‍යාවත් සමග ඔහු වාර්තාතරට එක්වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා බවටද පත්වෙමින්. රාජ්‍ය සේවයේ රැකියා පුරප්පාඩු 120,000ක්. ඩෙංගු රෝග ලක්ෂණත් නම් කඩිනමින් රෝහල්ගත වන්නැයි උපදෙස්. බදු කෙවීම් සිදු නොකරන සමාගම් වලට නඩු. ඉරානයේ බලාගාරයකට ඇමරිකාවෙන් ප්‍රහාර. පාපන්දු ජය සමරා ස්පාඤ්ඤය පුරා සැමරුම්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: රිද්ම විරවර්ධන මේන් කැරක්ටර් එක කරන ළඟදිම රිලීස් වෙන මූවි එක තමයි අහස තරම්.
1: ඒ ගැන වැඩි විස්තර අපි ඇහුවේ චතුරංගනද සිල්වාගෙන්.
2: මම මේකේ විධායක අධ්‍යක්ෂ හැටියට තමයි කටයුතු කරේ. මේකේ අධ්‍යක්ෂණය සාපිර රචනය කරේ මගේ පිටින්ද ප්‍රසාදිය දේගුණරත්න. රිද්මගේ චරිතය මේකේ තියෙන්නේ හස් කියලා. ආස තාරුකා අතර ඒගොල්ලන්ගේ ආදර කතාව තමයි මේකේ කතා තේමාව හැටියට යන්නේ.
3: ප්‍රේමයක් තිබුණා සසරක් තරම්
0: ආටිස්ලා ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ සිං කරනව නේද?
2: රිද්ම විරවර්ධන, තිල්න බොරලැස්ස, යසස් මැදකිතර, සීනාංක දිසානායක වගේ ගායකයෝ සහ ඒගොල්ලන්ගේ සංගීත නිර්මාණ වලින්ත් මේකට සම්බන්ධ වෙනවා. සින්දු හතක් තියෙනවා, රිලීස් කරපු ගීතයකුත් තියෙනවා. ඒ වගේ කතාවකින් අහන්න පුළුවන් අපිට.
1: කවද වගේද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
2: මේ හොත්තේ සැප්තැම්බර් මාසයේ තමයි මේක තිරගත වෙන්න කතාබහ කරගෙන තියෙන්නේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටි බලන්න එන්න කියලා.
4: අමාර ආදර කතාවක් කෙනෙක් නැතුණා කියලා නතර වෙන්නේ නැදරුව.
5: Talk of the town.
0: Michael Jackson අද අපි අතර නැති වුණත් ඒ නම අදටත් ලෝකේ රෙකෝඩ්ස් හදනවා.
1: මේ දවස්වල හොලිවුඩ් වල ලොකුම කතාව තමයි මයිකල් මූවි එක.
0: රිලීස් වෙලා ටික දවසකින්ම මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් බිලියනයක ආදායමක් පහු කරලා තියෙනවා.
1: ලෝකෙ මෙතෙක් වැඩිම ආදායමක් ලැබපු බයෝපික් එක වෙන්නත් ඒත් එකම මයිකල් මූවි එකට පුළුවන් වුණා.
0: මේකෙන එයාගේ ෆෑන්ස්ලා කියලා තිබ්බේ මයිකල් ජැක්සන්ගේ මැජික් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා.
5: Talk of the town.

0: CDP ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Big big දිනුමයි bonanza bonanza.
2: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lite වල ඇති Escort Dankia. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
4: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
6: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
7: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
6: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
8: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
9: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
8: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
9: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
10: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
11: සිරිබෝධ සමාජයන් සහ ආදී සුරක්ෂිත මෙගාවට්ටා මෙඩෝලි එක්ස්ප්‍රෙස් ඉදිරි රුපියල්
12: 105 ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena Rhino Premier Roofing Sheet. Pedivistra Sandha, Dhatunai Anuhaya Amatan.
13: Ubata Avashyama Mohoteedi Visheshajna Takshanika Sahaya Samagin Gamana Break Nokarayanna. LOLC General Insurance Fee Help.
14: Sir, apita thoruthurak labila thina potential prison break ekak gana. Me maase 24 25 dawaswala.
15: Manas gathada?
16: Wang wang nakara.
14: Sorry sir.
17: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
18: A London prison break. Nuwara Bokamberdi.
19: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්.
18: London Prison Break Nuwara Bokamberdi.
19: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරට වෙන්
18: විමසීම් 0756336
19: organizers and media partners
18: global events Seth FM Seth TV
6: Seth tele depaya අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
20: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
6: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සහස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
21: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: අරිගේ හරිම තැනට ගියහින්ද. එල්ෝල්සයකෙන් ලෝන්නෙක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන.
2: එල්ෝල්ෆනන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01155 715 555 අමතන්.
3: අලුත්
1: සොන්ග් එකක්ද?
3: නෑ, දැන් සිංගල් එකකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගල් එකට අදම එන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනු පත්තු කරත් දිනු.
1: හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
2: නොලිමිට් සෙල් එක දැන් ආයේ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල කරන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට් .lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්, බියකමින් මවකමින්.
1: අයියා, මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා, මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: delivery parak vela orders miss wenoda business ekata tiena express ma visenduma pick me flash affordable cost ekakata ikminitama packages yawanna wage ma genna gannat den hari malesi live tracking saha goods insurance tiena nisa tawat pahasui oyage business ekak express karanna pick me flash book karanna වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ Biotic Solutions වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මමතන්න 0777-133-021 AOC Smart Performance Trusted Worldwide.
4: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
5: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
6: ගිහිල්ලා
5: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
6: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
5: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: කාලය, කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනි පුපුර. මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකයට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර අදහවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති, ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත.

0: දැන් වෙලාව දවල් 1යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: theatre top story.
1: ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පෙත්සමක් ඉවතට. මෙරට පුද්ගලයින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බලරහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කළා. මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික අබාධිත නිලධාරියෙකු විසින්. දැන් විදෙස් පොතක්. ඇන්ටි බර්න්හැම් අද බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය කීර් ස්ටාම අද සිය ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් ස්ටාම අද අග්‍රමාත්‍යවරයා වශයෙන් සිය අවසන් දේශනය පැවැත්වීමට නියමිතයි. අනතුරුව ස්ටාම සහ බර්න්හැම් බකින්හැම් මාලිගයට ගොස් තුන්වන චාල්ස් රජු හමුවනු ඇති. එදී චාල්ස් රජු විසින් බර්න්හැම්ට නවරජක් පිහිටවන ලෙස නිල වශයෙන් ආරාධනා කිරීමට නියමිතයි. අනතුරුව බර්න්හැම් ජොන් වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිට සිය පළමු අගමැති දේශනය පවත්වනු ඇතේ.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අනුවටයි 0.2 අනුවටයි

0: වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: ගන්නවා ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: හරිනේ හරිනේ දැන් අමාරුව.
0: බයික් එකටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසහිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද? සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් රයිඩර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: පිළිකු වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715.

ऐसे न मोहता प्रकाशन एक ही रीत में अवसन केशनालिका अंते दक्वा के नियन हर्द स्पंदने රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලු නූතන ප්‍රවේණියේ කිනිපුපුර මේ ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනයන මහා සිහින දකින්නාගේ කතාව රිද්මන්ත්‍ර අදහවස ලයිනන් වෙන් කලාගාරයේදී ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක් මාත්‍යනුග්‍රහය සියත.

0: Luna da sudu kontigena e Disney.
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: සියතර ටෙලි දෙපහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත ටීවී තුලින්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකී.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: අනුග්‍රහය
6: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
2: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
15: හිරි ගොවි දිවි සරුවේමයි උපන් බිමෙන් මේ සෑම ඔබටයි.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3 රෝද රසයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙත.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනો රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනો ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
8: A London prison break. Nuwara bokambaradi.
9: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
8: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම්බරදි
9: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
8: විමසීම් 0756 336 331
9: Organizers and media partners.
8: Global events, Seetha FM, Seetha TV.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මි ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මි ට්‍රක් බුක් කරන්න.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi. මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු.
1: Original quality බාගෙට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions within Asta Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Asta Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මමතන්න 0777 133 021 Asta Toner print smart save more. අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මං නම් හිතන්නේ නැහැ.
3: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
8: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: थिएटर टॉप स्टोरी
1: ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩුවක්. ජාතික පොලිස් කොමිසමේ පුරප්පාඩු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා සුදුසුකම් පවතින පොලිස් නිලධාරීන්ට සිය අයදුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්වරයා වෙත යොමු කළ හැකි. මීට පෙර ඒ සඳහා අයදුම් කළ පොලිස් නිලධාරීන්ටද නැවත වරක් අයදුම් කිරීමට අවස්ථාව පවතින බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැවසුවේ. අයදුම්පත් බහර ගැනීම මෙම මස 31 වන දිනෙන් අවසන් වනු ඇතේ. දැන් විදෙස් පුවතක්. සිය නවතම ප්‍රහාර ඉරානයට බරපතල බලපෑම් එල්ල කර ඇති බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඔහු සඳහන් කළේ ඉරාන ප්‍රහාරවලින් මියගිය අමරිකානු සබලුන් තුන්දෙනාට ගෞරවයක් ලෙස ඉරානයට එරෙහිව නව ප්‍රහාර ආරම්භ කළ බවයි. අමරිකාව විසින් අඛණ්ඩව ඉරානයට ප්‍රහාර එල්ල කරන නව වන දින අතයි. අදත් නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බවයි අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. මෙ අතර ඉරානයේ පැවසුවේ දෙපාර්ශ්වය අතර ගැටුම් මැද්දේ මැදිහත්කරුවන් රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමට උත්සාහ දරමින් සිටින බවයි. එහෙත් එම පියවර නොතකා සිය ස්වෛරීභාවය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව ඉරානය සඳහන් කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

good afternoon. හවස දෙකයි විනාඩි 10යි. ලතා ආවා. උපන්දිනෙන් පස්සේ නම වෙනස් කරා. ලතා කියන්නේ සඳ ලතා. ඉතින් මොකද වෙන්නේ? වීකෙන්ඩ් එක කොහමද? වැඩක් නැහැ නේ මන්නතෝ පාළුවිනේ. මන් දන්නවා. කොහොම හරි අලුත් සතියක් පටන් අරන් තියෙන්නේ දවස් 5ක් යනකම්. ඒ කියන්නේ සිකුරාදා වෙනකම් හවස දෙකේ ඉඳන් හවස 5 වෙනකම් ඔබට පාළුවක් තනිකමක් කාන්සියක් දැනෙන්නේ නැහැ. කොටිම්ම කණක් ඇහිලා ඉන්න වෙන්නේත් නැහැ. මොකද මං ඇවිල්ලා ඉන්නේ දවස් 5ම. පැය 3ම කණක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. ඉතින් පෑගි එවලද තියෙන්නේ? තාමන් ආව විතරයි. පෑගි කීයක් ඇවිල්ලා තියෙනවද? මල් එවලද? තාම හොයන්න බැරි වුණා. ඊයේ හොඳට බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා අද ඉතින් හිත හදාගෙන බොහොම සතුටින් ආවේ. මං දන්නවා අද පෑගි හම්බ වෙනවා තොගයක් මට. ගෙදර යන්න වෙන්නේ ලොරි භාගයක් අරගෙන. ආ! එච්චරමත් නැද්ද මන්දා? කමන්නේ කොහොම හරි ඔබේ ආදරේ මට ලැබෙනවානේ. ඒ මදයි නේද? WhatsApp message එකක් දාන්න. 0711982894ට. අනිවාර්යෙන් ඔබේ හිතේ මට තියෙන ආදරේ කොච්චරක්ද කියලත් කියලවන්න.

0: දෙවැනි තුන්වැනි වරත් අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් බොවන ස්ථාන තිබෙන
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Finishing වහලක් ලෙස color of flower වැජබෙනා.
2: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of flower තමයි.

0: ගානට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.
4: 98.2 98.4

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරහේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස දෙකයි විනාඩි 27යි වෙලාව. මල් එකක් හම්බුණා, මල් වඩමක් වගේ. නෑ නෑ, හරිම ලස්සන මල් එකක්. මං හිතන්නේ මේක ජපාන් වලින් ආපු මල් එකක්. හේෂාන්, thank you so much. ආදරේ, ඊළඟට තව මොකක් හරි තෑග්ගක් ඇවිල්ලා තියෙනවා. ඒක තාම මම බැලුවේ නැහැ මොකද්ද කියලා. තව චුට්ටකින් බලන්න හිතාගෙන ඉන්නේ. හද ඉතින් මගේ වටේට තෑගි ගොඩයි. එවපු අය මං හිතනවා නම්ගම් එක්ක මෙවලා ඇති කියලා. නිකන් නමගම නැතුව එහෙම කාටවත් තෑගි යවන්න එපා. ඊට පස්සේ තෑග්ග ලබන කෙනා සෑහෙන්න කල්පනා කරනවා. හරි, කොමාරියා, සනෝජ්, සන්මුතු කියලා තමයි අපි ආදරයට කියන්නේ. සන්මුතුව හොඳ වැඩෙක්, දක්ෂයෙක්, සම්මානයට පාත්‍ර වෙච්ච කොළු පැංචෙක්. එයා මට දැන් විශ්කලා, ගොඩාක් ආදරෙන් එයා මට විශ් කරනවා කියලා කිව්වා. ලොකු තෑග්ගක් දෙන්න බලාපොරොත්තු වෙනවා කිව්වා. මයිතන්නේ බ්‍රහස්පතින්ද සිකුරාද වගේ වෙනකොට තමයි ඒක එච්චරටම ලොකුයි. ඒ නිසා එයා ඔෆිස් එක ළඟටම ඇවිල්ලා ගෙනල්ලා දෙනවා කියලා තමයි කිව්වේ. මේ දවස් දෙක තුනේ බිසි නිසා ඒ ලොකුම ලොකු තෑග්ග බ්‍රහස්පතින්ද සිකුරාද වෙනකොට ගෙනල්ලා දෙනවා කියලා කිව්වා. Thank you සන්මුතු. ආදරේ. අමිලයි තව කවුද ඉන්නේ? අනුවද ළඟ ඉන්නවා කිව්වේ. මට කිව්වා නම් දෙකක් කිව්වා. අමිලව මතකයි, ගෑන් ළමයාගේ නම අනු වෙන්න ඕනි. කොහොම හරි සන්මුතු එක්ක මේ වෙලාවේ ළඟපාත ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් විශස් ගලාගෙන ගලාගෙන යනවා. සුභම සුභ නිදුක් නිරෝගිමත් දීර්ඝාෂ පිරි සුභම සුභ උපන්දිනයක් වේවා මගේ සුරංගනාවියේ. මේ ඔයාට කියලා අම්බෝ කවියක් එවලා තියෙනවා. එන විශාල කවියක්. සඳක් නැති රැයක වූ මග කියන තරුවසේ, සැඩ රැලක දිවි නැවට වාරු දෙන රුවලසේ, කතර මත පැන් විසුල සිහිල් පොද වැස්සසේ, සඳ මඩල පුරා ඇඳි ගැඹුරු පෙම නුඹ මගේ, සේල ඇඳිරුවක් මෙන් හදවතින් නොම මැකුණු, හදවතට ලංවෙලා හැමදාම සමසවපු, නුඹම විය මගේ කවිය සෙනෙහසින් මම ගොතපු, මේ ඔයාගේම ලලිත් ලලිත් ලලිත් ලලිත්. Thank you ලලිත්. ආදරේ. එහෙනම් අද ඉතින් කේක් කන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේ සමරන්නයි තියෙන්නේ. තව ඉතින් මනා හරි බලන්න ඕනේ. සුභම සුභ පන්දිනයක් වේවා සුදු කොච්චියෝ කියලා මොරටුවේ නාලන්ද හොටෙල් එකේ වැඩ කරන සෙට් එක සඳුන් ඇතුළු කට්ටිය විශ් කරලා තියෙනවා. Thank you so much. අද මේ ප්‍රෝග්‍රෑම් එක වෙන කාට හරි කරන්න දෙන්න තිබ්බේ මම නම් කියන්නේ. මට විශ් කරපෝ මමම කියනකොට අවුල් වගේද? ලැජ්ජයි පොඩ්ඩක් මටත්. අනේ කවදාවත් නැති ලැජ්ජාවක්. අද ඇවිල්ලා. කුමාරයා, රුවන් අයියා, අරුන් මාමා, දිනේෂ්, යෝගේෂ් මේ කටි ඔක්කොමත් විශ් කරලා තියෙනවා. Thank you so much. යසිරු තමයි මෙසේජ් එක

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනයේ වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දේ.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල්.
6: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයේ අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
1: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
2: මාත්
3: හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
5: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
6: London prison break. Nuwara Bokambaradi.
7: ජූලි 24 වස්ති, යොහානේ, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
6: අප ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී.
7: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
6: විමසීම් 0756336
7: Organizers and media partners.
6: Global events. Seetha FM. Seetha TV.
8: Anuwatai Dashamathekan. Anuwatai.

කුඩා සමන් ගැටපිච්චද රෝස මලි මලි මලි සුදු ඔයයි අනිත් අක්කයි ඉන්දුකා අයියායි කටි ඔක්කොම අහගෙනද මේ වෙලාවේ කැෆේ 113 මං ඔය හිටපු ගමන් කියන්නේ අපේ ඔෆිස් එක ළඟ මට ඔය 113 කියන එක තමයි ඔළුවේ නැත්තේ ඒක හැමදාම නිකම් මට පැටලෙනවා මට එන්නම 119 ඔගල මාව අහගෙන නේද අනේ සුදු නෝනලා දෙන්නව ආදරෙන් මතක් කරනවා ඊට පස්සේ අංකල් තව කවුද ඉන්නේ තව කැමට බීමට ඇවිල්ලා ඉන්න සෙට් එක ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා හවසට මං එන්නම් කොයි පැත්තේ හොඳේ ඔගල බලලා යන්න අහගෙන නේද ඉන්නේ දිගටම දාගෙන ඉන්න ඕනේ හොඳේ හවස පහෙන් පස්සේ නැත්තම් ලකුණු කැපෙනවා හරිද මට ගොඩාක් ආදරෙයි කියලා තියෙනවා. ඉතින් මාත් ආදරෙයිනේ. ටිකක් නෙමෙයි. ගොඩාක් ආදරෙයි. ඊළඟ සින්දුව ඔයගලන්ටත් එක්ක අපේ ඔෆිස් එකට එහා පැත්තේ තියෙන කැෆේ 113 එකේ මේ වෙලාවෙ ඉන්න කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා. දැන් ඔන්න බලන්න WhatsApp messages ඔබ කට්ටිය කියලා තියෙන ඒවා. ඔක්කොටම කලින් රොමේනියාවේ අනුව මතක් කරන්න ඕනේ. අනුයි අනුගේ ආලුවා. මකත්තයාගේ නම ආශ්ද. එයාත් මට මෙසේජ් එකක් දාලා තියෙනවා. අනු කියලා ආශ් ඩිසයින් කරලා අස්සන බර්ත්ඩේ කාඩ් එකක් මට හම්බුණා දැන් චුට්ටකට කලින්. ඒක ලස්සන කතාවක් තියෙනවා. ඒ ඔක්කොම මාර විදිහට හිතට වදිනවා. අනු මට කියලා තියෙනවා. ඇත්තටම මූණට කියනවා නෙවෙයි. ඔයාට මාර ඉඩක් තියෙනවා මංගාව කියලා අනු හිතට දැනෙන්න ඒ කතාව කියලා තියෙනවා. ආදරේ ආදරේ ආදරේ මං අනු එක්ක අනුගේ ෆැමිලි එකේ ඔක්කොම අනුගේ හස්බන්ඩ් ආරා අපේ කරා නෙවෙයි මේ චුඩි බැටියා දින්හස් ඊළඟට පවුලේ ඔක්කොම එකතුලා මට විශ් කරනවා කියලා ලස්සන කවියකුත් අද කවදාවත් නැතු අනු එවලා තියෙනවා දුරු රට තනිකමට ගී මුමුණෙන විටදී ඇසුගී වගේම හිත ළඟ උන්නා දැවටි ලස්සන ඉනාවක මේ හිත දැන් පැටලි ගීයක් වගේමයි නුඹ ආදර ගිරවි අනේ තව තියෙනවා සතුටම හිනාවම සපිරෙන් නයි පැතුම සෙනෙහස පිරෙන් නයි පුරවාතුන් සිතම තව තව රැඳෙන් නයි හැම හදවත් තුළම අපි ආදරෙයි වේවා කෙල්ලට ජයම ඌ ලලා සමහර වචන මගේ හිතට අද වර වැඩි කියලා හිතනවා. මොකද මේ ආදරේ මට තරහා ගන්න බෑ. Thank you anu. ගොඩාක් ආදරේ. ඊළඟට මේ නුගේගොඩ නිලු මැසේජ් එකක් දාලා තියෙනවා. අද සමාලිට එන්න වෙන්නේ නැහැ. එහෙනම් අද හම්බ වෙන්න වෙන්නේ නැහලු. ඒගොල්ලෝ එන්න හිටියාද? පහෙන් පස්සේ gift එක පහට කලින් එවනවා කියලා තියෙනවා. අනේ කෙල්ලේ. ආදරේ. සමාලිටත් කියන්න. ආදරෙන් මම මතක් කළා කියලා ඔය දෙන්නටම ඉතින් දන්නවනේ මගේ ආදරේ කොහොමද කියලා නේද ඊළඟට මේ සර්බියාවල ඉරේෂ් ලස්සන බර්ත්ඩේ කාඩ් එකක් හදලා එවලා තියෙනවා මගේ මූණ නම් ඒක චුට්ටක් වෙනස් මම බොඩා ඉදිමිලා වගේ නේද සමහර දවස් තියෙනවා උදේට ඔය වගේ තමයි මූණ Thank you, Iresh. වාගේ ලස්සන wish එකට ලස්සන birthday card එකට. ඊයේම මට wish කළා කියලා තේනවා. අපේ කාට හරි කිව්වද මට wish කරන්න කියලා? ඊයේ නම් මම පොඩ්ඩක් ඉතින් මේ පැත්තෙන් පොඩ්ඩක් ඇතලා හිටියේ. හැබැයි අද ආවහම කට්ටිය මට කිව්වා ඊයේ ගොඩක් අය wish කළා කියලා. Thank you, Iresh. මේ සින්දු ඔයාටත් එක්ක. ආදරෙයා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් මුල් ඒරියාව අතුරු කිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
4: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777133.21 AOC Smart Performance Trusted Worldwide. අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කොල්ල

0: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: 20 upgrade.
2: අලුත් සොංග එකක්ද?
1: නෑ, දැන් සිංගර් එකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
3: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
4: Delivery පරක්කු වෙලා orders miss වෙනවද? Business එකට තියෙන expressම විසඳුම pick me flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna. Pick me flash book karanna.
5: Aluminium mane.
6: Mahatmaya dansale fried rice wenai. Hotel e fried rice wenai. Dekama fried rice unata quality e wenas.
7: Hondama pramithiya sahathaka karana ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istara.
8: Vishwasaya arakshawa saha ehalama pratilabha samagin commercial bankuwe sthawara tanpatu. Dina 100, 200, 300, 400 saha 500 sthawara තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
9: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
10: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
11: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: අවිසා වේලට 98.4 සියදා FM.
16: Hey yo, you are now tuned in.

0: හවස 3යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Theater Top Story.
1: සැකකරුවන් 564 දෙනෙක් අත්අඩංගුවට. ගතපැ 24 තුල පොලිසිය සිදු කළ අපරාධ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයන් 564 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට අත්අඩංගුවටගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 21ක්. මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ දිවයිනපුරා පුද්ගලයන් 26849 දෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි. ගතපැ 24 තුල අත්අඩංගුවටගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 624 දෙනෙක්. මේ අතර රටම එකට මෙහෙම යටතේ ගතපැ 24 තුල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 762 අත්අඩංගුවට ගනු ලැබුවා. හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 204ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 747ක් එහිදී පොලිස් බහරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වයස 19-15 දෙවන සෙව්දන ක්‍රිකට් තරගය කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය වයස 19-15 කණ්ඩායම කඩුලු 3ක් තැවේ රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 122ක්. පන්දු යැවීමේදී ගිම්හන් මෙන්ඩිස් කඩුලු 2ක් බිඳහෙළුවා. මේ වන විට තරගයේ තාවකාලිකව නතර කර ඇත්තේ කොළඹ ප්‍රදේශයට අදහැළුණු වර්ෂාව හේතුවෙන්.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01-1-7-8-8-6-6. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හැපි බර්ඩේ අකි ලව්යූ කියලා සුදු මල්ලි කෙනෙක් මට මෙසේජ් කතාලා තියෙනවා. හැවන් පීරිස් මාර ලස්සන නමක් ඔයාට තියෙන්නේ. මං හිතන්නේ මං හැමදාම ඔයාට ඒක කියනවනේ. වැඩිද කිව්වා? නෑනේ නේද, සාමාන්‍යයෙන් ලස්සනයි කියලා කියන එක නේ. හොඳයි නේ. ඉතින් ආදරේ. ඉතින් මාත් ලව්යූ ටු ලව්යූ ටු 3 4 5 6 7 8 9 10. කොහොමත් මට වැඩි හරියක් ආදරේ මල්ලිලා තමයි. අයියලා සාමාන්‍යයෙන් ආදරේ කියනවා අඩුයි. මගේ හොරස්කෝප් එකෙත් තියෙනවා මල්ලිලාගේ ආදරේ තමයි වැඩිපුරම ලැබෙන්නේ කියලා මේ අක්කට. මගේ ලස්සන කටහඬින්ම කියන්නලු මේ එයාට ඇහෙන්න හැවන් කියලා තියෙනවා. හරිනේ, දැන් සතුටුද? ඉෂ්කල්ලා විතරක් නිකන් ඉන්නද හදන්නේ? හැයක්ක් නෑ. කමන්නේ කමන්නේ, මල්ලි කෙනෙක්ම ඔයා මැරි කරයිද දන්නේ නැහැ කියලා තියෙනවා. වෙන්නත් පුළුවන්, වයස නම් අදාළ නැහැ අනේ නේද. අපිත් ඉන්නෝ කියලා මෙසේජ් එකක් මේ දැන් දාලා තියෙනවා. කිෂෝ ඇන් දනුෂ්ක, ඊළඟට නවිඳු. නවියා, හායි. ඔයා මං හිතන්නේ ගිය සතියේත් මෙසේජ් එකක් දාලා තිබ්බා, මට මිස් වුණානේ. අගේ මෙසේජ් එක කියවන්න බැරි වුණා මං හිතන්නේ. ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හැපි බර්ත්ඩේ කියලා මට මේ දැන් විශ් කළා මාවනැල්ල ටොප් චොයිස් එකේ චතු. තැන්කියූ චතු. ඊළඟට චෝ, සුබ පන්දිනයක් වේවා. මේ කොහොමද ඉතාලි භාෂාවෙන් සුබ පන්දිනයක් වේවා කියලා කියන්නේ? ටයිප් කරලා එවන්න බලන්න. මගේ දිව උලුක්කේ ඉඳන්නේ ඔක කියන්න ගිහිල්ලා. මේ ඇන්ටන් අංකල් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. තැන්කියූ අංකල් ඇන්ටන්. ඊළඟට ඉතාලියේ අංකල් රෝත් මන් දැක්ක විශ් කරලා තියෙනවා. ඒ මෙසේජ් එකට මට රිප්ලයි කරන්නවත් බැරුණා තාම. අද මෙසේජස් තොගයක් ඇවිල්ලා තියෙන්නේ. අංකල් රෝ කියලා තියෙනවා, ධෝනි ඊයේ ඔයාගේ උපන්දිනයේ සුභම සුබ පන්දිනයක් වේවා, ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. යේ, අංකල්ගේ විශ් එකත් එක්ක මට ශක්තිය ධෛර්ය ලැබුණා. කොමත් මට පොඩ්ඩක් ශක්තිය ධෛර්ය වැඩි. ඊළඟට ඉතාලියම සම්පා විශ් කරලා තියෙනවා. අනේ සම්පාමට කවියකුත් එවල බල මොනවද තියෙන කියලා. සුන්දර සිනහවෙන් ලොවම එළිය කරන, ආදරයෙන් හදවත පුරවන, ඔබේ උපන්දිනය 19යි සොඳුරිය, සතුටින් පිරි ඉදිරි ගමනක් වේවා නිරන්තරය, සිනහව කිසිදා මැකී නොඒවා, සිහින සියල් සැබෑම වේවා, නිරෝගී සතුටින් දිවි ගෙවන්නට ආදරය සැමදාම ඔබ වටා රැඳේවා. තැන්කියූ. වා වා වා, ශබාෂ් බේටා. සම්පා, අද විතරක් නෙමෙයි ඉතින් පුළුවන් හැම වෙලේම මට කවි ලියන්න ඕනේ. හොඳේ, ඔයා සාමාන්‍යයෙන් වැඩි හරියක් ඉතින් කටකැඩිච්ච කතා කියන්නේ. පුදුමයි, අද උපන්දින දවස නිසාද මන්දා නේද මං ගැන ගුණ වයලා තියෙන. ඒකම මදයි. Thank you so much. ආදරේ.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝවනස්ථාන ඉවත් කිරීම මේ දැන් රෝගීන් වැඩිවීම තුළ පමණක් නෙවෙයි. මේක ඇත්තටම දීර්ඝකාලීනව දිනපතාම සිද්ධ විය යුතු දෙයක්. ඉතින් ජනතාව මේ තුලින් දැනුවත් විය යුතු වෙනවා. ඒ තමන්ගේ පරිශ්‍ර සුද්ධ පවිත්‍රව තබා ගන්න. මදුරුවන් භෝවනස්ථාන වලින් තොර පරිශ්‍ර බවට පත් කර ගන්න. ඒක ගෙවල් විතරක් නෙවෙයි ආයතන, සිද්ධාස්ථාන, පාසල් මේ සියල්ලක්. එතකොට මේක ඉදිරියේදී අපි සෞඛ්‍ය වර්ධනධාරීන්ට උපදෙස් දීලා දෙනවා මේ දැනුවත් කිරීම දිගටම ජනතාවට කරන්න කියන එක. කිව්වට මේක කරන්නේ නැති ස්වභාවයක් තමයි අපිට පේන තින්නේ. මහා පරිශ්‍ර දෙවනි තුන්වෙනි අපිට හම්බ වෙලා තිබෙනවා මදුරුවන් භෝවන ස්ථාන තිබෙන
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. ගන්න ලයිසන් එක. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: හරිනේ හරිනේ දැන් අමාරුව.
2: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනේ ඉතින් නේද?
4: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable
5: outlook NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mahdili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
6: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල් සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: අද කාලයේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
8: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
9: සතුට රස ගුණ මුසුවෙන
10: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
11: මුළු පවුලටම මගේ ගානට
12: ආලය කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රමරත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියෙකි.

0: උතුම් සාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙන යන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර අදහවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාත්‍යනුග්‍රහය සියත සියත.
1: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය, 2 නේපාලය.
2: සියතස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානි.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි.
2: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
2: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
7: කාජිරිය ගොබ්බයා.
8: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
9: නිලබල කරේති ඔලමුල පුරේ.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.

මංගනවා මැලේෂියාවලට. මැලේෂියාවල අසංක මට මෙසේජ් එකක් දාලා තියෙනවා. කියාගන්න බෑ පැටියෝ ආදරේ තරම් කියලා. ඒක ඇත්ත, මම පිළිගන්නවා. සමහර වෙලාවට නේද අපිට අපේ හිතේ තියෙන ආදරේ වචන කරගන්න බෑ. අපි ඒ වගේ තැන්වල නේද හිර වෙනවා නේ. කමන්නෑ, වචනින් කියන්න ඕනේ නෑ. ඔයාගේ හිතේ තියෙන ආදරේ මට දැනෙනව සුදු. එහෙනම් ඔයා ආයේ ඔය ආදරේ වචන කරන්න ට්‍රයි කරන්න එපා, මහන්සි වෙන්න එපා. හරිද? ඔන්න ආව මම රිලීස් කළා. ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට ඔයාව. සුදු කොච්චියෝ හැපි බර්ත්ඩේ කියලා මොරටුවේ රුක්ෂාන් ෆර්නෑන්ඩෝ මට විශ් කරලා තියෙනවා. තැන්කූ රුකි. ඊළඟට කවුද මෙයා? සම්පත්. මේ සම්පත් ඉතාලියේ ඉන්න සම්පත් නෙමෙයි, මේ ලංකාවේ ඉන්න සම්පත්. එයාත් මට විශ් කරලා තියෙනවා. හෝමගම ආන්ටි දයානිත් විශ් කරලා තියෙනවා. මැණික් කැටේ හැපි බර්ත්ඩේ කියලා තමයි ආන්ටි දයානි විශ් කරලා තියෙන්නේ. තැන්කූ ආන්ටි. ඔයාට ඉතින් මං ආදරේ කියන්නේ. මොකද ඔයා දන්නවනේ මං ආදරේ කියලා.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ്ഡ അപ്പ പരിസരയെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരയെ സിറ്റിന്നേ വർഗദേക്കി ഈജിപ്തായി സഹ ഇഡി സെർബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ്ഡ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തറ മിനിസ അപ്പട്ട് ജീവിത കാലയെ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
7: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික්මී ට්‍රක් බුක් කරන්න.
8: අනුග්‍රහය
9: ආවරණය
10: කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉදමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: ඔබට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi Bajaj Vigo electric ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටම් රසක් සමග වැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. ඩේවිඩ් පීරිස් e-mobility වෙත
4: LLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
8: ඈරාලා හමි
7: ඇහුන් නැද්ද මං කියපුවා
8: නෑ නෑ අහන් හිටියේ
7: මොනවද අහන් හිටියේ
8: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
7: හෑ
8: ඕරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
5: අනුග්‍රහය

විසිතුනයි වෙනඩි 44යි වෙලාව හින්දි එකක් ඇහුව නෑ නේද මේ පැයට මේක හොඳයිනේ දැරණීගල චමින්ද මගින් අහලා තියෙනවා කේක් නැද්ද කියලා කේක් චමින්ද නම චමින්ද වගේ නමක් තියෙන කෙනෙක්ට ඒ වයසේ හැටියට කේක් හොඳ නෑ නේද මං ඒක කිව්වා චමින්ද මගෙන් අහනවා කොයි වයසටද හොඳ කියලා. මේ අපි වගේ තරුණ වයසේ ඉන්න අයට නම් එච්චර අවුලක් නෑ. හැබැයි කොහොමත් මං හැමදාම කියනවනේ ඔය පැණි රස කෑම කන්න පුරුදු වෙන්න පානේ. පේනවනේ වචනෙන්නෙත් නෑ. හිර වෙනවා. මේ වැඩි සීනි නොකා මෙහෙම. සීනි කෑහොත් කොහොම වෙයිද? සීනි වැඩිපුර කෑවොත් සීනි අමාරුව හැදෙනවා. දැන් දැරණීගල චමින්දට එහෙම මට හිතෙනවා සීනි අමාරු ඇති කියලා කොහොමද? එයාට නොදී කේක් කෑවොත් බලාගමුලු. හා එහෙනම් බලාගමු අපි. චමින්දට බ්ලෙන්ඩර් කරලා සුප් එකක් යවන්න කියලා ඉතාලියේ සම්පයවල තියෙනවා. අනේ මන් දන්නේ නැහැ මෙව්වනම්. චමින්ද ඔයත් හොඳ වෙයි ඉඳක තුනක් කියලා එවන්න සම්පට. පේනවනේ වෙලා තියෙන මැසේජ් එක? බ්ලෙන්ඩ් කරලා සුප් එකක් යවන්නද? සුපිරි වලියක් යයි වගේ. අද මැසේජස් තොගයක් තියෙනවා. හම්බෝ කවද කියලා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 515 555 අමතන්න.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරප් තමයි.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
9: සුබ දවස.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
10: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: ස්වභාවික රසගුණයක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
14: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: ඔරිජිනල් ක්වොලිටි භාගයට භාගයක් අඩුවට වසර 15කට වැඩි විශ්වාසය සමග Biotech Solutions වෙතින් Aster Toner, HP, Canon, Brother, Epson, Xerox ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ printer සඳහා Aster Toner original වගේම quality වියදම 150ක් දක්වා අඩු කරගන්න. දැන් මම තන්න 0777 133 021 Aster Toner print smart save more.
17: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු දින 100 200 300 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම Combank digital හෝ flash පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
18: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
19: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත පොකට් මනි.
12: 98.4න් මේ කොමුවට.

ලස්සනම ලස්සන මෙඩ්ලේ එකක් දෙන්න යන්නේ. මාතලේ අලු විහාරයේ සසුන් කොන්ක්‍රීට් එකෙන් දිස්නා එයාගේ හස්බන්ඩ් චාමර, ලොකු පුතා සසුන්, දෙවෙනි පුතා සඳුන්, දුව සඳුනි, මේ ඔක්කොම මාව අහගෙන ඉන්නේ මේ වෙලාවේ. ආදරෙන් එකතු කරගන්නවා ඔගොල්ලොගේ පවුලම. මේ මෙඩ්ලේ එක සද්ද වැඩි කරගෙන අහන්න.

0: හවස 4යි වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: थिएटर टॉप स्टोरी।
1: කන්තලේ පාසලක සිසුම් පිරිසක් හදිසියේ රෝහල් ගත කරයි. කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුම් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම සිසුන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු සිසුන් 4 දෙනෙකු ත්‍රිකුණාමලයේ රෝහල වෙත මාරු කරවා ඇති බවයි. එක් සිසුවෙකු නිවසින් ගෙන බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් හයි ශ්‍රේණී සිසුම් පිරිසක් මෙලෙස රෝගාතුර වී තිබෙනවා. දැන් විදෙස් පුවතක්. ඉන්දියාව තුළ පළමු වරට ඩෙංගු එන්නතක් භාවිත කිරීම සඳහා අනුමැති හිමි වී තිබෙනවා. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් අවසර ලබා දී ඇත්තේ කිව් ටෙංගා නැමැති එන්නත භාවිත කිරීම සඳහායි. එන්නත වයස අවුරුදු 40 සිට 60 දක්වා පුද්ගලින් සඳහා අනුමත කරනු ලැබුවා. මීට පෙර ඩෙංගු වැළඳුණු සහ නොවැළඳුණු සියලු පුද්ගලින් සඳහා කිව් ටෙංගා එන්නත භාවිත කළ හැකි. සෞඛ්‍ය අංශය තහවුරු කර ඇත්තේ මෙම එන්නත සඳහා පූර්ව එන්නත් පරීක්ෂාවක් අවශ්‍ය නොවන බවයි. 2022 වසරේ සිට කිව් ඩෙංගා එන්නත රටවල් 43ක අනුමත කර තිබෙනවා. ගෝලීය වශයෙන් මේ වන විට බෙදා හැර ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 32ක්. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩෙංගු බහුලව පවතින කලප සඳහා මෙම එන්නත නිර්දේශ කරනු ලැබුවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117886666 රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසන්නට ඒ රජයේ දරන උසාහය පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප
2: කළා. සමාජය අපි තිල්ලලා
3: ආණ්ඩුව පෙරළීමේ කාලය තාම ආවේ නැහැ.
4: මේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ප්‍රතිවාදී නැති හිස් දේශපාලන අවකාශයක්.
2: ඉස්සරහට පැනලා බැට් කරන්න ලෑස්ති කියන එක පැහැදිලිව පේන තියෙනවා. එල්ලෙන්න වෙලක් නැති තැනක තමයි අපේ රටේ විපක්ෂයේ ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: යෝජිත ප්‍රතිසංස්කරණ ගැන නීතිඥ ප්‍රජාව මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි.
5: රජකන්න ඇමතිවරයාට විරුද්ධව අපි විශ්වාස මංගයක් ගැන කටයුතු කරනවා.
6: මේ අයගෙන් වැඩි දිනෙක් එක්කෝ ඉන්නේ අපපිට නැත්තම් ඉන්නේ සැකපිට.
7: දැන් පහුගිය කාලේකෝ පෝරණෑ. දැන් වතුරෙන් වෙන්නේ නැති මේ කුඹුරු පැහෙන්නේ.
3: තවටි දවසින් කියන්නේ අපි ගොවියොත් පිටරටින් ගේනවා.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
10: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place he GWM Experience Center within Adama obe test drive eka wen karawa ganna Amathanna 0117 888 666
11: Big dinumai bonanza
12: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා

0: ඉතිරි රුපියලක 65යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියලක 110යි. මැජික් වැඩිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කගෙල්ස් ෆුඩ්
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි. බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13:22.
3: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance free help.
5: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
9: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
12: සියත දිවයින පුරා

කතර වෙනඩි වෙස්සනාවයයි. මට ආපු මෙසේජස් අයගන බර ගානකට මම රිප්ලයි කළා. හැබැයි තව තියෙනවා ගොඩක්. මට මැනමැන දෙන්නේ රිප්ලයි එකක්වත් නෑ කියලා විශ් කරයින් පස්සේ. එහෙම එපා, එහෙම මනින්න එපා. අද හරිම මහන්සි. මොකද ප්‍රෝග්‍රෑම් එක කරන අතර මේ හැම මෙසේජ් එකකට මම ට්‍රයි කරනවා රිප්ලයි කරන්න. ඉතින් ඔබේ ආදරේ මට දැනෙනවා. ඒ වෙනුවෙන් මගේ හද පිරි මෙව්වා එක. දිනුක සිල්වා වැඩක් සිින්දුවක් ඕන කියලා තියෙනවා නේද? බඩ්ඩේ කේක් කෝ කියලා අහලා තියෙනවා. බඩ්ඩේ කේක්. ඇතරම ෑ දොළහැයි දම්ම බද්ධය කෙක් කට් කරනවා, චෝටි කෑල්ලක් කනවා, ඉතිරිය වට ඉනායට බෙදනවා. හැම සීනය තිබ්බේ. මං කොහොමත් ඔය සීනි කැම් බෙදා හරින් කැමති නෑනේ. එනිසා බර්ඩ්ඩේ කෙක් ඉල්ලන්න එපානේද නේදානේ. අපි හොඳ කැඳ එකක් වගේ බොමුද එකතු වෙලා? කැඳ දීලා ෂේප් වෙන්න හදන්නේ. Happy birthday කියලා message එකක් දාලා තියෙනවා ප්‍රදීප් නිශාන්ත. thank you. ඊළඟට අබුඩාබි වල කොල්ල සෙට් එක TGBG. කනිෂ්කට යාගේ wife මතක් වෙනවලු. එහෙනම් යවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කවිඳු message එකක් දාලා කියලා තියෙන්නේ. මාපලගම චලන දිලීප් මල්ලි, ඊළඟට දමිත් මල්ලි, අචින්ත මල්ලි, ලකා මල්ලි, මෙතන ඔක්කොගේම අයියා කවිඳු. ඊට පස්සේ අපි උපෙන්නේ නේ කියලා දාලා තියෙනවා. පොඩයින්න පොඩයින්න පෙනුනත් ඔයාගේ නම කියන්න විදිහක් නැහැ. මොකද ඔයා වෙන භාෂාවක ඉන්න, ඔයාගේ WhatsApp එකේ නම දාගෙන තියෙන්නේ. නම කියන්න බලන්න ඉක්මනට කියන්න. ඉතින් වෙලාව නාස්ති නොකර නිට්මෝ එකේ එකනාද මේ නම නැති හින්දා මට ටෑන් කරන්නවත් විදිහක් නැහැ. ෆෝන් නම්බර් එකේ අන්තිමට 3064 තියෙන ඔයාට මම මේ කියන්නේ. නම එව්වා ඒත් වෙන මොකද්ද මන්ද භාෂාවකින් මට ඔයාලා කියන්න තියෙන්නේ බොහොත් ශුක්‍රියා කියලා. හරිද? ඊළඟට ශාලිකා රොමේනියාවේ. ශාලිකා මට කියලා තියෙනවා මුලින්ම විශ් කරලා කෙල්ල. ඊට පස්සේ කියලා තියෙනවා ඊළඟට ලොකේෂන් ආවහම අනිවාර්යයෙන්ම මාව බලන්න එනවලු ටෑගිත් තරම්. ආදරෙයි කෙල්ලේ, ආදරෙයි. ඊළඟට බර්ත්ඩේ ගර්ල්ගේ ෆොටෝ එකක් ඕනි අද නම්. ඔ ගාලි මදු තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජීවත් වෙන්න හරි විදිහට ලස්සන අරමුණක් ඇති කරන, හැමදාමත් හිත පිරෙන්න ආදරේ දීලා, මූණට හිනාවක් කරන් ආපු, අදටත් මගේ ජීවිතේ මට මුණ ගැහුණු හොඳම වටිනම හමුවීම ඔයා. ඉතින් ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා සුදු. හැමදාමත් සුබ වෙන්න ඕනි, ජය වෙන්න ඕනි. ආදරේ ගොඩාක්. එහෙමයි මදු මට විශ් කරලා තියෙන්නේ. ආදරේ මදු, ඔයා කියලා තියෙනවා වෙලා ඉන්න පිස්සෙක් කියලා නේද? සුදු කොච්චි අහලා අහලා උමතුවෙන් ඔබේ රුවමා සොයනවා සොයනවාද? ඉස්ස කොල්ලා ආදරෙයි. ඊළඟට මේගම කනිෂ්කත් මට විශ් කරලා තියෙනවා. තැංකූ කනිෂ්ක. ඔයාගේ තට්ටයව ඔයාට අමතක වුණාද කියලා අහලා තියෙනවා සඳමාල්. මට නම් තට්ටයව අමතක නෑ. තට්ටයට තමයි පහුගිය දවස් ටිකේ මාව අමතක වෙලා තිබ්බේ.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම
1: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාර්ක රුපියල් 26000 සිට ඩේවිඩ් පිරිස් e-mobility
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24 25 දවස්වල.
7: මනස්ගතද?
6: සෝරි සර්.
8: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
9: London prison break. Nuwara bokambaruthi.
10: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවීන් සරිත් සුරිත් විත් නිවුස්
9: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝගම්බරදී
10: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
9: විමසීම් 0856336
10: Organizers and media partners.
9: Global events. Seetha FM. Seetha TV.
11: Anuwatai dashma dekenda. Anuwatai dashma hataren.
9: Seetha. Seetha. Seetha. Divayinapura. Seetha.

0: කණ්ඩට මැට්‍රන ගෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

විතරයි විනාඩි 47යි වෙලාව. ලොකු gift box එකක් හම්බුණා. මං හිතන්නේ මේක නම් නුගේකට නිලුවගෙන් වෙන්න ඕනේ. නිලු? ඔයා එව්වද එක එක items දාලා. ඒ කියන්නේ chocolates. ඊට පස්සේ තමනත් තිබ්බ මේක පොඩයින බලන්න පොඩයින. තමන හරිය. අන්තිමක් දෙමුකක් හරි මේක ගොත් තිබ්බා. ඊට පස්සේ අමෝ මේ තෑගේ බර. ඊට පස්සේ පොඩයින මේවා මේ අද අරන් යන්න මං කිව්වේ ටීමෝ බට් එකක්වත් ඕනේ. ඊට පස්සේ වාසිකක් වගේ එකක් මට පේනවා. චීස් තියෙනවා. ආමන්ඩ්ස් තියෙනවා. මේව එව්වේ ඔයාද සුදු නෝනා? මට නමක් පෙන්වන්නේ නැහැ මේ gift එකේ. ඒකද ඔයා එව්වේ කියලා කියන්නකෝ. අනේ thank you manike aadare aadare aadare aadare aadare anu akka ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා කවුරු හරි මල්ලිගෙන මෙසේජ් එකක් දාලා තිනවා. දිනුක. දිනුක කියන්නේ රොමේනියාවේ අනුගේ අර මල්ලි සුත්තද? මට කියලා තියෙනවා ඊළඟට ආඩම කල්න සින්දා දුන්න වගේ මතකයක් තියෙනවා. එතකොට ඔයා මට කිව්වේ නෑනේ අනු ගැන. හරි කමන්නේ දැන් හරි කිව්වනේ නේද? ඊළඟට මේ ජයනාත් මහනුරින් නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. අද සින්දුවක් කියමුද? රැප් එකක් නම් හොඳයි කියලා තියෙනවා. අම්බෝ රැප් එකක් නෙවෙයි. මං ඊළඟට හැමෝම ආස කරන ආදරය කරන සින්දුවක් දෙන්න යන්නේ. ගිය සිකුරාදාත් මම මේක අහන්න දුන්නා. ලැබිච්ච ප්‍රතිචාරත් එක්ක අදත් ප්ලේ කරන්න ඕනි කියලා මට හිතෙනවා. මොකක් වෙන්නේ නැද්ද ඒක? සමහරුන් නම් අයිඩියා එකක් තියෙනවා මන් දන්නවා. ඉන්නකෝ. මේ ළඟට ප්ලේ කරන්න යන්නේ අලුබෝමලේ සංජීව. ඔයත් මට විශ් කළා. Thank you සංජීව. දිනුක අනුගේ සහෝදරයා තමයිනේ. මතක තියාගන්නලු අනිවාර්යෙන්. ස්පේන් වල දිල් මෙසේජ් එකක් දාලා තියෙනවා. අර විශ් කළා තියෙනවා. දිල් මම ඔයාටත් විශ් කරනවා. ඔයා ඉන්න රට නීතින් නේද FIFA World Cup එක වින් කළේ. Congratulations. කොහොමද ඉතින්? අද ඔහෙ කොහොමද ප්‍රතිචාර? ඉස්තර කියලා එවන්න දැනගන්න ඕනේ මේ අන්තිම මොහොතේ හරි. තව පැයකින් ડોක්ටර් ගාවට යනවලු. ඊට කලින් සින්දුවක් දෙන්න කියලා 2 ගානට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මම ඒක දැනුයි දැක්කේ. සෝරි රත්තරනේ. දැන් ආව ආදරෙන් සින්දුවකට එකතු කරගන්නවා. හරිද? එයා කියලා තිනවා බලන්නකෝ ඔයාගේ බර්ත්ඩේ එක දවසේ ස්පේන් වලට ලක්කක පෑදුනේ කියලා. ඒක නේන්න. හැබැයි ඉතින් මෙස්සි ගැන පොඩි දුකක් තියනවා නේද? කාටකාටත් එක අතකින් රොනාල්ඩෝට බැරි වෙච්ච එකේ. කමන්නේ මෙස්සිටත් ඔහොම වුණාට කියලා මට හිතෙනවා. මොකද මම රොනාල්ඩෝ ෆෑන්. ඒක කියන්න බෑ. ඒ නිසා ඔන්න ඒ කමක් නෑ නේද? එහෙනම් අර ලස්සන මෑෂප් එක අපි අහමුද?

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
4: හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක් හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්
5: 20 අප්ග්‍රේඩ් 20 අප්ග්‍රේඩ්
6: අලුත් සොන් එකක්ද
5: නෑ දැන් සිංගර් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 and upgrade
7: upgrade වෙන laptops ගන්න සිංගේ එකට අදම එන්න
8: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 7888 666
9: Meka Thama Vistare Dan Ona Pattare
10: Kollo Kollo

0: ප්‍රයිමණ්ඩලය
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සු
2: හච් 15 පිස්සුවක්ම තමයි.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන Express ම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. Live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash book කරන්න.

0: සන්ධ්‍යාවත් හවස 5යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: डुमरियक पीलीपानी කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රියක් පිළිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ කොටුවෙන් පස්වරු 4:45ට රඹුක්කන බලා යන දුම්රිය පිළිපැනීමට ලක්ව ඇති බවයි. එම දුම්රිය කඩිනමින් පිළිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පාලක මැදිරිය සදහන් කළා. දැන් විදෙස් පුවතක්. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය කීර් ස්ටාමර් චාල්ස් රජු හමු වී සිය ඉල්ලා අස්වීමේ ලිපිය බහර දී තිබෙනවා. ඒ අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමි. ඒ පිළිබඳව බකින්හැම් මාලිගයේ නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කීර් ස්ටාමර් අද රජු හමු වී තම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම බහර දුන් බවයි. රජු එය පිළිගත් බවද බකින්හැම් මාලිගය සඳහන් කළා. ස්ටාමර්ගේ ඉවත්වීමෙන් පසු ඇන්ඩි බර්මිංහැම් අද බ්‍රිතාන්‍යයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වයස අවුරුදු 19+ දෙවන සිවුදින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දිය වයස අවුරුදු 19+ කණ්ඩායම කඩුලු 3ක් දැමී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 207ක්. පන්දු යැවීමේදී ගිම්හාන් මෙන්ඩිස් කඩුලු 2ක් බිඳ හෙළුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hatahaya.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: 98.2 98.4
6: දෙනම් පටචුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: ciao, ciao, ci vediamo presto.
1: Da-dang.
2: Howdy, Sandy.
3: Howdy, Makalo.
2: And the hit of Paiga.
3: Oh, පටන්ගත්ත ගමම පයින් ගහන්නනි කතාව.
2: ඔව් මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් ෆයිනල් අරේ මේ බලලා ගැම්ම ඉන්නේ.
3: අනේ බොරු කියන්නේ පව එයා බලන ෆයින.
2: බලුවා බලුවා.
3: චාලි මේ ඇත්තද?
2: ඒක දැන් චාලි කියයි ඇත්ත. ෆුට්බෝල් වල්ල වල්ල
3: පයින්මයි ගහන්නේ.
2: ඔව් ඒ සයිස් මොකක් හරි දැක්කම පයින්මයි දෙන්නේ. ආව දැක්කම මට දීලා දෙන්න පයින්.
3: අනේ
2: චුට්ටක් උස ඇති
3: මගේ උසයි බෝලේ.
2: ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක අවසාන වුණා.
3: ආ උනේ.
2: ඕ දැන් ආ උනේ.
3: නෑ දන්නා දන්නා. මෙසි අඬනවා, දුක හිතෙනවා, ඒවා ඉතින් දන්නා.
2: ඒවා තමයි දන්නා. මෙසි අඬුවා, ඒක දුකයි. මේ ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක දන්නේ ටික ඔය කිය. ඉතින් ඊයේ ඊයේ පැවැත්වුණා 2026 ෆිෆා ලෝක කුසලාන පාපද්දු තරගාවලියේ අවසාන මහා
3: තරගය.
2: අපිට නම් අදනේ තිබුණේ නේද? ඊයේ නෙවෙයිනේ අදනේ අපිට. අපේ වෙලාව
3: මහා පාන්දර.
2: ඔව් 12 මාට විතර මැච් එක පටන් ගත්තා. ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය කළා ආජන්ටිනාව පරාජයට පත් කරමින්. මේ වර්ල්ඩ් කප් එක තමයි සැන්ඩි ලෝකේ එතෙක් මෙතෙක් පවත්වලා තියෙන ලොකුම ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක.
3: ලොකුම කියන්නේ?
2: ලොකුම කියන්නේ දැන්
3: ග්‍රවුන්ඩ් එක ලොකුයිද?
2: ඔව්. තව තීරවාද ඒ වගේ බොඩ කතා දෙන්න. අගේ වටේ
3: කට්ටිය ගොඩක් ඇවිල්ලාද?
2: කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා. ඔව්. පිට්ටනිය අමුතු වෙල ලොකු නෑ. ඒ සයිස් තමයි පිට්ටනිය සයිස් එක. හැබැයි සාමාන්‍යයෙන් වෙනදා වර්ල්ඩ් කප් එකට තරඟ වදින්නේ රටවල් 32යි.
3: ඔව්.
2: තෝරලා ගන්න. මේ සැරේ කණ්ඩායම් 48කට අවස්ථාව තිබුණා ලොකු උසලානේට සහභාගි වෙන්න.
3: හරි.
2: එකක් ඒක. ලොකුම වර්ල්ඩ් කප් එක කියලා කියන්නේ ඇත්තටම ඒක හින්දා. ඒ අරුණහම පළවෙනි වතාවට තමයි රටවල් 3ක් එකතු වෙලා වර්ල්ඩ් කප් එක හොස්ට් කළේ. මෙක්සිකෝව, කැනඩාව, ඇමරිකාව කියන රටවල් 3ම මේ සැරේ වර්ල්ඩ් කප් එක හොස්ට් කළා. සාමාන්‍යයෙන් ඒක ඉතින් එක රටක් හෝ දෙකක් තමයි මීට කලින් වර්ල්ඩ් කප් එක හොස්ට් කරලා තියෙන්නේ. මේ සැරේ රටවල් 3ක්.
3: හරි.
2: ටිකක් වැඩි ඉතින් ලොකුවටම සැරටම තිබිලා ඉවරුණා. මීට කලින් ලෝක කුසලාන පාපද්දු තරංගාවලිවල නොතිබුණු දේවල් ගොඩක් මේ සැරේ එකතු වෙලා තිබුණා. ඒකට පොඩ්ඩක් අද
3: කතා කරමු.
2: කතා කරද්දී තමයි කල්පනා කළේ
3: ලොකුම වර්ල්ඩ් කප් එක.
2: ලොකුම වර්ල්ඩ් කප් එක අද කතා කරලා ඉවර කරගන්න බැරුණොත් හෙටත් කතා කරනවා. ඇයි මොකද?
3: හෙට
2: බලනවා. අනිද්දාත් කතා කරනවා. ඇයි ඇයි මොකද? ඇයි අවුරුදු 4කට එකයි ඉන්නේ තියෙන්නේ.
3: ඒකනේ.
2: ඒකත්
3: මාසයක් විතර කතා
2: කරමු මොකද?
3: අපි ඒත් එක්කම කතා කරනවා මාළුවේ පුංචි කාලනිවස ගැන. අද දවසේ.
2: ඔව් හෙටත් කතා කරනවා ඒක ගැන.
3: ඒක ඉතින් කොහොමද
2: කතා? අනිද්දාත් කතා කරනවා. ඇයි මොකද?
3: අපි මේ අවුරුද්දම කතා කරනවා පුංචි කාලනිවස ගැන.
2: එහෙනම් අහගෙන ඉන්න ලාඩන් හවස 6 අමාර වෙනකන්
3: හොඳ ලාඩන්
2: හැන්දෑ ජාමේ.

0: 105යි විනාඩි 18යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමරන. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: Big big දිනුමයි bonanza bonanza.
5: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? Havelock City Mall Foodie Weekend. ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. Live music, තව fun ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් enjoy කරන්න එන්න Havelock City Mall එකට. Havelock City Mall Foodie Weekend.
7: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාසපතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න ගෙවන්න දිනන්න.
8: Finishing වහලක් ලෙස color up ලොව වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8 233 444 සීත හදවත් දිනු හිතවත් කම
11: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
13: නවතම විශේෂාංග රසක් සමගින් බජාජ් ත්‍රිරෝද රථය 236cc 4 valve engine idle start and stop switch full digital dashboard handle එමත් ඇති රිවර්ස් ගියර් එක brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
14: පුරිත අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න LOLC General Insurance we help

0: ගානට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
2: කණිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 අමතන්න
4: 1500cc turbo engine මකින් බලගන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011147678.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: ගන්න ලයිසන් එක. එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: හරිනේ. හරිනේ දැන් අමාරුව.
2: බයික් එක කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
2: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
7: 11.84යිනේ.
2: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය ඕන හැටියෙ ගෙවන්න පුළුවන්.

0: ධනමයට කෝල් එකක් ගන්නකෝ.
1: සර්වෝදය ඩිවලප්මන් ෆයිනන්ස් වැඩ නීති නේද?
2: හොඳමදේ අඩුම මිලට ගන්න ඔබ යන්න ඕනේ කසාගල ග්‍රීන් සුප් එකට. ඉතින් මේ දවස්වල ඒගොල්ලෝ කියනවා කසාගල ග්‍රීන් සුප් එකේ නවතම ශාක කිහිපයක්ම විවෘත කරලා තියෙනවා කියලා. ඉතින් මම ඒ මොනවද කියලා ඔබට මතක් කරන්නම්. මාතලේ එකක් තියෙනවා, අතුරුගිරිය තියෙනවා, මුල්ලේරියාවි තියෙනවා, නාරම්මන, එතකොට ගනේ මුල්ල, ගම්පල, කඩවලත් නවතම ශාකාවක් විවෘත කරලා තියෙනවා කසාගල ග්‍රීන් සුප්. ඉතින් හොඳමදේ අඩුම මිලට ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපේ පොකට් එකට පොඩ්ඩක් ඉතුරු වෙනවනම් මොනා හරි සල්ලි නේද, සල්ලි ඉතුරු වෙනවනම් තමයි අපි කැමති. දැන් සුපර් මාකට් එකකට ගිහිල්ලා ඔක්කොම බඩු ටික අරගෙන සාමාන්‍යයෙන් අඩු ගානකට දේවල් මිලදී ගන්න පුළුවන් නම් තමයි අපි කැමති. ඉතින් ඒ වගේ තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. අනිත් එක තමයි හොඳම දේවල් එතන තියෙන්නේ. අපි දැන් හිතුවොත් අඩුම මිල ගණන් වලට දෙන්නේ බාල බඩු කියලානේ අපි හිතාගෙන ඉන්නේ. හැබැයි කසාගල ග්‍රීන් සුපර් එකේ එහෙම නැහැ. හොඳම දේ අඩුම මිලට තමයි දෙන්නේ. ඉතින් ඔබේ ජීවිතයේ ඉතිරියක් කරගන්න නම් අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එකට යන්න. ඉතින් මම ආයෙත් මතක් කරන්නම් මේ දවස්වල විවෘත කරලා තියෙන අලුත්ම ශාකා කිහිපය ගැන. මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පල, මාතලේ, අතුරුගිරිය මෙන්න මේ ප්‍රදේශවල නවතම ශාකා විවෘත කරලා තියෙනවා. ඉතින් ඔබ ඒ ප්‍රදේශවල නම් ඉන්නේ නැත්නම් ඒ ළඟින් යනවා නම් ওই ප්‍රදේශ ආශ්‍රිතව ඔබ ගමනක් බිමනක් යනවා නම් අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුප් එකට ගොඩ වෙලා බලන්න. දැන් වෙලාව මතක් කරන්නම් 5:05 විනාඩි 25.

0: ล้านดัง
1: แซนดี้ว้าวฟุตบอลนี่ก็ระเบลูเอเน่เนี่ยด
2: ูแ
1: น่
2: แน่แ
1: บลูเอเน
2: ่มังอาสนะฟุตบอลเวิลด
1: ์ครีดาวด์อาสนะ
2: มังคริกเก็ตเวิลด์ทำไมอาสนะ
1: ครีกเก็ตครีดาวด์ทำไมอาสนะจะไร
2: ไม่ใช่ไร
1: คริกเก็ตบอลนะไอ้ตัว
2: โอ้คริกเก็ต
1: ไม่ใช่ไม่ใ
2: ช่บอลนะไ
1: อ้ฟุตบอลบอลนะเนี่ยมังฟุตบอลบอลนะมังอาสนะนี่ฟุตบอลเลยตัวเราไม่น่าจะอาสนะมังคริกเก็ตเวิลด์ทำไมดิอ้าวว่าคริกเก็ตบอลนะ
2: เอ๊ะแล้วมังคริกเก็ตยี่ห้อบอลนะไอ้ทิ้ง
1: บอลนะเนี่ย
2: IPL LPL บอลนี่นะฮะ
1: ไ
2: อ้วัดแค่ไม่ตีนะม
1: ัง
2: รัตต์ว่ารัตต์ว่าลัตตร์กันนะทารังก์ทำไมบอลนะ
1: බලනවා කියන්නේ
2: ඒකත් ලංකාව හිටියොත් විතරයි බලන්නේ
1: ඒකත් TV එක දාලා තිබුණොත් තමයි දකින්නේ එහෙමද බලනවා කියලා කවුද ඈ
2: හරි හරි
1: TV එක TV එකේ යනවා නම් දකින්නවා දාලා තිබුණොත් මැච් බලනවා නෙවෙයි ඒකට කියන්නේ මැච් දකින්න එතනින් එහාට බැරෙන මැච් එක පොඩ්ඩක් දකින්න කවුරු හරි හෙව්වොත් එපා අරය කීයක් ගහුවද මොකද උනේ මැච් මොන වුණාද මන් දන්නේ නැහැ එහෙමද පුදුම ක්‍රීඩා ලෝලියෝ තමයි බුම්
2: අර මොකද්ද ක්‍රිකට් වල දවස් දෙක තුනක්ම ගහ ගහ ඉන්නේ
1: අර ක්‍රිකට් බලනවා කිව්වනේ ක්‍රිකට් ක්‍රීඩාවට තමයි කැමති කිව්වනේ
2: මං ගොඩක් ආස බලන්න මේ T20
1: T20 අර දවස් දෙක තුනක් ගහ ගන්නවා නේද මොකද්ද එකක් ගහ ගන්න දවස් දෙක මොකටද දවස් ගන්නනේ
2: එපා එනම් බලන්
1: ඉන්න
2: එමන් දිස්සෙ
1: දවස් ගණන් ගහ
2: ගන්න ඕන ලකුණු 400යි 500යි 600යි ගන්න ලංකාව නම් අවුට්ලා යනවා නික්මෙන්ට
1: එක දින තරඟ ගහනවා යකෝ එක් දින කිව්වහම තේරෙන්න බෑ ඒක එකදාම
2: එක් දින වැරදුනා ඒක මට වචනේ
1: ඔබ වැරදිලා තවා එක් දින තරඟ ගහන්න නෑ දවස් දෙක තුනක් ගහන්න නෑ කොහොමද දවස් පහේ ටෙස් මැච්
2: අන්න හරි
1: ඒක සන්තෝෂයි වචනේ දැයිලා හරි
2: ඒක තමයි හරි අපි දැන් ෆුට්බෝල් වලට යන්
1: මෙතන ලැජ්ජ කරලා මෙතන දැන් කොහොමද මේ ක්‍රීඩාවක් ගැන කතා කරන්නේ ආගින්න මිනිතුන් හිනායයි අන්න අරුද්දෙන් ෆුට්බෝල් ගැන කතා කරනවා ඈ දවස් තුනේ එක් දින මැච් ගැන කතා කළා කියලා ඒක ලෝක වාර්තාවක් දවස් තුනේ එක් දින තරගය ඒක රහරිම විශිෂ්ට
2: ඒක වැරදීමකින් කියවුන වචනයකි හරි ෆුට්බෝල් වල මොනවද තියෙන්නේ
1: ෆුට්බෝල් වල
2: එක් දින
1: තරග ෆුට්බෝල් තියෙන දවස් තුනේ එක් දින තරග ෆුට්බෝල් වල
2: හා කියන්නකෝ හයියෝ ගගයි නැතුව
1: හරි ෆුට්බෝල් ගැන පොඩ්ඩක් හරි කියන්න බෑ දැන් මේ වෙච්ච ලැජ්ජාව හරි මකාගත් හා මෙක්සිකෝ මේ සැරේ ඔය කියන්නේ ලෝක කුසලානේ හොස්ට් කරපු රටවල් තුනෙන් එකක්නේ ඒකම මෙක්සිකෝව ඉතිහාසගත වෙනවා පළවෙනි රට හැටියට ෆුට්බෝල් වර්ල්ඩ් කප් තුනක් හොස්ට් කරපු ඒගොල්ලෝ 1970 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක හොස්ට් කරලා තියෙනවා 70 කියලා කිව්වහම ෆුට්බෝල් ඉතිහාසය දන්න අයට නම් මතක් වෙනවා ඒක තමයි පේලේ යුගය පේලේ කියලා හිටියා අති විශිෂ්ට ෆුට්බෝල් ක්‍රීඩකේ පේලේ හිටපු කාලේ තමයි 70 කියලා කියන්නේ 70 මෙක්සිකෝව හොස්ට් කළා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක ඊට පස්සේ 1986 නැවතත් මෙක්සිකෝව හොස්ට් කළා ෆුට්බෝල් දන්න අයට දැන් මතක් වෙනවා 86 කියලා කිව්වම මැරඩෝනගේ කාලේ කියලා ඊට පස්සේ 2026 අතට 86ට පස්සේ අවුරුදු 40කට පස්සේ තමයි මෙක්සිකෝ නැවත ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක් හොස්ට් කරන්නේ. එතකොට ඔය මෙක්සිකෝව රටක් හැටියට මෙක්සිකෝව ඊට පස්සේ එස්ටාඩියෝ ඇස්ටෙකා කියන ග්‍රවුන්ඩ් එකක් හැටියට ඒ ග්‍රවුන්ඩ් එකත් ෆුට්බෝල් වර්ල්ඩ් කප් තුනක ඒ කියන්නේ 1970, 86 සහ 2026 තරග පවත්වලා තියෙනවා. ලෝකෙ වෙන කිසිම රටක් හෝ ක්‍රීඩාංගණයක් ෆුට්බෝල් වර්ල්ඩ් කප් තුනකට සම්බන්ධ වෙලා නැහැ.
2: ඒක තමයි කතාව.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතු කරන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117886666.
2: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.

0: දහස් විසිපහසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා Insurance Life පියකමින් මවකමින්.
1: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
4: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
5: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලී, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්, ස්කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
4: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
6: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
4: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් ඩීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
5: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් ඩීලා ගාවට යමු. වැඩේ හරිනේ.
1: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
8: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල්. අභියෝගයට අභියෝගයක්.
1: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 1,05,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතර.
9: කෑමක නම් කෑම රසටම තිබුණා
6: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
10: සර්, අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
11: මනස්ගතද?
10: සෝරි සර්.
12: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
13: London Prison Break. Nuwara Bokamberdi.
14: ජූලි 24, වස්ති, යොහානි, කයිසර්, දිනේෂ්, ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25, BNS, කාන්චනා, රවීන්, සරිත් සුරික් with news.
13: London Prison Break. Nuwara Bokamberdi.
14: ප්‍රවේශ පත්‍ර, ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්.
13: විමසීම් 0756-336-331.
14: Organizers and media partners.
13: Global events, 7FM, 7TV.

0: එන්න ෆුට්බෝල් ගැනම මේ කියෝ කියෝ ඉදලා හරියන්නේ නැහැ නේ.
1: සමහර මිනිස්සු මකලෝ මොකක් හරි ওই වැඩක් කරලා ඉවර වුණාම සුපිරි මැච් එකක් ගහුවා. ඒක නෙමෙයි. එහෙම කියනනේ.
0: ඔව් කැවුමක් බද්දත්
1: සුපිරි මැච් එකක්.
0: සුපිරි මැච් එකක් ගහුවා.
1: කියලා
0: එහෙම කියලා ඉන්නවා තමයි.
1: දැන් කොහොම හරි දැන් කාට හරි
0: කියන්න මොකද්ද දැන්?
1: සමහර අය ඉන්න කොහොම හරි මේ තමන්ගේ කැඩිච්ච වාහනේ එකලස් කරපු වාහනේ කාට හරි දීලා විකුණ ගත්තා
0: සුපිරි මැච් එකක් ගහුවා. සුපිරි මැච් එකක් ගහුවා.
1: ඒ කියනනේ.
0: එහෙම එක එක්කන ගහන මැච් වලට අහු වෙන්න එපා නේද?
1: ඔව් වෙන අය ඉන්නවනේ. ඒකනේ මේ අපි මේ සරින් සරේ පුන පුන කියන්නේ යන්නේ.
0: වාහන ඔය මිනිස්සු රවට්ටල විකුණනෝ. රවටෙන්න එපා. රවටෙන්න නැතුව යන්න ඕනේ කොහෙට යන්න? රවටෙන්න නැතුව ගන්න කොහෙට යන්න ඕනේ?
1: රවටෙන්න නැතුව යන්න ඕනේ මාළපේ පුංචි කාර් නිවසට.
0: එතන මොනවද තියෙන්නේ?
1: එතන තියෙනවා මක්කලෝ විවිධාකාර වාහන. හැබැයි ඒ වාහන හැම එකක්ම හොඳට චෙක් කරලා තියෙන්නේ මාළඹේ පුංචි කාර් නිවසේ. සෙල්ලම් ගෙදර වගේ මේ අයිම අයිම
0: චූටි ළමේ රෙද්දකුයි හැට්ටකුයි අඳගෙන ඒ ටික කියනවා වගේ නේද? එහෙම තමයි ඇහෙන්න බද්දක් දැන්.
1: හරියට කියන්නේ ඒ ආදරවන්තයා වගේ
0: මේ ක්ලයන්ට් සල්ලි දෙන එකක් දැන් ඔහොම කිව්වා. රයිට්. මාළඹේ පුංචිකාර නිවස කියලා කියන්නේ ඇත්තටම ඉතින් වාහනයක් ගන්න යන්න පුළුවන් විශ්වාසවන්තම තැන කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්න කල්පනා කරනවා නම් මොකද ඒගොල්ලෝ වාහනේ හොඳට චෙක් කරලා ඒගොල්ලෝ ගාව තියෙනවනේ අර වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒකේ
1: ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය.
0: අන්න හරි. ඉතින් එතන හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සලා සියලුම පද්ධති චෙක් කරලා වාහනේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා වාහනේ හිස්ටරි එක ගැන හොයලා බලලා රහිමේ එකී මෙකී නොකී සියල්ල කරලා තමයි වාහනයක් විකුණන්න තියන්නේ. ඉතින් ගන්න යන කෙනාට ලොකුවට හොරි වෙන්න දෙයක් නැහැ. ගිහිල්ලා මේ වාහනේ පෙනුම පාට බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ ඉන්ටීරියා එක තමන්ට සෙට්ද එහෙම කියලා බලලා වාහනේ තෝරගන්න
1: තියෙනවා.
0: අනිත් ටික ඔක්කොම එහෙන් චෙක් කරලා වැඩේ ටිප් ටොප් එකට හොයලා බලලා තමයි
1: හිතේ නිදහසේ වාහනයක් ගන්නන්න පුළන්නේ.
0: අන්න හරි අන්න හරි.
1: අපි ඇඩ්‍රස් එක කියන්න. මාළඹේ පුංචි කාර් නිවස ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ.
2: Mm-hmm.

0: ัง
1: මුළු පාපන්දු ලෝකයම
2: හරි
1: දැන් හති අරිනව ඇති
2: දැන්
1: ලොකු වර්ල්ඩ් කප් එකක් නියෝරනේ මේ සැරේ මේ වර්ල්ඩ් කප් එකේ මැචස් තිබුණා 104ක්
2: 104?
1: ඔව් සාමාන්‍යයෙන් වෙනදා වර්ල්ඩ් කප් එකේ තියෙන මැචස් 64යි මේ සැරේ 104ක් තිබුණා
2: ඒ කණ්ඩායම් වැඩි වුණානේ
1: කණ්ඩායම් 16ක් වැඩිපුර තරඟ වැදුණා කණ්ඩායම් 16ක් වැඩිපුර තරඟ වදිනකොට ඉතින් ගෲප්ස් ගාන වැඩි ගෲප් ස්ටේජ් එකේ මැචස් ගාන වැඩි වෙනවා නොකවුට් ස්ටේජ් එකත් 32කින් පටන් ගත්තේ එතකොට නොකවුට් මැචස් 16ක් තිබුණා ඒ රවුන්ඩ් එකේ ඊට පස්සේ නැවත 8ක් 4ක් ආදී වශයෙන් ඇවිල්ලා ඔක්කොම තරඟ 104ක් පවත්වලා තියෙනවා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්‍යාවක් පැවතිච්ච වර්ල්ඩ් කප් එක බවට මේ 2026 ලෝක කුසලානය පත් වුණා.
2: එක එක වගේ ලොකුම ලෝක කුසලාන තරඟාවලිය වෙනානේ.
1: ඔව්. අනිත් එක තමයි දැන් රටවල් 3ක් නගර 16ක් ආවරණය වුණා මේ කියන්නේ නගර 16ක තරඟ පැවැත්තුණා. එතකොට විශාල සෙනගක් ෆුට්බෝල් මැචස් බලන්න ආපු පාපන්දු ලෝලියෝ විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ එක සිටි එකක ඉඳන් තව සිටි එකකට යනවා එතනින් කැනඩාවට යනවා එතනින් මෙක්සිකෝවට යනවා ආයි ඇමරිකාවට එනවා එන කලබ
2: ගෑනියක්
1: යුද්ධයක් වගේ එක විදියකට හිතලා බැලුවාම ඒ සිටි එකෙන් මේ සිටි එකට යනවා එතනින් තව රටකට යනවා පෙන්නන්න බැරි රටවල් වල ඒ කියන්නේ දැන් ඉන්නවනේ ෆුට්බෝල් ෆෑන්ස්ලා අපි හිතමු නෝවේ ෆෑන් කෙනෙක් ඉන්නවා එයාට පෙන්වන්න බෑ නෙදර්ලන්තේ හරි මොකක් හරි එහෙම රයිවල්රිස් තියෙන රටවල් ඉන්නවනේ එහෙම තමන්ට පේන්න බැරි රටවල් වලට සපෝට් කරන ෆෑන්ස්ලත් එක්ක එකට බස් එකේ එකට ප්ලේන් එකේ එකට කෝච්චියේ එහා මෙහා යමින් තරඟෙන් තරඟට පිට්ටනියෙන් පිට්ටනියට ඇදිච්ච සෙනග දැන් හති අරිනවා
2: ඇති
1: ඊට පස්සේ ගෙවල් වලට වෙලා ඉඳගෙන අපි කියන්නේ වෙන වේලා කලාප අපි වගේ අපිට මැචස් පටන් ගන්න රෑ 12ට එකට එහෙම රෑ නිදි මරාගෙන පහුවෙන්ද දවසේ වැඩට යන්න නැතුව නිවාඩු දාගෙන වැඩ පාඩු කරගෙන
2: බොස්ගෙන් බැනුම් අහගෙන
1: බොස් ගෙන්න බැරිය ගෙවල් වල ඉන්න බොස් තමුසේ මෙතන පාදක් රැතිසෝ මගුල බලනවාද මෙතන නිදා ගන්නත් නැහැ
2: කියලා මොන හම්බෙනවටද
1: ඔව්
2: එහෙම නෑනේ
1: අර ක්‍රිකට් මැච් එකක් බලනවා අර දවස් දෙක තුනක් ගහන එක දින තරගයක් බලනවා ඕක බලන වෙලාව කියලා එහෙම ගෙවල් වලින් බැනුම් අහගෙන අමාරුවෙන් වෙලාවල් මැනේජ් කරගෙන මේ මැච් 100 ගාන නරඹපු ගෙවල් වල ඉන්න ක්‍රීඩා ලෝලීනොත් දැන් කියලා නියම ප්‍රශ්න එන්නේ අද හැන්දෑවට කම්මැලිද දැන් වේටිගේම ෆුට්බෝල් මැච් බල බල ඉඳලා අද හවසට මොකද කරන්නේ
2: අද හවසට මැච් එකක් නැහැ නේ
1: බලන්න හවසට මැච් එකක් නැහැ දවස් දෙක තුනේ එක දින තරගයක්වත් නැද්ද මිනිසුන්ට පාළු විතරව සැන්නේ මේ වගේ ලෝක මට්ටමේ විශාල තරගාවලියක් ඉවරුනහම පාළු හිතෙනවා පාළු හිතන්න අපි ඉන්නවා අපි ඉන්නවා හය මාර වෙනකක් පාළු මකන්න
3: ලන්ඩන්.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා
1: වැඩටත් ගේමින් වලටත් වර්ල්ඩ් ක්ලාස් පර්ෆෝමන්ස් එකක් හොයනවාද? ලෝකෙම හොල්ලපු AOC කම්පියුටර් ඇක්සසරීස් දැන් ශ්‍රී ලංකාවේ පියෝටෙක් සොලියුෂන්ස් වෙතින්. කීබෝඩ්ස්, මවුස්, හෙඩ්සෙට් සහ තවත් බොහෝ දේ. දැන් මම තන්න 0777-133-02-1 AOC Smart Performance Trusted Worldwide.
2: මෙදී අඩමු බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුලේරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්. හොඳම දේ අඩමු බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරිය.
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
4: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ගංගාරාම පාරේ මීටර් 600යි බොරලස් ගමුව හන්දියට විනාඩි 5යි. පිළියන්දල සහ රත්මලානට පහසුවෙන්ම ළඟා වෙන්න. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට. අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
5: ඇලුමිනියම්නේ.
6: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. Alumix නම් ඉස්තර. ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන්

0: ബേബി സ്വാഭാവികമായി ආරක්ෂිතයි.
1: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.1187388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාන. අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0.1144500ක්. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
6: මත. විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
4: 100%ක් ප්‍රසිද්ධ කොකොෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණය එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
7: කොකොෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
10: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
8: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
11: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා. 98.2

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: විෂ සහිත ඇටවර්ගයක් ආහාරයට ගත් සිසුන් 22 දෙනෙකු රෝහලට. ශ්‍රී ලංකාව සමග බදු කිවිසුමක් ඉන්දියාව සංශෝධනය කරයි. සජිත්ගෙන් චෝදනා.
3: එතකොට හිතා මතාම රජයේ සහතික මිල තීන්දුව කරන්නේ ගොවිය දුප්පත් කරන්.
2: ඉරානයට එරෙහිව ඇමරිකාවෙන් අදත් ප්‍රහාර. ස්පාඤ්ඤයේ ජය සැමරූ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: 98.2 98.2

0: ladang.
1: මේ සරේ ඉතින් ෆුට්බෝල් වර්ල් කප් එක ගැන කතා කරනකොට කතා නොකරම බැරි දෙන්නෙක් ඉන්න.
2: කවුද? අර මං කලින් කියපු එක්කෙනාද?
1: නෑ නෑ, එයා නෙවෙයි. එයා නෙවෙයි. ඔයා ෆුට්බෝල් කොහොනේද දන්න? නම් මොන හරි කියන්න බං.
2: මෙස්සි.
1: මෙස්සි. හරි හරි හරි, එක්කෙනෙක් එයා. මෙස්සි ගැන කතා නොකරම බෑ. ගොඩාක් දුරට දැන් මේ අද පාන්දර තිබිච්ච මේ ෆුට්බෝල් වර්ල් කප් ෆයිනල් මැච් එක මෙස්සිගේ අවසාන වර්ල් කප් මැච් එක වෙන්න පුළුවන්. ආයි ඊළඟ වර්ල්ඩ් කප් එක එයා ගහන එකක් නෑ. දැන් වයස 38ක් මෙසිට.
2: සාමාන්‍යයෙන් 38න් විශ්‍රාම යනවා කියන්නේ මාරයිනේ නේ.
1: එහෙම ඉතින් ක්‍රීඩාවක නිරත වෙලා ඉන්න අය අවුරුදු 60 විතර වෙනකම් ෆුඩ් එහෙම ඉන්නේ
2: නෑනේ.
1: නෑ. ඒක ක්ලාක් කෙනෙකුට පුළුවන් 60 විතර වෙනකම් වැඩ කරන්න. ෆුට්බෝල් ගහන අවුරුදු 60 විතර. අර පිටකුත් අර නියමෙට තියෙන්නේ ඒක. ඒ වයසේම සෙට් එකක් නාලා
2: ෆුට්බෝල්
1: ගහන. හා හා බෝල් බෝල්. ගාම්පියකට ෆයි. හා ගෑව. හා ෆයි.
2: ගාම්පියට වැඩ.
1: ගාම්පියක.
2: නෑ සෑම්බියුලන්ස් එක කියලා.
1: ඉතින් මෙසිගේ අන්තිම මැච් එක වෙයි. මෙසි මේ පාර වර්ල්ඩ් කප් එකේදී තව වාර්තාවක්, යාගේ නමට වාර්තා ගොඩක් තියෙනවා. තව වාර්තාවක් තිබ්බා වර්ල්ඩ් කප් ටුර්නමන්ට් එකක ගෝල් හැට්‍රික් එකක් ගත්තා. ඒ කියන්නේ එක මැච් එකේ ගෝල් තුනක් ගහපු වයස්ගතම ක්‍රීඩකයා තමයි ලෝකේ මෙසි. ඒ කියන්නේ අවුරුදු 38 වගේ වයසේදී කවුරුවත් එච්චර හපංකමක්
2: කරලා
1: නැහැ. ෆුට්බෝල් කියන්නේ උගක් ජවය ඕන ක්‍රීඩාවක්. ඉතින් ගොඩක් හොඳ විශේෂ තියෙන තරුණ වයසේදී තමයි ගොඩක් වැඩ දාන්නේ කට්ටිය. ටිකක් මැචුව වෙනකොට මේ ඒ තරම් හොඳට සෙල්ලම් කරන්නේ නැහැ. හැබැයි මෙසි තාමත් පීක් එකේ ඉන්නේ කියලා එයා පෙන්නවා. අනිත් කෙනා තමයි අපිට කතා නොකර යන්න බැරි ක්‍රිස්ටියානෝ
2: රොනාල්ඩෝ.
1: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවට කැමති ලෝකේ පුරා ඉන්න තරුණියන් බොහෝ දෙනෙකුගේ චීන කුමාර්.
2: ඔය මෙසි ගැන කරලියට එන්න කලින් ඉස්සර මිනිස්සු ගොඩක් ආදරය කරේ මෙයාට.
1: ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමයි.
2: ඊට පස්සේ දැන් දෙන්නට ආදරය කරන්න පටන් ගත්ත කට්ටියනේ.
1: චපලයි මිනිස්සු දෙන්නටම ලව් කරන්න. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් දැන් අවුරුදු 40කට වගේ කිට්ටුයි. එයා ලෝක කුසලාන තරගාවලි 6කට සහභාගී වෙලා තියෙනවා. තරගාවලි 6කම ගෝල් රැස් කරන්නත් සමත් වෙලා තියෙනවා. එයා තමයි ලෝකේ එකම ක්‍රීඩකයා ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල් රැස් කරන්න සමත් වෙච්ච. ඉතින් ඒ දෙන්න එයා සමුගත්තා. එයා සමුගැනීම ප්‍රකාශයට පත් කළා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මෙසි තාම සමුගැනීම ප්‍රකාශයට පත් කළේ නැහැ. හැබැයි බොහොම දෙනෙක් කියනවා සහප්තිය එක පේන්න තියෙනවා අපහු වර්ල්ඩ් කප් එකට එයා සෙල්ලම් කරන එකක් නැහැ කියලා. ඉතින් රොනාල්ඩෝ නම් ගේමක් නැහැ මං හිතන්නේ. ෆුට්බෝල් වර්ල්ඩ් කප් කියන්නේ වර්ල්ඩ් කප් 6කට සෙල්ලම් කරලා තියෙනවායි කියලා කිව්වම ඒ කියන්නේ අවුරුදු
2: 4ක්
1: 30 මිනිහා ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ ඉඳලා තියෙනවා. නියම් අපි නිකන් හැමදාම හැන්දෑවට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා වගේ ඇති ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වර්ල්ඩ් කප් සෙල්ලම් කරනවා කිව්වහම සාමාන්‍ය ඉතින් ක්‍රීඩකයෙකුට ලොකු කඩයිමන්නේ. වර්ල්ඩ් කප් එකකට ගහනවා කිව්වම රොනාල්ඩෝට උදේට කෑවා. ඒ වගේ ඇති වර්ල්ඩ් කප් එකව ගැහුවා මෙතනත් ගැහුවා. ඔව් ආයේ නැහැ ඔය මදා.
3: Wonder whether you are a living goddess.

0: එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්.
1: අපි අද කතා කරන්නේ කඩවත පැත්ත තියෙන ප්ලේන් එක ගැන.
0: ඔව්. මේ කඩවත නුවර පාර අයිනටම වෙන්න නුවර පාරට පේන හරි ඉදිවෙන ප්ලේන් එක ගැන හුඟ දෙනෙක් කල්පනා කරනවා ඇති.
1: කන්ෆියුස් වෙලා ඉන්නේ.
0: ඔව්. සමහරට ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ ඉඳලා ඒක ගැන කල්පනා කරන්න වෙලාවක් තියෙන නැතුව ඇති සමහරුන්ට. දැන් වර්ල්ඩ් කප් ඉවරින් ඔන්න කල්පනා කරනවා ඇති වර්ල්ඩ් කප් එකත් ඉවරයි.
1: තව මොනවද අපිට කල්පනා කරන්න
0: තියෙන්නේ? අපිට මොනවද කල්පනා කරන්න තියෙන්නේ? අර නුවර පාර අයිනි හදන ප්ලේන් එක මොකද්ද දන්නේ නැහැ කියලා. ඒක තමයි දැන් මේ වෙනකොට ලංකාවේ හැමෝම කල්පනා කරමින් ඇත්තේ. ඉතින් අපි මතක් කරනවා ඒක මේ පුංචි කාර් නිවසේ ප්‍රොජෙක්ට් එකක්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා තමයි මේ ප්‍රොජෙක්ට් එකට නම දාලා තියෙන්නේ.
1: ඉතින් ඒ ගැන වැඩිදුර විස්තර අපේ ඉදිරි වැඩසටහන් තුලින් බලාපොරොත්තු වන්න.
0: වැඩිදුර විස්තර ඉදිරි අනාගතයේදී බලාපොරොත්තු
1: වන්න.
0: මොකද අපිට අපි දන්නේ නැහැ.
1: අපිට
0: කියලා දෙන්නේ නම විතරයි. අපිට ඊට වැඩිය කියලා නැහැ. අපි ඔයාලට කියයි කියලා.
1: අපි ඊට වැඩිය දන්න දෙයක් තමයි මාළඹේ පුංචි කාර් නිවසේ වාහන තියෙනවා. සෑහෙන්න පොඩි කාර්, ලොකු කාර් වාහන 400ක් විතර එතන තියෙනවා. ඉතින් හොඳම වාහනයක් රෙජිස්ටර් කරපු හෝ නොකරපු ඔබට මිලදී ගන්න පුළුවන් හොඳම ගණන් වලට. ඒ කියන්නේ මේ කාලේ තියෙන හොඳම ගණන් වලට ඔයාලට මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි වාහනයක් ගන්න ගියාට පස්සේ රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියා පස්සේ වාහනේ හිමිකරුවත් එක්ක අපිට කෙලිම කතා කරන්න අවස්ථාව හදලා දෙනවා. ඒ කියන්නේ ගණන් කතා කරගන්නේ අපි මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටියත් එක්ක නෙමෙයි, වාහනේ හිමිකරුවත් එක්ක. ඒ වගේ අර මූල්‍ය විනිවිදභාවයකින් තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. අනෙක් එක තමයි මාළඹේ පුංචි කාර් නිවසේම ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඉන්ෂුරන්ස් මේ ටිකක් තියෙනවා. ඉතින් වාහනයක් ගන්න පහසුම ලේසිම තැනක් තමයි මාළඹේ පුංචි කාර් නිවසේ කියලා කියන්නේ. මේ හැම දෙයක් එක්කම ඔබේ වාහන සිහිනය සැබෑ කරගෙන වාහනයක් ගන්න හිතන ගම පොඩ්ඩක් ගිහින් ගොඩ වෙලා බලන්න. මාළඹේ පුංචි කාර් නිවසට මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස, වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

0: විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අරිගියේ හරිම තැනට ගියේ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555

0: සියත දෙවයින පුරා
1: කසාගල ක්‍රීන් සුපයකට ඔබ කියයෝත් ඔබට හිතෙයි දෙයනේ. අපි මෙච්චර කාලයක් ලොකු ගානක් දීලන මේ ගෙදරට අත්‍යවශ්‍ය අපේ ගෙදරට ඕන කරන බහන්ඩ ටික අරගෙන තියෙන්නේ කියලා සමහරට හිතෙන පුළුවන් කසාගල ග්‍රීන් සුපයකට ගෙත්. මොකද ඒ කසාගල ග්‍රීන් සුපය එකේ අපිට අත්‍යවශ්‍ය පාරිභෝගික බාණ්ඩ සැහැ නඩුමුලට ගන්න පුළුවන්. ඒ වගේම ඒ හැම දෙයක්ම හොඳම දේවල් කියලා ඒගොල්ලෝ කියනවා. අනිත් එක තමයි දැන් පහසු වැඩේ පහසු කරලා තියෙන්නේ. ඉතින් කඩුවෙල තියෙනවා කසාගල ග්‍රීන් සුපර් ශාඛාවක්. ඊට අමතරව ඒගොල්ලෝ අලුතෙන්ම ශාඛා කිහිපයක් විවෘත කරලා තියෙනවා. මාතලේ, අතුරුකිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල ඇතුළු දිවෙන පුරාම නවතම ශාඛා විවෘත කරලා තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ අපිට හොඳම දේ අඩුම මිලට ගන්න පුළුවන් තැනක් නිසා ඔබ අනිවාර්යෙන් මේ ප්‍රදේශවල නම් ඉන්නේ කොකටත් ගිහින් බලන්න. මේ අලුත්ම අත්දැකීම ඔබට විඳ ගන්න පුළුවන්කම තියෙනවා. අපිට ඕන කරන ග්‍රොසරි අයිටම්, ෆ්‍රෙෂ් එළවලු, පළතුරු, ගෙදරට අවශ්‍ය කරන පාරිභෝගික භාණ්ඩ අත්‍යවශ්‍යම දේවල් ටික අපිට කසාගල ග්‍රීන් සුපර් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් හොඳම දේ අඩුම මිලට ගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් එකට. දැන් වෙලාව මතක් කරන්නම් හවස 6යි විනාඩි 21යි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න.
3: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙදිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
6: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70% දක්වා සොපිරිවට්ටම් මිල ගණන් රුපියල් 490 සිට ඉහළට. මේ චාන්ස් එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් චකවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්ලෝගා ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
8: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
9: කාලය, කාල අවකාශයට ගණිතය මුණ ගැසෙන මොහොත. පර්කෂන් එකී රිද්මය අවසන් කේශනාලිකා අන්තය දක්වා ගෙන යන හෘද ස්පන්දනය. රකිත වික්‍රම රත්න නාත්‍රෝ ශෛලියෙන් ඒ රිද්මය ඇවිලූ නූතන ප්‍රවේණියේ කිනිප්පුපුර.

0: ඒ උසාඩම්බරය ටෙක්බේරි හරහා ලෝකේට ගෙනියන මහා සිහින දකින්නාගේ කතාව. රිද්මන්ත්‍ර මන්ත්‍ර අදහවස ලයිනන් වෙන් කලාගාරයේදී. ප්‍රවේශ පත්‍ර නැති ආරාධනා නැති හැන්දෑවක්. මාධ්‍ය අනුග්‍රහය සියත සියත. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: එන්නම් පට්ට චුන්තු සිින්දු මෙන්න රෙඩියෝ චෝකි.

0: ังනිවුස් කියන්නත් වෙලාව ළඟයි, අපිට ලාඩම් ගහලා ඉවර කරන්නත් වෙලාව ළඟයි,
1: ෆුට්බෝල් ගැන අදට කතාව ඉවර කරන්නත් ළඟයි.
0: ඔව්, කතාව ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න කලින් කියන්න ඕනම දෙයක් කියලා.
1: මොකද්ද?
0: ඒ තමයි පළවෙනි වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ෆයිනල් මැච් එක අතරමැද්දේ හාෆ් ටයිම් ෂෝ එකක් පැවැත්වුණා. ඒක සාමාන්‍යයෙන් ෆුට්බෝල් වල මෙච්චර කල් තිබිලා නැහැ. ඒක ඇමරිකන් ෆුට්බෝල් වල නම් තියෙනවා හාෆ් ටයිම් ෂෝ එක. දැන් මැච් එකේ ඔයාලට තේරෙන්නේ නැහැ නේ මේ හාෆ් ටයිම්
1: හාෆ් ටයිම් කියලා කියන්නේ. දැන් හාෆ් ටයිම් කියන්නේ බාගේ වෙලාව.
0: බාගේ වෙලාව නැහැ. හරි, බාගේ වෙලාව. හාෆ් ටයිම්.
1: හරි, ඉතින්
0: පාපන්දු තරගයක් පැවැත්වෙන්නේ කෑලි දෙකකටනේ. විනාඩි 45ක් පළමු අර්ධය.
1: ඔව්.
0: ඒ පළමු අර්ධයේ විනාඩි 45ට පස්සේ තව විනාඩි 5ක් විතර එක්ස්ට්‍රා ටයිම් එකක් දෙනවා. මොකද තරගයේ පැවැත්වෙන අතර අර රෙෆ්‍රිලගේ ඩිසිෂන් අරවමේ වලට පොඩ පොඩ තරගය නතර වෙනවනේ. ඒකට ඒ අපත යන කාලය කව කරන්න විනාඩි 5ක් විතර වැඩිපුර හම්බ වෙනවා. ඒ ටික ඔක්කොම ඉවරනම පළවෙනි අර්ධය අවසන්යි. ඊට පස්සේ පොඩි බ්‍රේක් එකක් තියෙනවා. බ්‍රේක් එකෙන් පස්සේ තමයි නැවතත් විනාඩි 45ක දෙවෙනි අර්ධය
1: පටන් ගන්න
0: පැවැත්වෙන්නේ. මෙන්න මේ බ්‍රේක් එකේ බ්‍රේක් එක ටිකක් දිග ඇරලා බ්‍රේක් එකට වැඩිපුර ටයිම් එකක් අරගෙන හාෆ් ටයිම් ෂෝ එකක් පැවැත්වුණා. පළවෙනි වතාවට තමයි ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක හාෆ් ටයිම් ෂෝ එකක් පැවැත්වුණේ. ලෝකේ දැන් ඉන්න ඉහළම තරු කීපයක් තමයි මේ ෂෝ එකට ආවේ.
1: ෂකීරා
0: හිටියා. ෂකීරා, ඉතින් ෂකීරා කියන නම ෆුට්බෝල් එක්ක හුඟක් බැඳිලා තියෙනවා. කාලයකට කලින් ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකක තීම් සෝන් එකත් ෂකීරා ගායනා කළා, අපිට මතකයි. ෂකීරා හිටියා මේකේ.
1: මේකේ සෝන් එකත් මේ පාරේකෙත් එයා තමයි මං හිතන්නේ.
0: 2010 වකවක සින්දුව තමයි ඉතින්
1: හිට්මෝනේ.
0: ඒකෙන් පස්සේ මේ සැරේ තමයි මේ හාෆ් ටයිම් ෂෝ එකේ හිටියේ මැඩෝනා. හිටියා මැඩෝනා කියන්නේත් ලෝකේ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලොකුම කැරක්ටර් එකක්.
1: එයා මේ
0: දවසලයාගේ අලුත් වර්ල්ඩ් ටුවර් එකට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඊට පස්සේ දකුණු කොරියාවෙන් ගෙන්නලා තිබුණා BTS සංගීත කණ්ඩායම, K-pop සංගීත කණ්ඩායමක් BTS. ඒගොල්ලොත් හිටියා හාෆ් ටයිම් ෂෝ එකේ. ඊට පස්සේ ජස්ටින් බීබර් කාලයක් පර්ෆෝම් කරන්න නැතුව ඉඳලා මේ මෑතක තමයි ආපහු පර්ෆෝම් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ජස්ටින් බීබර්වත් ගෙන්නලා තිබුණා හාෆ් ටයිම් ෂෝ එකට. ඉතින් සමහරු හරි කැමති ඒ හාෆ් ටයිම් ෂෝ එකට. සමහර නිකන් පියෝ ෆුට්බෝල් ෆෑන්ස්ලා එච්චර කැමති නෑ ෆුට්බෝල් වලට. ඕන්නෑ නේ, ඕන්නෑ විත්තුරන ඕන්නෑ. කොන්සර්ට් මොකටද? වර්ල්ඩ් කප් ෆුට්බෝල් වර්ල්ඩ් කප් ෆයිනල් එක කියලා කියන්නේම කොන්සර්ට් එකක්. ආයි ඒක මැද්දට කොන්සර්ට් ඔබලා ෆුට්බෝල් වල අර මෙව්වා එක කනවා. සමහරු ඒකන තාම ඒ විවාදේ යනවා. තාම කතා බහ වෙනවා.
1: තාම ඉතින් සත්‍යයක් විතර ගිහිල්ලා ඉතින් ඔකත් මේවා වෙලා ඉතින් තව මාතෘකායි එළියට.
0: ඔව් ඉතින් නැතුව දැන් මිනිස්සු දැන් මෙතන ඉඳන් ආයි තාම අවුරුදු 4ක් කරකම් මේකම කතා කර කර ඉන්නේ.
1: ඒක තමයි හැටි.
0: මේ ගැන මාතෘකාව ඉස්සලා තියෙන වෙලාවේ හැමෝම ඒක ගැන කතා කරනවා.
1: අපි වගේ.
0: අපි හෙටත් කතා කරනවා ෆුට්බෝල් ගැන.
1: අතුද?
0: ඕ.
1: එන කතා කරමු.
0: කතා කරු හෙට කතා කරද්දී ඉතින් අද ගිහිල්ලා එන්න එපා ඉස්සලා දැන් යම්කු.
1: අපි හෙට හම්බෙමු හවස 5ට.
0: යමු චාලි.
1: මම සැන්දි.
0: මං මකල.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: හිටපු පොලිස්පති සීඩී අවසන් ගමන්යයි. ලබන වසරේ මුල නියං අවදානමක්. සුරාබදු නොකෙවූ සමාගම්වලට නඩු. බ්‍රිතාන්‍යයට නව අග්‍රමාත්‍යවරයෙක් පත් කරයි. ලෝක පාපන්දු ශූරයන්ට උසස් වීමක්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 01117886666.
1: හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කණත්තේදී සිදු කරනු ලැබුවා. ඒ පූර්ණ පොලිස් උත්තමාචාර සහිතවයි. එහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුරද පිරිනැමුණා. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සීඩී වික්‍රමරත්න මිය යන විට වයස අවුරුදු 63ක්. 1986 වසරේ පොලිස් සේවයට එක් වූ ඔහු 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සේවය අත්හිටුවීමත් සමග වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවා. අනතුරුව සීඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයට පත් වුණේ 2020 වසරේ නොවැම්බර් 27 වනදායි. එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අවස්ථා 4කදී සේවා දිගු ලබාදීමෙන් පසු ඔහු 2023 වසරේ නොවැම්බර් 23 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබුවා. හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න සිය නිවසේදී වෙඩිවැදීමකින් මියගියේ පසුගිය 17 වනදායි. සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු විඩිතබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කළා. සීඩී වික්‍රමරත්නගේ දේහය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දුන් අතර රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසු මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කරන බවයි පොලිසිය පැවසුවේ. ලබන ජනවාරි මාසයේ සිට මාර්තු මාසය අතර කාලය තුළ නියං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම අවදානම ඇතිවිය හැකි බවයි. මෙවර බලපා ඇති එල්නිනෝ තත්ත්වය ප්‍රබල හෝ අති ප්‍රබල එල්නිනෝවක් වීමේ සම්භාවිතාව 80%ක් බවට ගෝලීය කාලගුණාංශ පුරෝකථනය කළා. ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුළ මෙම තත්ත්වය ඇතිවිය හැකි. ලබන ජනවාරි සිට මාර්තු දක්වා උණුසුමද ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කළේ.
4: ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේදී මේක ප්‍රබල පීක් එකට යාවි කියලා ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු නැහැ ජනවාරි දක්වා යදේවි කියලා. එහෙම පීක් එකට ගියොත් හැබැයි අපි හිතමුකෝ නොවැම්බර් මාසේ හරි දෙසැම්බර් මාසේ හරි පීක් එකට ගියොත් ඊට පස්සේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට ඒක එල්නිනෝ තත්ත්වය දු වෙලා යාවි. කොහොමද ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස 3 වගේ ගත්තාම ඔය කාලේ වැස්සේ ගොඩාක් අඩු වීමක් එනියෙන් තත්ත්වයක් වගේ තමයි. වැස්ස ගොඩක් අඩු වෙවි තවත් වෙනත් මොනවා හරි අර මං කිව්වා වගේ අන්තර්කාලීන සිදුවීම කියන්නේ මොනවා හරි පද්ධති හැදුණ නැත්නම් ওই කාලේ වැස්ස අඩුවෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම උෂ්ණත්වයක් වැඩියෙන් සාමාන්‍ය නියඟයක් වගේ තමයි අපි අපේක්ෂා කරන්නේ කාලෙදී.
1: ලබන මාසයේ වැසි තත්ත්වයේ පහත යාමක් අපේක්ෂා කරන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. එහි අධ්‍යක්ෂ එල්.එ. සූර්යබණ්ඩාර පැවසුවේ ගංගාවල ජල මට්ටම් පහත ගිය හොත් පානීය ජලය සැපීම සම්බන්ධයෙන් යම් බලපෑමක් ඇතිවිය හැකි බවයි. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අධ්‍යක්ෂවරයා දැනුම් දී සිටියා. බිත්තරයක මිල රුපියල් 45ත් රුපියල් 47ක් දක්වා අගයකට ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ බිත්තර නිෂ්පාදනය පහත යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වෙති බවයි.
5: අපි ඊයේ වෙනකොට ගොවිපළ වලින් සාමාන්‍ය සුදු බිත්තරයක් රුපියල් 39ක් රුපියල් 40ක් අතර තමයි මිලදී ගැනීම සිදු වෙන්නේ. සුදු බිත්තරයක් 40ක් 42ක්. ඒ අනුව පාරිභෝගිකයන්ට ඉදිරියේදී බිත්තරයක් රුපියල් 45ක් 47ක් පමණ වෙයි. ඒකත් අපිට පාලනය කරගන්න බෑ. මොකද මේ නිෂ්පාදනය අඩු වීම සමගම අපි ඒකයි අපි ඉල්ලා සිටින්නේ. නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව තියෙන්න ඕනි කියන එක.
1: මේ අතර කීරි සම්බා මිල පහත දැමීම සඳහා ආණ්ඩුව නිසි පියවරගෙන නොමැති බවට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය චෝදනා කර සිටිනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ පාලන මිල ඉක්මවා කීරි සම්බා අලවිය සිදුවන බවයි.
6: අස්සනු කැපෙන කාලේ අපිට පේන්නේ තාම මේ කීරි සම්බා මිල අඩු කරගන්න යම් කිසි ආකාරකින් ක්‍රමවේදයක් හදලා තියෙනවා කියන දේ අපිට තේරෙන්නේ නැහැ. මොකද වෙල්දැමතුමා මම දැක්ක දැන් සතිය කිහිපතර කලින් ඔහු කියනවා කීරි සම්බා එක 260ට දෙන්න පුළුවන් කියලා. එතටත් මේ කළු කඩ ව්‍යාපාර සිදුවීම් පවතිනවා. කීරි සම්බා රුපියල් 320යි 340යි 360යි.
1: මේ අතර වී මෙට්‍රික් ටොන් 980ක් වියලවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබෙනවා. විවෘත කර ඇති වී ගබඩා සංඛ්‍යාව 64ක්. වී මෙට්‍රික් ටොන් 780ක් මිලදී ගෙනැත්තේ අම්පාර ප්‍රදේශයේ. විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට වී අස්වැන්නෙන් පිළිතුරු හිමිව ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
7: ඇත්තටම දැන් සානාධාර මොකක්වත් නැහැ, කිසිම දෙයක් කළේ නැහැ කියලා එක පැත්තකින් කියනවා. එතකොට අපිට අහන්න වෙනවා දැන් මේ දෙවන්ත වී අස්වැන්නක් එන්නේ. එතකොට මේ පොහොර ගහලා නෙමෙයිද? මේ වතුර නැතුවද මේ ඉන්නේ? වෙන මොකක්වත් මේ මර පාවිච්චි කරලා නැතුවද මේ ඉන්නේ? ගොවි බිම වෙනුවෙන් මේ සමස්ත ක්‍රියාවලිය ආණ්ඩුව විදියට කෘෂිකර්ම අමාත්‍යාංශ විදියට මැදිහත් වීමයි ගොවියගේ දායකත්වයයි. හරිද? මේ සියලුම දිනාගේ මැදිහත් වීම මත තමයි මේ දෙවන්ත අස්වැන්නක් එන්නේ. ඒ නිසා ඔය ඉදිරිපත් කරන තර්ක අස්වැන්න තුලින්ම බිඳවට්ටල ඉවරයි.
1: රාජ්‍ය වී සඳහා සහතික මිල නියම කර ඇත්තේ ගොවීන් දරිද්‍රතාවට පත්කිරීමේ අරමුණින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
8: කෘෂිකර්ම ඇමතිවරයාම කියනවා වී කිලෝවක් නිෂ්පාදනය කරන්නට රුපියල් 137ක් වැය වෙනවායි කියලා. එතකොට හිතා මතාම රජයේ සහතික මිල තීන්දුව කරන්නේ ගොවිය දුප්පත් කරන්න. ඇයි වී කිලෝවට 137ක් වැය වෙනවා? රජය නියම කරනවා 120 ප්‍රමාණවත් කියලා. රුපියල් 17ක් අඩු කරලා කෘෂිකර්මාන්තයේ වී ගොවිතැන තුලින් පාඩු කරන, ඔබව දුප්පත් කරවන, ඔබව ණය මර උගුලේ හිර කරවන ස්ථාවර මිලක් තමයි රජයේ යෝජනා කරන්නේ.
1: ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේ කම්සාගර කාර්යවසම් සඳහන් කළේ.
9: ඔබලාගේ තියෙන මාන්නය ආඩම්බරය පැත්තකින් තියලා, ඔබතුමාලගේ තියෙන උද්දච්චකම පැත්තකින් තියලා මේවා කරන්න පුළුවන් මිනිස්සු මේ රටේ හිටියා. මේ රටේ මේ ඩෙංගු මර්ධනය කරපු කොවිඩ් වලින් මිනිස්සු මැරෙන එක නවත්තපු නායකයෝ හිටපු රටක්. කරුණා කළා මේ රටේ අහිංසක මිනිස්සු දරු දැරියෝ මේ වගේ මැරෙන්න ඉඩ ඇරලා බල තමන්ගේ දේශපාලන නායපත්‍රයේ දිහා බලාගෙන කටයුතු කරන්න එපා.
1: කථානායකවරයාට දූෂණ චෝදනා එල්ලවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවේ.
10: පළමු චෝදනාව තමයි කථානායක නිල නිවස මහජන මුදලින් නඩත්තු කරමින් තිබියදී ලෝරිස් පාරේ තවත් රජයේ නිල නිවසක් කථානායකවරයාගේ පාවිච්චියට යොදා ගැනීමෙන් මහජන මුදල් අවභාවිතා කිරීම. නිවසේ අංකය සදාචාරාත්මක සහ ආරක්ෂක හේතු මත මම හෙළිදරව් කරන්නේ නැත්නම් අපේ තරුණ දුවල පුතාලා ඔය ගෙදරින් එළියට පලයව් කියලා ඔය ගේ ඉදිරියේ උද්ඝෝෂණයක් වුණා පටන් ගන්න ඉඩ තිබෙනවා. දෙවන දූෂණ චෝදනාව තමයි තමන් කථානායක නිල නිවසේ පදිංචිව නොසිටියේදී තමන්ට පත් කර ගැනීමට හැකි 8 දෙනෙකුගේ කාර්ය මණ්ඩලය පත් කරලා මාසිකව රුපියල් 760,000ක වැටුප් මහජන මුදලින් ගෙවීම.
1: විනිසුරු පුරප්පාඩු සහිතව නඩු විභාග කඩිනම් කළ නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ.
11: දැන් කියනවා මේ නඩු ඉක්මනින් විසඳන්නට තමයි මේක කරන්නේ. නඩු විසඳන්න කොහොමද? සුප්‍රීම උසාවියේ 4 දෙනෙක් නැහැ. අභියාචනා අධිකරණයේ 5 දෙනෙක් නැහැ. තව හෙට අනිත් දෙනකොට 5ක් වෙනකොට නැහැ. එතකොට 9 දෙනෙක් විනිශ්චයකරු නැහැ සුප්‍රීම උසාවියේ අභියාචනා අධිකරණයේ. ඉතින් කොහොමද නඩු ඉක්මන් කරන්නේ? එතකොට ඒව කරන්නේ නැතුව මේක සේවා දීර්ඝකගෙන. ඇයි මේ පුරප්පාඩු පුරවන්නේ නැත්තේ? කොයි ආණ්ඩුවේ යටතේද සුප්‍රීම උසාවියේ වේකන්සි තියුනේ?
1: උපරිමාධිකරණයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ආණ්ඩුව පියවර නොගැනීම පසුපස පටු අරමුණක් ඇද්දැයි සැකමතුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීල් පීරිස් පැවසුවේ.
12: ඉතින් මේකේ සැඟවුණු අරමුණක් විධායකයේ තුල තිබෙනවද? විධායකයේ. එහෙමද විධායකයේ වගකීම තමයි මේ පුරප්පාඩු පිරිවීම. ජනාධිපතිගේ වගකීම. ඒතකොට ඇයි මේක දිගින් දිගටම කරන්නේ නැත්තේ? දැන් නීතිඥ සංගමයේ දිගින් දිගටම ඉල්ලනවා මේක වැරදි, මේ පුරප්පාඩු පුරවන්නේ ඒක කරන්නේ නැහැ. දැන් වැඩි ගණන් සෙප්තැම්බර් මාසයේ ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සලයේ ඊළඟ සැසිවාරයේ පැවැත්වෙනවා. ඉතින් අපි කියන්න කැමති මේක අපේ රට තුන පමණක් නෙවෙයි, ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රී ලංකාවට මේ වැඩපිළිවෙල නිසා බරපතල හානියක් සිදු වෙනවා.
1: මහා බහණ්ඩාගාරය සතුව පවතින මුදල් වලින් ජනතාවට සහන ලබා දිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
13: ජනාධිපතිවරයා මහලුගුණ පාර්ලිමේන්තුවේ කියන අපේ ගිණුමේ ත්‍රිලියන ගණන් රුපියල් වලින් තියෙනවා. තියෙනවා නම් දෙන්නකෝ පොහොර ටික වෙලාවට. ඔව් තියන් ඉන්න. තියෙන තියෙනවා නම් තෙල් සහනයක් දෙන්නකෝ ගොවියටයි දිවරයට. ඇයි ඔක තියන් ඉන්න? තියෙනවා නම් ගමේ විවසායකට උදව් කරන්නකෝ.
1: ලෝකයේ හමුවේ මෙරටට පැවති ප්‍රතිරූපය වෙනස් කිරීමට හැකි වූ බවයි ආරක්ෂක නියෝජ්‍ය මාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.
14: මුළු ලෝකයක් බලාගෙන ඉන්න අපේ ලෝකෙද දීලා තිබුණේ කළු පින්තූරයක්. උදේ දවල් රෑ වෙඩි තියෙන මිනි මරණ උසාවිය වලට ඇවිල්ලා වෙඩි තියෙන මහා පරිසරයක් තිබිච්ච රටක් තමයි මුළු ලෝකෙට පණිවිඩය දීලා තිබුණේ. අපි කොහොමද මට කොච්චර කෑගවද පොය දෙකෙන් ඉවර කරනවා කියලා. දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
1: සයිබර් අපරාධ කරුවන් විසින් සොරාගත් මහා බහණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල යළි සොයා ගැනීම අපහසු බව මද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පවසනවා. එම කාර්යාලයේ සඳහන් කළේ සයිබර් අපරාධ කරුවන් විසින් සොරා ගන්නා ලද මුදල් පැය කිහිපයක් තුළ රටවල් ගණනාවක් අතර සංසරණය වන බවයි. මේ අතර ෆ්‍රී ලෝයර් සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සඳහන් කළේ මුදල් කාරක සභාව සිදු කළ පරීක්ෂණයෙන්ද අදාළ මුදල් අස්ථානගත වීමට වගකිව යුතු පාර්ශ්වයක් ප්‍රකාශයට පත් නොවූ බවයි. ඒ හේතුවෙන් අදාළ මුදල ජනතාවකින් අයකර ගැනීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කර ඇති බවයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසුවේ.
15: බණ්ඩාගාරයේ ගිරල්ල වාර්තාවක් අල්ලාගෙන කල්ලාගෙන වාර්තාවක් දුන්නා. ඒ වාර්තාව අනුව මේකේ වැරදිකාරයෝ නැහැ. එතකොට වැරදිකාරයෝ නැත්තම් මේක වගකීම බාර ගන්න කෙනෙක් නැත්තම් අන්තිමට මොකක්ද සිද්ධ වෙන්නේ? රටේ ජනතාවට තමයි මේ පාඩුව විඳින්න වෙන්නේ. අපේ බදු මුදල් වැඩි කරනවා, අපේ බඩුවල ගණන් වැඩි කරනවා, ඩීසල් පෙට්‍රල් ගණන් වලින් වැඩි කරනවා, ගෑස් මිල වැඩි කරනවා. ඔය විදිහට තමයි මේ ආණ්ඩුව මේ සල්ලි ටික නැවත අය කරගන්න යන්නේ.
1: සුරාබදු ගෙවීම පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විසින්. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ බදු ගෙවීම පැහැර හැරි මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් බදු අයකර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවයි. ඇතැම් සමාගම්වලට එරෙහිව දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. පෙත්සම් කාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාරිය පීරිස් කියා සිටියේ එම කටයුතුවල ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම ඉදිරි දිනයක කැඳවන ලෙසයි. කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන නොවැම්බර් මාස 16 වනදා යළි කැඳවන ලෙස නියෝග කළා. ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක දිත්ව බදු මගහැරීමේ කිවිසුම සඳහා ඉන්දියාව සංශෝධනයක් එක් කර තිබෙනවා. ඒ යටතේ ප්‍රධාන අරමුණු පරීක්ෂාව නැමැති නව රෙගුලාසිය කිවිසුමට ඇතුළත් කර ඇති අතර එය ඊයේ සිට ක්‍රියාත්මකයි. මෙම සංශෝධනය මගින් දේශ සීමා හරහා සිදුවන ආයෝජන සහ ව්‍යාපාරික ව්‍යුහයන් බදු බලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක්කරනු ඇති බවයි ඉන්දිය මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. බදු සහන ලබා ගැනීම සඳහා පමණක් නිර්මාණය කරන ලද ආයෝජන හෝ ව්‍යාපාරික ව්‍යුහයන් හඳුනාගෙන එවැනි බදු මගහැරීම් වැළැක්වීම සංශෝධනයේ අරමුණ බවද ඉන්දිය මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ අනුව යම් ගනුදෙනුවක හෝ ආයෝජන ව්‍යූහයක ප්‍රධාන අරමුණ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම බවට සාධාරණ ලෙස නිගමනය කළ හැකිනම් එම ගිවිසුම යටතේ ලැබෙන බදු ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීමේ බලය බදු බලධාරීන්ට හිමිවනු ඇති. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මිත්සිල සඳහන් කළේ බදු ගිවිසුම සංශෝධනය මගින් ශ්‍රී ලංකාවට කිසිදු හානියක් සිදු නොවන බවයි. ගිවිසුම භාවිත කරමින් වාණිජ අරමුණු ඉටුකරගත් ව්‍යවසායකයන්ට පමණක් මේ තුලින් බලපෑම් එල්ලවනු ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළා.
16: මේ සංශෝධනය හොඳයි. මේ සංශෝධනයේ වරදක් මම දකින්නේ නැහැ. හේතුව තමයි ඕනම හොඳ දෙයක වැරදි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතාමතා ඒකේ තියෙන අයිතුලාභ ලබා ගන්න සමහර පාර්ශ්ව කටයුතු කරනවා. ඒතර මේ ගිවිසුම් තුලත් ලංකාවේ ව්‍යවසායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටරට අනෙකුත් රටවල් වල දැන් උදාහරණයක් අපිට ගත්තොත් එහෙම ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන පාකිස්තානයට විශාල සීමාවන් තියෙනවා. ඒතර යම් රටක් ලංකාව තුළ ව්‍යාපාරික කටයුතු කරන්න පුළුවන් මේ ඉන්දියාවේ තියෙන වරප්‍රසාද ගන්න උදා. ඔවුන් යෝජනා කරන්නේ මේ පනත එහෙම නැත්නම් මේ ගිවිසුම සංකරේ ලංකාව සහ ඉන්දියාව අතර ජාත්‍යන්තර වෙළඳාම ශක්තිමත් කරන්න. ඒකෙන් යම් කිසි කෙනෙක් වැරදි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒව තහනම් කරන්න ඕනේ. මේකෙන් ලංකාවට හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඒක තුල වැරදි වැඩ කරපු ව්‍යවසායකයන්ට ඉරේදී සීමාවන් පැනවේ.
1: කන්තලේ ප්‍රදේශයේ පාසලක සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නොසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම සිසුන් කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ සිසුන් 4 දෙනෙකු ත්‍රිකුණාමලයේ රෝහල වෙත මාරු කරවා ඇති බවයි. එක් සිසුවෙකු නිවසින් ගෙන බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් 6 ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙලෙස රෝගාතුර වී තිබුණා. මූලික රෝග ලක්ෂණ නිරීක්ෂණය වූ වහාම රෝහල්ගත වීම තුළින් ඩෙංගු රක්තපාත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වාගත හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ගම්පහ, කොළඹ, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් තවදුරටත් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි.
17: තවමත් ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ. ඉතින් මේ පවතින කඩින් කඩ වර්ෂාවත් සමගම තවදුරටත් මදුරු ඝනත්ව ඉහළ මට්ටමේ පවතිනවා. ඒ නිසා අපි තවදුරටත් තමන්ගේ පරිසරය සුද්ධ කරගෙන තමන්ගේ දරුවා යන පාසල, තමන් වැඩ කරන ආයතනය, ආගමික ස්ථානය සුද්ධ කරගෙන මේ ඩෙංගු රෝගය අඩු කර ගැනීමට සහාය දෙන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර උණ සමග ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව, හිසරදය, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න කියලා විශේෂයෙන් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1: මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,044ක්. ඩෙංගු රෝගීන් 53 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් වැඩිම පිරිස කාන්තාවන්. ඩෙංගු අධි අවදානම් බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහස සංඛ්‍යාව 162ක්. ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණය හා සම්මත මාර්ගෝපදේශ එළිදක්වනු ලැබුවා. මේ අතර ඉන්දියාව තුළ පළමු වරට ඩෙංගු එන්නතක් භාවිත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් අවසර ලබා දී ඇත්තේ කියු ඩෙංගා නැමැති එන්නත භාවිත කිරීම සඳහායි. එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයන් සඳහා අනුමත කරනු ලැබුවා. 2022 වසරේ සිට කියු ඩෙංගා එන්නත රටවල් 43ක අනුමත කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ නව අග්‍රමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්න්හැම් චාල්ස් රජු විසින් පත් කර තිබෙනවා. ඒ හිටපු අග්‍රමාත්‍ය කීර් ස්ටාම අද පස්වරුවේ නිල වශයෙන් අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමගයි. නව අග්‍රමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ජාතිය ඇමතු ඇන්ඩි බර්න්හැම් සඳහන් කළේ මෙම වසර අගභාගයේදී ඉදිරි වසර 10 සඳහා වූ සැලස්මක් ඉදිරිපත් කරන බවයි. ඉදිරි වසර සඳහා වූ ජීවන වියදම් ප්‍රකාශයක් හෙට ඉදිරිපත් කරන බවද නව අග්‍රමාත්‍යවරයා සඳහන් කළා. බ්‍රිතාන්‍ය හිටපු අග්‍රමාත්‍ය කීර් ස්ටාම පසුගියදා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශ්ව කිහිපයකින් එල්ල වූ විරෝධතා හමුවේ. ඔහු අද චාල්ස් රජු හමුවීමෙන් පසු නිල වශයෙන් සිය ඉල්ලා අස්වීම බහර දෙනු ලැබුවා. සිය නවතම ප්‍රහාර ඉරානයට බරපතල බලපෑම් එල්ල කර ඇති බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු සඳහන් කළේ ඉරාන ප්‍රහාරවලින් මියගිය අමෙරිකා සෙබළුන් 3 දෙනාට ගෞරවයක් ලෙස ඉරානයට එරෙහිව නව ප්‍රහාර ආරම්භ කළ බවයි. ඉරානය ජෝදානයට එල්ල කළ ප්‍රහාරයකින් අමෙරිකා සෙබළුන් 2 දෙනෙකු මියගිය. ඉරාකයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් වැළැක්වීමට යාමේදී තවත් අමෙරිකානු සෙබළෙකු මියගිය බවයි අමෙරිකාව තහවුරු කළේ. එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස අද ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. අමරිකා විසින් අඛණ්ඩව ඉරානයට ප්‍රහාර එල්ල කරන නවවන දිනය අදයි. ලෝකශූර ස්පාංජය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමල පළමු ස්ථානය ගෙන තිබෙනවා. එහි දෙවන ස්ථානය ගෙන ඇත්තේ පාපන්දු ලෝක කුසලානයේ අනුශූරතාව දිනාගත් ආජන්ටිනාවයි. ප්‍රංශය, එංගලන්තය සහ බ්‍රසීලය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීමල පිළිවෙලින් තුන්වන, හතරවන සහ පස්වන ස්ථානවල පසුවනවා. මේ අතර ස්පාංජයේ පාපන්දු ලෝක කුසලාන ජය සැමරුම් උත්සවයක් අතරතුර සිදු වූ අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු මිය ගියා. ඒ දිය උල්පතක කොටසක් කඩා වැටීමේ ස්පාංජය පුරා ජනතාව පාපන්දු ලෝක කුසලාන ජය සැමරීම සඳහා විවිධ උත්සව සංවිධාන කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ රට අගනුවර වන මෙන්ඩ්රි නගරයට රැසූ පාපන්දු රසිකයන් ජය සමරනු ලැබුවේ ස්පාංජ ධජ ලෙලවමින් සහ ගිනි කෙලි දල්වමින්. 2026 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ස්පාංජය සමත් වුණේ අද අලුයම පැවති අවසන් මහාතරගයේදී ආජන්ටිනාව ගෝල 1-0 ලෙස පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ අමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ මිඩ්ලයිෆ් ක්‍රීඩාංගණයේදී. මෙම ජයග්‍රහණයත් සමග ස්පාංජය 2010 වසරෙන් පසු නැවතත් ලෝකශූරයන් බවට පත් වුණා. ස්පාංජය වාර්තා අතරට එක් වූයේ පිරිමි සහ කාන්තා පාපන්දු ලෝක කුසලාන ශූරතා දෙකම එකවර හිමි රට ලෙසයි. ලෝක කුසලානය ස්පාංජයට පිරිනමනු ලැබුවේ අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෆිෆා සභාපතිවරයා විසින්. යළි සිරස්තල. හිටපු පොලිස්පති සීඩී අවසන් ගමන් යයි. ලබන වසරේ මුල නියං අවදානමක්. සුරාබදු නොකෙවූ සමාගම්වලට නඩු. බ්‍රිතාන්‍යයට නව අග්‍රමාත්‍යවරයෙක් පත් කරයි. ලෝක පාපන්දු ශූරයන්ට උසස් වීම. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: ओ धन्ना दास, तोड़ देने हिमिकार.
2: රිද්ම විරවර්ධන මේන් කැරක්ටර් එක කරන ළඟදිම රිලීස් වෙන මූවි එක තමයි අහස තරම්.
3: ඒ ගැන වැඩි විස්තර අපි ඇහුවේ චතුරංගනද සිල්වාගෙන්.
4: මම මේකේ විධායක අධ්‍යක්ෂ හැටියට තමයි කටයුතු කරේ. මේ අධ්‍යක්ෂණය සාපිර රචනය කරේ මගේ පිටින්ද ප්‍රසාදිය දේගුණරත්න. රිද්මක චරිතය මේකේ තියෙන්නේ අහස් කියලා. ආශා තාරුකා අතර ඒගොල්ලන්ගේ ආදර කතාව තමයි මේකේ කතා තේමාව හැටියට යන්නේ.
5: ප්‍රේමයක් තිබුණා සසරක් තරම්
2: ආටිස්ලා ගොඩ දෙනෙක් ෆිල්ම් එකේ සිං කරනවා නේද?
4: රිද්ම විරවර්ධන, තිල්න බොරලැස්ස, යසස් මැදකිතර, සීනාංක දිසානායක වගේ ගායකයෝ සහ ඒගොල්ලන්ගේ සංගීත නිර්මාණ වලින් මේකට සම්බන්ධ වෙනවා. සින්දු හතක් තියෙනවා. රිලීස් කරපු ගීතයක්ත් තියෙනවා. ඒත් මගේ කතාවෙන් අහන්න පුළුවන් අපිට.
3: කවද වගේද ෆිල්ම් එක රිලීස් වෙන්නේ?
4: මේ හොත්තේ සැප්තැම්බර් මාසයේ තමයි මේක තිරගත වෙන්න කතාබහ කරගෙන තියෙන්නේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා චිත්‍රපටි බලන්න එන්න කියලා.
6: තව ආරාධන කතාවක් කෙනෙක් නැතුණා කියලා නතර වෙන්නේ නැදරුවෝ.
0: Talk of the town.
2: Michael Jackson අද අපි අතර නැති වුණත් ඒ නම අදටත් ලෝකේ රෙකෝඩ්ස් හදනවා.
3: මේ දවස්වල හොලිවුඩ් වල ලොකුම කතාව තමයි මයිකල් මූවි එක.
2: රිලීස් වෙලා ටික දවසකින්ම මේ ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් බිලියනයක ආදායමක් පහු කරලා තියෙනවා.
3: ලෝකෙ මෙතෙක් වැඩිම ආදායමක් ලැබපු බයෝපික් එක වෙන්නත් ඒත් එකම මයිකල් මූවි එකට පුළුවන් වුණා.
2: මේ ගැන එයාගේ ෆෑන්ස්ලා කියලා තිබ්බේ මයිකල් ජැක්සන්ගේ මැජික් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ කියලා.
0: Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: පැටිලිව කලින් අඳුනගන්නේ කොහොමද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද උණකමගේ සමග.
2: පැටිලිව එහෙම නැතිනම් අක්මව තෙල් තැන්පත් වීම කියන්නේ අපි අතර බොහෝ දෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක්. පැටිලිව කියන රෝගී තත්ත්වයේදී ඔබට කිසිම රෝග ලක්ෂණයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ තත්ත්වය අඳුනගන්නේ කොහොමද? ඔබ දැනටමත් අධික ස්ථූලභාවකින් පෙළෙන පුද්ගලෙකු නම්, ඒ වගේම දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඊට අමතර රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම වැනි රෝග තියෙනවා නම් ඔබට සමහර විට ෆැටි ලිවර් කියන රෝගී තත්ත්වය තියෙන්න පුළුවන්. මේ රෝගී තත්ත්වය හරියටම අඳුනගන්න ඔබට රුධිරය මගින් කරන අක්මව එන්සයිම් පරීක්ෂාවක් කිරීම මගිනුත්, ඊට අමතර උදරයේ කරන ස්කෑන් පරීක්ෂාවක් කිරීම මගිනුත් මේ රෝගී තත්ත්වය ඔබට හඳුනගන්න පුළුවන්.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
5: යාගේ නම සීතා. සීතා! මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
6: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂ ස්පයි සීතා දැන් රට පුරා.
8: මේ ජූලි මාසේ රසම වීකෙන්ඩ් එකකට රෙඩිද? හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ් ජූලි 25 සහ 26 ඔබේ ප්‍රියතම අවන්හල් 30කට වැඩි ගණනකින් කටට රස ඩීල්ස් ගොඩක්. ලයිව් මියුසික්, තව ෆන් ගොඩක් එක්ක වීකෙන්ඩ් එක උපරිමෙන් එන්ජොයි කරන්න එන්න හැව්ලොක් සිටි මෝල් එකට. හැව්ලොක් සිටි මෝල් ෆුඩි වීකෙන්ඩ්.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් සහ ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
12: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200, 300, 400 සහ 500 ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5ක හෝ ඊට වැඩි මුදලකින් අදම අරබන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
13: අපිට තොරතුරක් ලැබිලා තිනවා පොටෙන්ෂල් ප්‍රිසන් බ්‍රේක් එකක් ගැන. මේ මාසේ 24-25 දවස්වල.
14: මනස්ගාතද?
13: සෝරි සර්.
15: Attention please. There is a prison break. All units respond immediately. Attention please.
16: London prison break. නුවර බෝකම්බරදී.
17: ජූලි 24 වස්ති, යොහානි, කයිසර්, දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි. ජූලි 25 BNS කාන්චනා, රවීන්, සරිත් සුරිත් with news.
16: London prison break නුවර බෝකම්බරදී.
17: ප්‍රවේශ පත්‍ර tickets ministry වෙතින් හෝ එදින දොරටු වෙන්
16: විමසීම් 0856336
17: organizers and media partners
16: global events Seattle FM Seattle TV
18: avisa velata anuwatai dashama hatarein Seattle FM
19: දැන් වෙලාව රාත්‍රියේ 7යි විනාඩි 2යි.
20: වේලාව ඔබ වෙත ගෙනාවේ.
21: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

රාත්‍රි 7යි විනාඩි 8යි. ඔන්න විශ්මිය වෙත් ඉන්නේ. පය දෙකක් පුරාවට ඔයත් එක්ක කතා කරන්න. කතා කරන ගමන්ම ආතරේ රසතන් වගේම ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඔයා ආතරේ දකින්නේ මොන විදිහටද? තව කෙනෙක්ට ඒ ඔයා දකින ආතරය මොන විදිහට කිව්වොත් එයාටත් යාගලුව හදාගෙන වෙනස් විදිහට හිතලා තව කෙනෙක්ට ආදරය කරන්නේ. ඔන්න ඉතින් අලුත් සතියක අපි පටන් ගන්නේ මේ සඳුදා එන්නේ විදිහට ආදරය කරන්න ඕනේ හිතන් නැති විදිහට පුංචි වචනවලින් පුංචි දේවල් වලින් මහා ලොකු හිත වෙනස් කරන්න පුළුවන්. හැමෝටම එක විදිහට ඉන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ හිතත් නරක් කරගන්නේ නැතිව ඔයාට පුළුවන් ඔයාගේ හිතට අනවශ්‍ය දේවල් ඇතුළත් කරගන්නේ නැතිව එක හිතකට ඒ විදිහට ආදරය කරන්න. ආදරේ ලබන්නත් ඔයා ගොඩක් වාසනාවන්තයි. හිතන් නැති වෙලාවක තමයි මේ ආදරය කියන දේ ඔයාගේ ජීවිතයට ලැබෙන්නේ.

එන්න අපිට පැය දෙකක් තියෙනවා. බිඳ හත්සය කොළහයි අනුවටයි දෙකයි අනුවටයි හතර අපේ වත්සප් නම්බකට හරි ආදරේ කවන්සියතෆම් අපේ ෆේස්බුක් පේජක පැත්තට ඇවිත් හිතට දැනෙන ඕනම දෙයක් වචන කරලා කමෙන්ට් එකකින් තියන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්ද ඇව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාසවන් එන්නේ නෑ.
5: අධිකාරමේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
8: Big Big දිනුමයි Bonanza Bonanza
9: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
13: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
14: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
15: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
16: Global University Partners කතා කරන්න 0.718 492 492 0.71 132 77
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
18: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
19: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8 233 444 සීතා හදවත් දිනු හිතවත්කම.

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: රුපියල් තම මුදල් ලේඛකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
1: සියතිස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානේ.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
2: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 7යි විනාඩි 27යි. අපි හැමෝම කැමති වැඩ කරද්දී, අපි ජීවත් වෙද්දී අපි කැමති දේවල් කරලා අපි කැමති දේවල් ජීවිතයට ලබා ගන්නනේ නේද? අපි කවුරුත් කැමති නෑ කවුරුත් අපිට අගෞරව කරනවට. ඒ වගේම තමයි අපි ළඟ ඉන්න කට්ටියම ඒ අයත් කැමති නැහැ ඒ අයට අගෞරව කරනවට. ඉතින් ජීවිතයේ මේ ආතරය ඇතුළතත් එකිනෙකාට ගරු කරගන්නවනම්, එකිනෙකාව තේරුම් ගන්නවනම් මොනාද ඒ දෙන්නෙක්ට කරන්න බැරිනේ? කවදාවත් අයිති කරගන්න බැරි බව දැන දැනත් සමහරක් අය ආතරය කරන්නේ මුළු ලෝකෙම යායව කරගෙනයි. ඒ වගේම තමයි කවදාවත් නොලැබෙන බවත් දැන දැන ඒ අය ආතරය වෙනුවෙන් මුළු ජීවිත කාලෙම රහසෙන් විඳ විඳ ආදරය කරනවා. හැබැයි ඇත්තටම ආදරයේදී විඳවන්න ඕනේද? මං ඒ කතාව කිව්වේ WhatsApp messages වලට යන කලින්ම ආපු ඒ message එක හින්දා. අගක් මුලක් නැති, පිළිවෙලක් නැති මේ බැඳීම් ජීවිතේ පුරවනවා. ඔයාගේ life එකෙත් ඇති, ඔයාගේ ජීවිතයට තම්බලා ඇති. කොහෙන් පටන් අරන් කොයි වෙලාවෙ ජීවිතයට ආවද, වැඩ ගොඩාක් මැද්දේ වුණත් ඒ ආදරේ ඔයාව වෙනම තැනකට අරන් ගෙහින් ඔයාගේ හැම හීනයකටම, ඔයාගේ හැම දෙයකටම හරිම ෆිලින් එක වෙන අන්න ඒ ආදරේ කවදාවත් නැති කරගන්න එපා. සමහර විට ලෝකේ තියෙන අමාරුම ආදරේ තමන්ගේ නොවන කෙනෙක්ව තමන්ගේ පණටත් වඩා පරිස්සම් කරන එක. එපා. ඔයාට ලැබෙන්න ඕනේ ඔයා ආදරය කරන කෙනාව. ඔයාට ලැබෙන්න ඕනේ ඔයාට ආදරය කරන කෙනෙක්ව. ඔයාට මොකද හිතෙන්නේ? ලියන්න බලන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
13: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස් 13:22
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ති, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
19: හිරි ගොවි දිවි සරුවේමයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි
0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Co-Bank Debit Cards ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo Electric 3-Road රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රසක් සමග රැසියාවන්න කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව 2026 ජූලි මාස 10 සිට ජූලි මාස 24 දක්වා පමණි. David Pierce E-Mobility වෙතින්
4: LLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-715 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13-96 අමතන්න.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: තොරතුරක් ලැබිලා තිනෝ පොටෙන්ෂල් ප්‍රිසම් බ්‍රේක් එකක් ගැන මේ මාසේ 24 25 දවස්වල
8: මනස්ගතද
7: සෝරි සර්
9: Attention please, there is a prison break. All units respond immediately. Attention please.
10: London prison break. නුවර බෝකම් වරුදි.
11: ජූලි 24 වස්ති යොහානේ කයිසර් දිනේෂ් ලහිරු සමග ඉන්ෆිනිටි ජූලි 25 BNS කාන්චනා රවින් සරිත් සුරික් විත් නිවුස්
10: අප් ලන්ඩන් ප්‍රිසන් බ්‍රේක් නුවර බෝකම් වරුදි
11: ප්‍රවේශ පත්‍ර ටිකට්ස් මිනිස්ත්‍රි වෙතින් හෝ එදින දොරට වෙන්
10: විමසීම් 0756336
11: Organizers and media partners.
10: Global events, Theatre FM, Theatre TV.

රාත්‍රී 7යි විනාඩි 49යි මේ ඔයාගේ වෙලාව ඉතින් නේද? මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා විශ්ව වහගෙන ඉන්නේ පැටියෝ කියලා. මේ වෙන කවුරුත් නෙමෙයි හැමදාමත් සිය තහන ආදරේ කහන් ඉඳලා මැසේජ් එකක් එවන අපේ දයානි නේද? එතකොට රුක්ෂාන් ඉන්න මොරටුවේ ඉඳන් අපි වහගෙන සියත FM මාදර් එක ප්‍රෝග්‍රෑම් එකට හැමදාමත් හොඳ කියන අපේ රුක්ෂාන්. එතකොට එයා ගොඩක් ආදරය කරන ඇල්පිටියේ ඉන්න සඳමාලිවත් මම මේ ලෑස්ති කරන් ඉන්න සින්දුවට අනිවාර්යෙන්ම එකතු කරගන්නවා රුක්ෂාන්. කමෙන්ට්ස් පැත්තට ගියොත් ඉසුරු මංච නායක ලියනවා මෙන්න මේ විදිහට. අහේතුවකට වගේ පටන් ගත්ත ආදරයක් සංසාරික බැඳීමක් නම් ඒකට කොහෙද අගක් මුලක්. ඇතිවෙන්න හරි නැතිවෙන්න හරි අයිති නොවී සතහටම යන්න හරි ඒ අග මුල නැති වැලේ ඔයා කොයිම වෙලාවක හරි පැටලෙනවාම තමයි. අගක් මුලක් නැති පිළිවෙලක් නැති සමහර බැඳීම් එක ලස්සන බැඳීමක් ඔයාගේ මුළු ජීවිතයම පුරවනවා. එතකොට අපේ තරුෂි මේ විදිහට මැසේජ් එකක් එවලා තියෙනවා. කොච්චර හිත රිදුනත් අතහරින්න හිතෙන්නේ නැත්නම් අන්න එක තමයි ආදරය. තරුෂි විශ්වාස කරන විදිහට ආදරය එහෙම වෙන්නත් පුළුවන් තරුෂි. හැබැයි හැමදාමත් රිද්දෙන හිතක් ළඟ ඔයාගේ හිත නතර කරන්න පුළුවන්ද? හැබැයි අගක් මුලක් නැති සමහර බැඳීම් ලස්සන එක බැඳීමක් ඔයාගේ මුළු ජීවිතයම පුරවනවා. ඒක තමයි ඇත්ත.

එහෙම අනන්ත ආදරයක් දෙන, එහෙම ආදරේ ගොඩක් හිතේ තියෙන ලස්සන කෙනෙක්ගේ අද උපන්දිනය. ඒ වෙන කවුරුත් නෙමේ, පැලිසරේ ඉඳන් හැමදාමත් සියත ආදරයක අහන ධනංජය, ඔයාට සුබම උපන්දිනයක් වෙන්න ඕනේ. සියත අපි ඔයාට ගොඩක් ආදරේ. හැමදාමත් මේ විදිහටම නගින් ඉන්න නේද? හිතේ තියෙන්නේ මොනාද? හිත ඉල්ලන්නේ මොනාද? හිත කියන්නේ මොනාද? ඒ හැමදේම ඔයාට ලැබෙන්න ඕනේ.

වීකෙන්් එක අපි ලංවෙන්න දෙවනි පෑට. ඉති මේ පැත්තට මැසජ් එකක් දාලා තියන්න. 0711 982 2 94 අපි වැට්සප් නම්බකට හරි ආදරේ කවුන්සියත් FM අපේ ෆේස්බුක් පේජ් එකට ගිහින් කමෙන්ට් එකක් තියන්න අත පෝස්ට් එක යටින්.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
5: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකිය. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
6: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
6: හච් 15 පිස්සුවක්ම තමයි.
7: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: සන්නේ ඔයා ෆුට්බෝල් මැච් බලනවද?
10: නෑ මකලෝ, මං කැමති නෑ ෆුට්බෝල් වලට.
9: ෆුට්බෝල් වලට කැමතිද?
10: නෑ නෑ.
9: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
10: මම කැමති ක්‍රිකට් වලට.
9: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
10: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නෑ.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: හරිම තැනට ගිහින්දා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7515 555 අමතන්න.

0: දැන් වෙලාව රාත්‍රිය 8 විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

සේත ආදර එක හංගෙන්න ඔන්න දෙවනි පැය. රාත්‍රිය 8යි විනාඩි 10ක් වෙද්දී පැසජස් කීපයක් ඇවිත් තියෙනවා. ඒවත් කියවලා බැලුවට පස්සේ මට මෙහෙම කියන්න හිතෙනවා. ඔයා දන්නවද? ඔයාගේ හිතටත් වඩා ඔයාව දන්න, ඔයාව විශ්වාස කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ විශ්වය. ඉතින් ඔයා කවුද, ඔයා මොනාද කරන්න ඕනේ, ඒ හැම ප්‍රශ්නයකටම උත්තරේ තියෙන්නේ එයා ළඟ. සමහර වෙලාවට ලොකු දුකකින්, ලොකු කලකිරීමකින් ඔයාගේ ළඟින් ඈත් කරන්නේ ඔයාගේ ළඟ ඉන්න ඕනෙම නැති, ඔයාට නැති වෙන්නම ඕන දෙයක් කෙනෙක් වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. අපිට වටින, අපිව අගයන ගොඩාක් දේවල් තව ඉස්සරහා තියෙනවා කියලා තමයි එයා අපිට මතක් කරන්නේ. ඔයාව මග හරිනවා වෙන්න පුළුවන්. හැබැයි හෙට ඔයාව තෝරගෙන එන, ඔයාගේ හරිම වටිනාකම දන්න, ඔයාට ආදරය කරන්න බය නැති කෙනෙක් මේ වෙද්දිත් කොහේ හරි තැනක ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් එතකන් එයා ඔයාව හොයාගෙන එනකන් ඔයා ඔයා වෙලා ඔයා වෙනුවෙන් දේවල් කරන්න. ආදරේ කියන්නේ හැම කෙනෙක් ලබන්න ඕන ලස්සනම හැඟීම මේ ලෝකෙ තියෙන. ලස්සන විදිහට ආදරේ දකින්න. ලස්සන විදිහට ආදරේ කියන්න.

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයෙක් කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොලොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කල මනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්.
3: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
8: සියත ටෙලි දෙපහ. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
10: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
11: කාජිරිය ගොබ්බයා.
12: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
13: නිලබල කරේති ඔලමුල පුරේ.
14: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.

රාත්‍රි 8යි විනාඩි 28යි. අපේ වර්ජීනියා වට්ස්ඇප් එකේ කියලා තියෙනවා මම කැමති විශ්වය කතාවට, අර විශ්වය කතාවට. ඉතින් ඇත්ත නේද? ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. එතකොට සමහරක් අයට වැරදිලත් මැසේජස් එනවා. කමක් නෑනේ. මං ඒව ගණන් ගන්නේ නෑ. ඔන්න සමාව දුන්නා හරිද? තව කෙනෙක් කියවලා තියෙනවා, ආදරේ කියන්නේ ලස්සන අකුරු තුන එකතු වෙලා හැදුණු ආදරේ. අන්තිමේදී මටත් ආදරේ කරන්න එපා වුණා. ආදරේ ලස්සනට දුක කියන දේ නම් තේරුම් කළාලු. හිතක් රිදුනට පස්සේ, විශ්වාසයක් බිඳුනට පස්සේ ඇත්තටම කලින් විදිහට ඔළුව හදාගන්න අමාරුයි තමයි. කාලෙත් එක්ක හරියයි කියලා සමහරක් අයට ඒ කාලෙ ගිය නැහැ. ඒ මතක ගියත් නැහැ. සමහරක් වෙලාවට උදේ තවල් රෑ හිත රවට්ට ගත්ත අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් නිහඬ වුණාට පස්සේ ඒ කෙනා හිතන පතන විදිහ ටිකින් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක සමහරක් වෙලාවට ඔයාට විතරක් නෙමෙයි, ඔයාගේ ළඟ ඉන්න අයටත් පොඩි වෙනස් විදිහේ වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයා ඒ වෙලාව ගන්නේ, ඔයා ඒ වෙනස් වෙන්නේ, ඔයා ඒ නිහඬ වෙන්නේ ඔයා වෙනුවෙන් නම්, මං නම් කියන්නේ ඔයා කාලයක්, අවුරුද්දක්, අවුරුදු 10ක් වුණත් සයිලන්ට් වෙලා හිටියට කමක් නෑ අනේ. මොකද ඔය කවුරුත් දෙන්නේ නැහැ ඔයාගේ හිත රිදුනද කියලා අහන්න. හැබැයි එහෙමත් කෙනෙක් තමයි ඔයාගේ ළඟින් හැම වෙලාවෙම හිටගන්නේ, ළඟින් ඉන්නේ. සමහරක් මතකත් අන්නේ වගේ. එන්න තව පැය භාගයක් තියෙනවා විශ්මිතයි ඔයාටයි. ආදරේ රස තැන් වගේම අමුතු තැන්. හිතට දැනෙන දුකක් වුණත් කමක් නෑ. කොහොමද ඔළුව පොසිටිව් පැත්තට හදාගන්නේ? ආදරේ විඳින්න කොහොමද කියලා හිතන්නේ?

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: හරි ගියේ, හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

රාත්‍රි 8යි විනාඩි 46යි. රංග, ඔයාගේ මැසේජ් එකට thank you හරිද? දැන් ඉතින් ඔයාගේ නම ටයිප් කරලා වල තියෙනනේ. ඔයා හිතන විදිහටම ඔයාගේ ජීවිතේට සැනසීම ලැබෙන්නම ඕනේ. මොකද හරි ආදරයක් ලැබුණාට පස්සේ ගොඩක් අයගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. හිතා ගන්නවත් බැරි විදිහට. එතකොට දයානි කියන විදිහට පුංචි කාලේ ඉඳලම ඉතින් ඔයා සින්දු අහන්න ආසයිනේ නේ. ඒ වගේම තමයි දයානි කියනවා දැන් ආසය මං කතා කරන විදිහ ආන් ඉන්නලු. ඔයා මේවල තියෙන හැම මැසේජ් එකකටම thank you so much. කමක් නැහැ. පුළුවන් වෙලාවට අහන්නකෝ නේද? මට කියලා තියෙන හැමදාම අහන් ඉන්න බැරි වෙයි. පුළුවන් හැම වෙලෙම ආසාවෙන් ආදරෙන් අහන් ඉන්නවා කියලා. මට ඒ ඇති හොඳටම. අකක් මුලක් නැති, පිළිවෙලක් නැති, සමහර බැඳේ ජීවිතය වෙනස් කරනවා. ජීවිතේ පුරවනවා. සමහරක් විට ඔයාගේ කෙතර සහෝදරෙක්, සහෝදරියක්, යාළුවෙක්, ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාව දකින්න කැමති වර්ෂන්ස් තියෙනවා. ඒ කවුරුත් කැමති නෑ ඔයාට නරකක් වෙනවට. හරියට ආදරය කරන කෙනෙක් නම් කවම තාක්වත් හිතලා ඔයාව වචනකින්වත් රිද්දන්නෙත් නැහැ. ඔයාට ලැබෙන්න ඕනේ එහෙම රිද්දන් නැති ඔයා ජීවත් වෙනවා නේද? අනේ මං ආසයි අනේ මේ විදිහට කියලා හිතෙන ලස්සන ආදරයක්, පිරිච්ච ආදරයක්, හිස්තන් නැති ආදරයක් තමයි ඔයාගේ හිතට ලැබෙන්න ඕනේ. ඉතින් සියත ආදරයක අදට ඉවරයි. විශ්මිත ගෙදර යන්න වෙලාව ඇවිත්. හැබැයි හෙට රෑ 7 වෙද්දි ආයෙත් මං එනවා. ගිහින් එන්න. සුබ රාත්‍රියක්. විශ්මි, ඔයා හිතනවටත් වඩා කොටක් ආදරේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සැන්නි ඔයා ෆුට්බෝල් මැච් බලනවද?
5: නෑ මකලෝ. මං කැමති නෑ ෆුට්බෝල් වලට.
4: ෆුට්බෝල් වලට කැමතිද?
5: නෑ නෑ.
4: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
5: මම කැමති ක්‍රිකට් වලට.
4: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
5: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නෑ.
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
7: big big දිනුමයි bonanza bonanza
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
12: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පේෂෙන් උනාඩු කර ගැනීම සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණයි භාවිතා කළ යුත්තේ. ඔබට යම්කිසි විදියකින් වෛද්‍යවරයා කිව්වොත් ඩෙංගු රක්තපාත උණ තියෙනවා කියලා, ඒ කියන විදියට තරල පාවිච්චි කිරීම හරිම වැදගත්. විශේෂයෙන්ම රෝහල් වලින් ආරංචි වෙනවා මොනර කුඩුම්බිය, පැපොල් යුෂ, පැපොල් කොළවල යුෂ, පොලොස් තම්බපු වතුර, මේ දේවල් පාවිච්චි කරලා සංකූලතාවලින් රෝහල් වලට පැමිණෙනවා කියලා. ඉතින් එහෙම කරන්න නැතුව වෛද්‍යවරුන් කියන විදියට මේක රෝගය කලමනාකරණය කරගත්තොත් ඔබට සුව වෙලා ගෙදර එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට, සියත

0: Nada sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: රුපියල් තම මුදල් ඒකකයේ ලෙස භාවිතා කරන තවත් ආසියානු රටක් වන්නේ 1 බූතානය 2 නේපාලය.
1: සියතිස්සේ පොකට් මනි අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ත්‍රිකුණාමලේ ඩී ජයශානී.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම WhatsApp කරන්න.
6: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියත අහන්න.
6: අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මාව දැකලා හැංගුණානේ.
9: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
7: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
7: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7
3: අනුග්‍රහය
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B+ සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බොරලස් ගමුවෙන් වටිනා බිම් කොටසක් සොයන ඔබට මෙන්න අනගිය අවස්ථාවක්. ඉඩමම රුපියල් මිලියන 17 සිට ඉහළට අදම වෙන් කරවා ගන්න. දැන්ම කතා කරන්න. Prime Lands 13.22.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
15: හිරි ගොවි දිවි සරුවේමයි උපන් දිමෙන් මේ සෑම ඔබටයි
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy flagship experience center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Bajaj Vigo Juli Vasi. Bajaj Vigo electric
4: ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඩෙලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

98.4 මෙගාවාට්ෂියට සියත FM.

0: දැන් වෙලාව රෑ 9:51.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147400.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
2: සැන්නිය ඔයා ෆුට්බෝල් මැච් බලනවද?
5: නෑ මකලෝ. මං කැමති නෑ ෆුට්බෝල් වලට.
2: ෆුට්බෝල් වලට කැමතිද?
5: නෑ නෑ.
2: එතකොට ඔයා කැමති ක්‍රීඩාව මොකක්ද?
5: මම කැමති ක්‍රිකට් වලට.
2: ක්‍රිකට් තමයි කැමති නේද? රයිට් රයිට්. එතකොට ඔයා ක්‍රිකට් මැච් බලනවා ඇති.
5: නෑ මං ක්‍රිකට් මැච් බලන්නේ නැහැ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
8: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 152යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත පොකට් මනි.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත දිවයින පුරා

අයිබෝවන් සුබ සැන්දෑවක්. සියත FM එකේ රෑ 10යි ගී 10යි වැඩසටහනට මං අද ඇවිල්ලා ඉන්නවා. මම හැමදාම නිතරම කියන්නේ මම හඳපාන් ගොඩයා කියලා. ඉතින් හඳපාන් ගොඩ තුන්දර ගම්පලාසේ ඉපදිලා හඳපාන් ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ගිහිල්ලා හොර්ණ ශ්‍රීපාලියෙන් අවසස් අධ්‍යාපනය ලැබලා දැන්ට අවුරුදු 25-30 මේ කලා ශාස්ත්‍රයේ මම රංගන ශිල්පියෙක්, රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා. මේ වන විට ලංකාවේ පළවෙනි දෙබස් නැති මූණු භාවිතාවෙන් කරන Love and Life කියන පළවෙනි දෙබස් නැති නාට්‍ය මම අධ්‍යක්ෂණය කළා, රචනය කළා, ශ්‍රී ලංකා නියෝජනය කරන්න තුන් පාරක් විතර විදේශ සංචාරවල යෙදිලා ඉන්නවා. මේ වන විට ලංකාවේ පළවෙනි වන් ටේක් චිත්‍රපටි, ඒ කියන්නේ ඇක්ෂන් කියලා කට් කියනකම් කිසිම සංස්කරණයක් නැතුව ෂූට් කරපු පළවෙනි චිත්‍රපටියේ හෙලෝ, ඒකත් මම අධ්‍යක්ෂණය කරලා දැන් වැඩ කටයුතු හමාාර කරලා තිනවා. ඊට අමතරව ඉතින් රංගන ශිල්පියෙක් විදිහට ඕගොල්ලෝ හැමෝම මාව දන්නවා. කේක නංගොලින් මේ කාලේ මාව හඳුන්වන ටෙලිනාට්‍යවල චරිතවලින් මගේ නමින් මං කියනවා නම් පොලිසියක් නැති එකම SI මම, SI සමරක්කොඩි. මගේ 10 වෙනි ගීතය ගිහි මතකයන් අවදි කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඇත්තට මං මාව හඳුන්වා දෙන ගොඩත් මං කිව්වනේ මං හඳපාන් ගොඩයා කියලා. ඉතින් හඳපාන් ගොඩ ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ. ඉතින් ඊටාම සා දුප්පත් පවුලක අපි ජීවත් වුනේ. අපේ තාත්තා හැමදාම උදේ හවස වැඩට යන්නේ පුට්සයිකලේ. තාත්තා වැඩ කළේ යුද හමුදා කඳුරේ හෝමාගම සිවිල් සේවකයෙක් විදිහට වැඩ කළේ. තාත්තා හැමදාම උදේට බයිසිකලේ වැඩට යනවා, වැඩට ගිහිල්ලා එනවා. ඒක නිසා තාත්තට යන්න වෙනවා බූසේ කැම්ප් එකේ රාජකාරී වැඩකට ගියාම තාත්තා බයිසිකලේ ගිහලා මට තාත්තා කිව්වා බයිසිකලේ තියෙනවා අතන ගිහලා පුතේ පුළුවන් නම් අරන් එන්න කියලා. මම ගිහිල්ලා වෙලා ඒ බයිසිකලේ වැදගෙන ගෙදර එනකොටම මට දැනුණා මේ කොච්චර අමාරුද ඇත්තට මං එම බයිසිකල් මම කොච්චර දුරක බයිසිකලයක් වැදගෙන ආපු පළේ නැත මොකද ඒ කාලේ අපි වැඩි ගෙදරින් එහෙට මෙහෙට යවන්නේ නැහනේ. හැබැයි ඒ ආපු පළේනිය වතාවේ මට දැනුණා අපේ තාත්තා කොච්චර ඒ කාලෙත් අපි වෙනුවෙන් දුක් විඳිනවාද, මේක කොච්චර අමාරු වැඩක්ද අපිට මේක සරලව පෙවුනට කියලා. ඊට පස්සේ ඉතින් කාලයක් ගිහිල්ලා ලොකු මහත් වෙලා දැන්ට අවුරුදු 6කට විතර කලින් මම බස් එකකට යට වෙලා ජාතික රෝහලේ මාස 4ක් විතර නතර වෙන්න වෙනවා. ඉතින් ඒ කාලේ මගේ තාත්තා අම්මා ඇත්තටම විඳපු දුක දැක්කහම මට හිතාගන්න බෑ. ඒගොල්ලෝ දකරදලු උස්මහත් කරලා තාමත් මේ අද වෙන විටත් තාත්තා දැනුත් මේ අද එන්න කලිනුත් තාත්තා අමරණීය ලොකු පිටාට බට්ටිකක් බෙදලා දිනව තව ටිකක් බෙදාගෙන කන්නකො ළමයෝ. එහෙමත් අදටත් අපි ගැන හොයනවා, ආදරය කරනවා. ඒ ආදරේ අසීමාන්තිතයි මට හිතාගන්න බෑ. මගේ අම්මා වගේම තාත්තා පුදුමාකාර ආදරයක් මට දක්වන්නේ. ඉතින් මේ මතකයත් එක්ක මේ සින්දු අහන හැම වෙලාවෙම මට හිතෙනවා ඇත්ත නේද මේ ගීත වලින් කියන්නේ. අම්මා සඳකි මම ඒ ලොව හිරුවේ රිදී, ඒ ඉර හඳින් මේ ලෝකයේ එළිය වුනි, රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි, පියසෙනේ හසට කවිගී ලියුණා මදි. ඇත්තටම පියසෙනේ හසට කවිගී ලියුණා මදි කියලා මට හිතෙනවා. මගේ මං අර කලින්ුත් ජීවේ මගේ Love and Life වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයේ තාත්තා, තාත්තා කෙනෙක්ගේ ආදරය දරුවෝ විනාශ වෙනකොට ඒගොල්ලෝ විඳින දුක මේක ඇතුළේ මගේ නාට්‍ය තුළ තියෙනවා. ඉතින් මගේ ආදරණීය තාත්තට උපහාරයක් පිණිස මට මේ මතකයට නැගුණා මේ ගීතය. අපි එකද

0: ගීතායයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: සියතෙෆම් රෑදාහය ගීදාහය වැඩසටහනත් එක තමයි අපි දැන් මේ එකතුලා ඉන්නේ. ඉතින් මගේ නමවෙනි ගීතය දැන් තෝරගන්න මතකයන් එක්ක තනිවෙන්න තමයි මම මේ හදන්නේ. හැත්තටම මේ මාතෘකාව කතා කළොත් ආදරය මුළු විශ්වයටම පොදු මාතෘකාවක්. ආදරයත් එක්ක බැඳෙන දෙයක් තමයි විරහව. ඉතින් මේ දෙක ඉදිකට්ටයි නූලයි වගේ හැමදාම එකට බැඳිලා ඉන්නවා. මං හිතන්නේ අත්දැකීම් හැමෝටම අපි හැමෝටම තියෙනවා. මේක ඇත්තට මතක් වෙන ප්‍රධානම හේතුව තමයි මට මේ මගේ කැම්පස් අවදියේ මගේ මිතුරෙක් හිටියා. ඇත්තම අපි ගොඩක් ඔය තියෙනවානේ, දැන් මේ කාලේ මතයකුත් තියෙනවානේ, කැම්පස් ආවහම ගමේ තියෙන ආදර සම්බන්ධතාවය අමතක වෙනවයි කියලා. ඉතින් ඇත්තට මෙහෙම වෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට. ඒ කාලේ තිබිච්චව දැන් අපි කැම්පස් ගිහලා තියෙනවා, දැන් කසාද බෙදලා හතුටින් තියෙනවා. නමුත් ගමේ ආදර සම්බන්ධතාවයක් ඇත්තටම අවුරුදු 4ක ආදර සම්බන්ධතාවයක් තිබිලා කැම්පස් එකට ඇවිල්ලා කොහොම හරි තින් ඒ අවිශ්වාසය කියන දේ ගොඩ නැගිලා ආදරයේ විස බීජ සැකේ කියලා කියනවනේ. ඉතින් ඒ වගේ සැකේ උපන්නොත් ඉතින් ඒ ආදරේ අනිවාර්යයෙන්ම විරහක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් එහෙම විච්ච අවස්ථාවක යාළුවේ මගේ සහෝදරයෙක්, ඉතින් ඔහුගේ මං අවුරුදු 4ක් ආදරය කළා, දැන් නෑ ඒ සුවඳ විතරයි මංගාව ඉතුරු වෙලා තියෙන්නේ කී කියා අඬන්න ගත්තා. ඉතින් පිරිමි අඬනවා ඇත්තරව ආදරයේදී ගොඩක් කාලයකට කට්ටිය දකින්නේ. මට අද වගේ මතකයි ඔය සින්දු කී කියා මාත් එක්ක බයිසිකලේ, මම එතකොට බයිසිකල තිබ්බම YMB නාට්‍යයකට රියසල් එකට යනකොට මහර්ගම ඉඳ අඬ අඬා ගියා මගේ මිතුරා බයිසිකලේ පිටිපස්සින්. ඉතින් ඒ මතකයේ මට තියෙන අවුරුදු 4ක ආදරය අය තමයි අයියේ නැතුණා කිව්වම ඇත්තටම මට මේ කියාවේ සිව් වසරක පෙම් ගීතයේ ගොළු වෙලා ගියාදෝ කියන එක නිතරම මතකෙට එනවා. ඒ මතකයත් එක්ක අපි මේ ගීතය අහලා බලමු.

0: ගීතයයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: FM රෑදහය ගීදහය වැඩසටහනත් එක් අපි දැන් සිංදු දෙකක මතකයන් මතක් කළා. දැන් ඉතින් මාගේ අටවෙනි මතකය ඒකත් අර මං කලින් සිංදුවේදී කිව්වා වගේ මේ මුළු විශ්වයටම පොදුයි. අපි හැමෝටම පාසල් කාලය කවදාකවත් අපිට අමතක කරන්න බෑ. ඉතින් මම මුලින්ම යන්නේ හඳපාංගොඩ කනිෂ්ඨ විද්‍යාලයට. එහිදී මම ඕලෙවල් දක්වා හඳපාංගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන ඉවර වෙලා මම යන්නේ ඒලෙවල් කරන්න හොර්ණ ශ්‍රීපාලි විද්‍යාලයට කොමස් විෂයෙන්. 2006 වර්ෂයේ මම ඒලෙවල් විභාගයට මුහුණ දෙනවා කොමස් වලින්. ඊට පස්සේ හැම වෙලාවකම අපි ඉස්කෝලෙත් එක්ක තියෙන සම්බන්ධතා නැති වෙලා නැහැ. මොනියම් එහෙකට හරි කතා කළොත් අපි ඉස්කෝලෙට යනවා. විශේෂයෙන් හොර්ණ ශ්‍රීපාලියට හඳපාංගොඩ දැන් මහාවිද්‍යාලයක්, ඉස්සර කනිෂ්ඨ විද්‍යාලයක් කියලා තිබ්බට. ඉතින් ඒ ගිහාම මේ ළඟකදිත් හොර්ණ ශ්‍රීපාලි විද්‍යාලයට ගිය වෙලාවක මම ගිහිල්ලා වෙරලා මං කොමස් ඉගෙන ගත්ත පන්තියේ මං හිටපු ඩෙස් එකේ තුන්වෙනි පේලියේ ඩෙස් එකේ මැද ඩෙස් එකේ මං වාඩි වෙලා ගොඩක් වෙලා කල්පනාවක ඇත්තටම අවුරුදු ගානක අතීතයට ගියා. දුක් කඳුළු වලින් දැස් තෙත්තුනා කිව්වොත් නිවැරදි ඒ මතකයන් එක්ක මැවිලා පේනවා. ඒ කාලේ ඉස්කෝලේ අපි සෙල්ලම් කරපු හැටි, උපාසන මළුවේ අපි ඇවිදගෙන ගිය හැටි, යාළුවොත් එක්ක කෙලිදෙලෙන් ගත කරපු කාලය මතක් වෙනවා. ඉතින් කවුරුවක්වත් නැතුව මං පොඩි වැඩ ගියේ දා සෙනසුරාදා වගේ දවසක්. ඒ පන්ති කාමරේට වෙලා අනිත් අය එනකන් හිටපු වෙලාවේ මගේ මතකයන් ඇත්තටම පුදුමාකාර විදිහට අතීතයට දිව ගියා. ඉතින් ඒ මතකයන් එක්කම මට මේ ගීතය තමයි ඔළුවට ආවේ. හැම වෙලාවෙම මතක් වුණේ සුළඟේ ලෙලෙනා මල්සේ දඟපා අප පාසල් ගිය කාලේ, යාළුවෝ නැත්ද වෙන අය එහි ඇත, කාලය මැව් වෙනස්සක අරුමය කියන එක මට නිතරම මගේ හිතට ආව. ඇත්තටම කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා. කාලයත් එක මතකයන් ගබඩා වෙලා තියෙනවා. ඒවා ගොඩක් ඒවා සමහරලාට දුක් බඩයි, සමහර වෙලාවට සතුටුයි. නමුත් පාසල් කාලයේ දේවල් නම් ඇත්තටම අපි දුකට වැඩිය සතුටින් තමයි සිහිපත් කරන්නේ. එහෙනම් ඉතින් අපි හැමෝගේම මතකයක් මේකත් එක්ක ගුඩු වෙලා ඇති කියලා මං හිතනවා. අපි හාලා බලමු.

0: ගීතායයි.
1: අත සොඳුරු මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: ගීතෙන් පස්සේ අපි අද යන්නේ මගේ හත්වෙනි මතකයත් එක්ක. හේ මතකයත් එක්ක මේ ගීතය ගැන කිව්වොත් මේ ගීතයට මමත් පුදුමාකාර ආසාවක් ආදරයක් කරන ගීතයක්. මං හිතන්නේ මගේ ජීවිතේ වැඩිපුරම අහපු ගීතවලින් ඉදිරියෙම තියෙන ගීතයක් තමයි අපි මීගාවට මගේ මතකයන් එක්ක අපි අහන්න හදන්නේ. ඇත්තටම මේ අපි ඉතින් නාට්‍ය

නමුත් කාලයක් තිස්සේ හොම ගිහිල්ලා ඒ ගෑනු දරුවා යාළුවා කසාද බැඳලා ළමයි දෙතුන් දෙනෙක් හම්බෙලා ඔහොම යන කාලෙක අහම්බෙන් වගේ මේ මෙයාට මේ එක්කෙනාව හම්බ වෙනවා. හම්බ වෙලා කතා බහ කරනකොට විස්තර කියනකොට මේ දෙන්නට ආයි අර පරණ පුරුදු මත කියන්නේ ඇවිල්ලා එක දවසක් මේ දෙන්න හම්බ වෙලා තියෙනවා. හම්බ වෙලා කතා කරලා ඇවිල්ලා එදා තමයි මට මේ කතන්දරේ කියන්නේ. දැන් අවුරුදු ගානකට පස්සේ හම්බ වුණත් ඒ ආදරේ තාම මට හදවතට දැනෙනවා. ඒක මට අමතක කරන්න බෑ. මම තාම කසාද බෙදලා නැහැ. යානම් කසාද බෙදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා කියලා යාගේ අද්දකින් දැසේ කඳුළු පුරවගෙන මාත් එක කිව්වා. අමරසිරි පීරිස් මහත්තයා ගායනා කරන මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක කියන ගීතේ

0: ගීතයයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: මෑත කාලයේ අතිශයින්ම ජනප්‍රියතාවයට පත්විච්ච ගීතයක් තමයි මං ඊගවට තෝරගෙන තියෙන්නේ. ඒකේ තියෙන ගොඩක් පදවැල් එක්ක අපේ අතීත මතක ගොඩක් ඇවිස්සෙනවා, අතීත මතකවලට දුවනවා. ඉතින් ඒකත් එක්ක මම මේ සින්දුව තෝරගත්තා මේ වැඩසටහනේදී මතක් කරන්න කියලා. මගේ ජීවිතේ මම ගොඩක් වෙලාවල් වලට මිනිසුන්ට පුදුමාකාර විදිහට උදව් කරනවා. හැබැයි ඒ උදව් කරන්නේ මේ කවදාකවත් උදව්වක් බලාපොරොත්තු වෙන්නන් නෙමෙයි. මේ මතකයක් දෙන්නේ එකයි, ඉස්සර අපි නාට්‍ය රංග කලාව ඉගෙන ගන්න කාලේ, මං කියන්නේ දැන්ට අවුරුදු 20කට විතර කලින් ඉන්න කාලේ, අම්පාර පැත්තෙන් මල්ලි කෙනෙක් ඇවිල්ලා හිටියා. නාට්‍ය රංග කලාව ඉගෙන ගන්න හොරණ නතර වෙලා අපි නාට්‍ය පන්තියට ආවා. ඒ ඉන්න කාලේ මම ටික ටික නාට්‍ය වල රඟපාන්න යන කාලේ මල්ලි මට නිතරම කියනවා, අනේ අයියේ මේ මොන හරි අවස්ථාවක් කරන් දෙන්න, මම මෙහෙම දුරේ ඉඳන් ඇවිල්ලා ඉන්නේ, මං මෙහෙම පිරිවෙනක නතරලා ඉගෙන ගන්න, මොනවා හරි අයියේ මට අවස්ථාවක් කරන් දෙන්න කියලා. ඉතින් මම පුළුවන් විදිහට මම ඔහොම කතා කරලා, ඉතින් එක්තරා නිෂ්පාදන ආයතනයක එක මම ටෙලි නාට්‍ය 3-4කට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යන කාලේ මං ආයතනයෙන් මට කිව්වා සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට පුහුණු කරලා ගන්න එක්කෙනෙක් අපිට පුළුවන් නම් හොයලා දෙන්න කියලා. ඉතින් මං දෙපාරක් හිතුවේ නෑ, අර මල්ලිය මං ඊට කලින් ටෙලි නාට්‍ය දෙක විතර රඟපාන්න එක්කන් ගිහිලා තිබ්බා. මං එයාව එක්කයි යනවා ඒ ආයතනයේ වැඩ කරන්න. කියන්න සන්තෝසයි, ඔහු ඒ ආයතනයේ අවුරුදු වර ගාණක් වැඩ කරලා ඒ ආයතනයෙන් ඔහුව නිරපනවා. මං හිතන්නේ අවුරුදු 10-12ක් විතර ඔහු ඒ ආයතනයේ ඉන්නකම්ම කවදාකවත් මට ටෙලි නාට්‍යයකට ඔහු කතා කරලා නැහැ. ඔහු ඒකේ සහාය අධ්‍යක්ෂකවරේ. මං තවත් ඒ ආයතනයටම දැම්මා ආර්ට් ඇසිස්ටන්ට් කෙනෙක්. ඒ කියන්නේ කලා ඩිරෙක්ටර් රෙදි මදින්න ඒවට එහෙම ඉන්න මල්ලි කෙනෙක්. හැබැයි මිනිහා කළගුණ සලකමින් නිතරම යන හැම වැඩකම මාව යෝජනා කරනවා. හැබැයි අර පුජ්‍යලයා හැම වෙලාවෙම කලේ මොන හේතුවකට දන්නේ මාව කපන එක. එහෙම මගේ හිතේ කහටන මම සාමාන්‍යයෙන් උදව් කරන්න උදව්ව බලාපොරොත්තු වෙන්නේ ඔව් කොහේ හරි සෙට් එකක වැරදීමකින් හරි හම්බුනාව කියන මේ ඉන්නේ මගේ දෙයියා. මම මේ මෙයා නිසා තමයි අද මේ ෆීල්ඩ් එකේ ඉන්නේ කියලා කියනවා. මේ මූණට කියනවා ගිහිල්ලා ඉවර වෙලා මාව කපලා දානවා. අදත් මම මේ ශේෂ්ත්‍රයේ ඉන්නවා. අර මට වල කපපු යාළුවා මේ ශේෂ්ත්‍රයේ නෑ. දැන් මං හිතන්නේ ඔහු කොරියා රටේ රැකියාවක් කරන කියලා ආරංචි. ඒ වගේම මං දැන් අවුරුදු 20කට උඩින් වුණත් මං ඒ කරපු උදව් අදටත් කවුරු හරි මගෙන් ඇහුවොත් උදව්වක් කරන්න පුළුවන්ද කියලා මට කරන්න පුළුවන් විදියට මං මේ මිනිසුන්ට උදව් කරනවා. මොකද උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඈත කාලේ ඉතාම ජනප්‍රිය වෙච්ච මේ සින්දුව අපි අහලා බලමු. එහෙනම් මේ අහසට පොළොවෙන් නගින්නේ මේක දුමාරයයි. උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: ඉතින් මේ මතකය ගැන කිව්වොත් ඇත්තටම මගේ ජීවිතේම අල්ලලා ගත්ත සිදුවීම් මතකයක්. ඇත්තරම ඉතින් නාට්‍ය කලාවත් එක්ක කාලයක් තිස්සේ බැඳිලා නාට්‍ය කලාවම ජීවිතය කරගෙන අවුරුදු 21ක් විතර ජීවිතේ ගෙවනකොට ඉතින් මටත් ආදරය කරන සහකාරියක් හම් වෙනවා. ඉතින් ඔහොම අපි ඉතාම ආදරයෙන් ඉන්නවා. ඉතින් නමුත් ඕනෑම පවුලක ඕනෑම අවස්ථාවක ඉතින් පොඩි පොඩි පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හිත නොමනාපකම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඇති වෙලා ඉතින් සමහර වෙලාවල් වලට ඉතින් වයිෆ් ගෙදර ගිහිල්ලා ඉන්න දවස් දෙක තුනක්, මොකද මමත් වැඩිය නැහැ ෂූටින් ගිහිල්ලා දවස් තුන හතර ගිහිල්ලා ඉන්නකොට ඉතින් එයත් යනවා ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඔය වගේ ඉන්න වෙලාවල් වලට ඉතින් ඇත්තටම එයා ළඟ නැති අඩුව, එයා ළඟ නැති තනිකම පාළුව නිතරම මට දැනෙනවා. ෂූටින් ගියත් ගෙදර ආවත් කොයි වෙලාවෙත් ඉන්නවා. ඉතින් ඒ වෙලාවල් වලට මේ ගීතය නිතරම මාහට මතක් වෙන ගීතය. අනිත් එක මගේ ජීවිතේ මං ආසම කරන ගායකයන් අතරින් මං ආදරේම කරන වැඩිපුරම අහන ගීත අහන්නේ මම සෝමතිලක ජයමහා මහත්තයාගේ ගීතවලට. මම පුදුමාකාර ආසාවක් දක්වන ඔහුගේ ගීත ඔක්කොම වගේ මට පාඩම්. මං ඒවා සමහර අවස්ථාවල ඔහුගේ ගීත ගායනා කරනවා. ඒ අතරින් මේ ගීතයට මං ඉතාම ගොඩක් ආසයි. මොකද ඒක මං හිතන්නේ මේ හැමෝටම මේ ගීත මේ සර්වකාලීන සියලු දෙනාටම පොදු මාතෘකා යටතේ ලියවිච්ච ගීත. එතකොට ඒ ගීතත් එක්ක අහනකොට, ඒ වචන අහනකොට, තනියෙන් අහනකොට අපිට පුදුමාකාර මේ වින්දනයක් අපිට ලබන්න පුළුවන්. ඒ වගේම අපගේ මතකයන් තනියෙන් ඉන්නකොට මතක අවුස්සන්න මේ ගීත හරිම ප්‍රබල විදිහට අපගේ හිතවලට දැනෙනවා. ඉතින් ඒ වගේ සමහර දේවල් වලට අපිට දැන් කවුරු හරි දෙයක් ඉල්ලලා මොන හරි කරලා අපිට ඒක දී ගන්න පුළුවන් තත්ත්වයක වුණත් නැති වෙලා ඉන්නකොට, ප්‍රශ්න ඇති වෙනකොට හරි හිතට වේදනාවක් දැනෙන වෙලාවලුත් තියෙනවා. ඒවත් එක්ක අපිට ගොඩක් වෙලාවල් වලට අපි හිත සනසගන්නේ ගීතයක් දෙකක් කියලා තමයි ගොඩක් වෙලාවට. නැත්තම් නිසසක් එහෙම කියලා අපි හිත සනසගන්නවා. ඉතින් මේ ඒ වගේ දැනිච්ච ගීතයක් තමයි මේ ගීතය. දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ. ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නේ නැහැ. සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බෑ. ඇත්තටම අපි හරි ආසයි ජීවිතේ හැමදාම සිනහ වෙවි කල් ගෙවන්න. නමුත් එහෙම කල් ගෙවන්න බෑ. ඒක තමයි මේ ලෝක ස්වභාවය. බරත මුනි කියලා තියෙනවනේ රස අටක් තියෙනවා කියලා. ඉතින් ඒකෙන් විරහව, සතුට, දුක, බීබත්ස රසය වගේ රස ගොඩක් තියෙනවා. ඉතින් ඒ එක එක රසයන් ජීවිතේ එක එක කාලවල වලට අපිට විඳින්න වෙනවා. හැමදාමත් සිනහ වෙලා කල් ගෙවන්න බෑ කියලා තමයි මේ ගීතෙන් කියන්නේ. ඉතින් ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ.

0: Theater. Red Eye. Red Eye.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමග.
2: මේ ගීතේ නම් ඇත්තටම මගේ පවුලට සම්බන්ධ ගීතයක් කිව්වොත් නිවැරදි. අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි මායි මල්ලි. එතකොට අපි මල්ලි මායි අම්මයි තාත්තයි කියන්නේ අදටත් දැන් මල්ලිත් කසාදයක් බැඳලා මමත් කසාද බැඳලා. නමුත් අපි පුදුමාකාර විදිහට ජීවිතේ එකට බැඳිලා ඉන්නේ. ඉස්කෝලේ යන කාලේ මල්ලි මායි එකට ගියේ. අපි දෙන්න එකටම තමයි හැදුනේ. මගේ ඕනෙම දුකකදී සැපේදී මල්ලිගේ ඕනෙම දුකකදී සැපකදී අපි දෙන්න ළඟ ඉන්නවා. ඇත්තටම ඉතාම මං අර ආරම්භෙත් ජීවේ. මම බස් එකකට යට වුණා 2018 වසරේ. මම ඉස්පිරිතාලේ මාස 4ක් හිටියේ. මාස 4ේම හැමදාම දවල් වරුව මම බලාගත්තේ අපේ මල්ලි. ඉතින් ඒ ආදරය ගැනනම් කියන්න දෙයක් නැහැ. අපි ඔහොම එකට ඉගෙනගෙන දෙන්නම හොර්ණ ශ්‍රීපාලි ගියේ. දෙන්නම කොමස් කළේ. ඉගෙනගෙන ඉවරලා අපි පුංචි ගේක හිටියේ. මල්ලි ඩෝසර් කෝස් එකක් කරලා මල්ලි යනවා පිටරට දෝහා කටාර් කියන රාජ්‍යයට. ගිහිල්ලා ඔහු එහි රැකියාවක් කරනවා. මං හිතන්නේ අවුරුදු 9ක් විතර මල්ලි රැකියාවක් කළා එහි ඉන්නේ. මල්ලි රට යන දවසෙත් එයාපෝට් එකට ගිහිල්ලා හොඳටම ඇඬුණා. ඉතින් ඒ අපේ තියෙන සම්බන්ධිත එක්ක මල්ලි එහි රට ගිහිල්ලා ඉවර වෙලා හම්බ කරන මුදල එවනවා ලංකාවට. මම නාට්‍ය කරන අතර ගෙදර ඉඳන් අපේ ඒ පුංචි ගේ කඩලා අපි වෙනස් කළා. ගෙයක් හැදුවා ලොකු ගෙයක්. ලොකු කියන්නේ ඉතින් හිටියට වැඩිය පොඩ්ඩක් ලොකු ගෙයක් අපි හැදුවා ඒ මල්ලි රට ගිහිල්ලා. ඒ ගේ හදන හැම වෙලාවෙම ගොඩාක් වෙලාවට මේසන් බාස්ට අතට දුන්නේ මම. බදාම අනන්නේ, කොන්ක්‍රීට් දෙන්නේ, බොග්ගල් උස්සලා ගිහින් දෙන ඔය හැම දෙයක්ම කරන්නේ මම. ඒ කරන හැම වෙලාවකම මට මේ සින්දුව තමයි මගේ මතකයට නැගින්නේ. ඉතින් මේ මල්ලි මේ ගිහිල්ලා දුක් විඳින්නේ මේ අපි වෙනුවෙන් නේද? මේ ගීතෙන් කියවෙන්න දෙයම නේද? මල්ලිත් මේ අපි වෙනුවෙන් නේද මේ හැම දෙයක්ම කරන්නේ කියන එක මට හැම වෙලාවෙම මතකයට ආවා. මං අම්මයි තාත්තට කියන්නේ මල්ලි ඒ දුක් විඳිනවා. අපි වෙනුවෙන් තමයි යා මේ හැම දෙයක්ම කරන්නේ. ඒ කියන්නේ ඒ ආදරේ ඒකත් එක්ක අපි කිසිම කවච්චර වුණත් මේ බදාම අනලා යා බාස්ගේ ගෝලයට වැඩ කළාට කවදාකවත් ඒ අපි අතර තිබිච්ච ආදර බැඳීමත් එක්ක මට වෙහසක් මහන්සියක් දැනුන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක පුරුෂ රත්නය කියන චිත්‍රපටයේ ගැයෙන මේ ගීතය අහන හැම වෙලාවකම චිත්‍රපටි සින්දුවත් මට මතක් වෙනවා. ඒ සින්දුව කී කිය අය දෙන්න රඟපාන හැටිත් මට හරියට මතක් වෙනවා. අයියාට මේ රජගේ මල්ලි හදාලා, පොඩි මල්ලි හදාලා කියන ගීතය. ඉතින් ඒ හදපු ගෙදර නෙමෙයි මං දැන් මගේම ගෙදරක ඉන්නවා. නමුත් ඒගේ මල්ලි ජීවත් වෙනවා. ඉතින් ඒගේ හදන හැම දවසකටම මට මතක් වුණේ මේ ගීතය තමයි. මල්ලි ගොඩක් දුක් විඳේ මේ අපිට මේ රජගේවල් හදන්න නේද කියලා. ඉතින් මල්ලිගේ ආදරය වෙනින් අපි මේ අයියාට මේ රජගේ මල්ලි හදාලා කියන ගීතය දැන් රස විඳිමු.
1: අංක

0: ගීතායයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: සියත FM එකේ රෑ 10 ගී 10 වැඩසටහනේ දැන් ගීතවලින් අපිට අහන්න තව ගීත තුනයි මගේ මතකයන් අවසන් තියෙන්නේ. මේක ඉතාම සොඳුරු මතකයක්. මේ ගීතය මතක් වෙන්න ඇත්තටම මම 2006 වසරේ කොමස් වලින් ඒලව කළාට පස්සේ මම නාට්‍ය රංග කලාව තමයි තෝරගන්නේ. ඒ තෝරගත්තට පස්සේ මම ඉන්නේ හඳපාංගොඩ ප්‍රදේශයේනේ. මං කොළඹ එන්න ඕනි නාට්‍යවලට සම්බන්ධ වෙන්න. ඉතින් මට එතකොට පුට් සයිකලයක්වත් තිබ්බේ නෑ. මං ගැටකොස්සාව කියන ගම්මානේ ඉඳගෙන පයින් හඳපාංගොඩ හන්දියට ඇවිල්ලා එතනින් බස් එකේ නැගලා තමයි කොළඹ එන්නේ. හැමදාම තියෙන රාජ්‍ය නාට්‍ය උළුවල්, යෞවන නාට්‍ය උළුවල් ඒ හැම එකක්ම බලනවා. ඉතින් සාමාන්‍ය වේදිකා නාට්‍යයක වුණත් රියසල් කරනකොට මාස 3-4 එක දිගට රියසල් කරනවා අපිට කොළඹ එන්න එනවා. ඉතින් ඔය එන්න ඇත්තටම මුදලක් ඕනේ. අපිට අතේ සල්ලි නැහැ. එතකොට මම පුංචි රැකියාවල් ටිකක් කරන්න සිද්ධ වෙනවා මට මේ බස් ගාතු හොයාගන්න සඳහා. ඒ කාලේ මම තල ලයින් එකක තල බාන්න ගෝලයට ගිහිල්ලා තියෙනවා. මම වැලිගොඩ දාන්න ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව තව පෝස්ටර් අලවන්න ගිහිල්ලා තියෙනවා. බැනර් එල්ලන්න ගිහිල්ලා තියෙනවා. ওই වගේ හම්බෙන පාරේ රුපියල් 400ට අනන්තවත් නටලා තියෙනවා. ලීෆ්ලට් බෙදන්න ගිහිල්ලා තියෙනවා. ඔය අතරේ මම වැඩිපුරම කරපු දෙයක් තමයි මේසන් බාස්ලට අත්වැඩ දෙන්න ගියපු එක. මට වැඩ නැති දවස්වල දේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරනවා. මට ඒ දවස්වල ගෝලයාගේ පඩිය රුපියල් 250යි. 250 හම් වෙන්නේ ඒ කියන්නේ උදේ ඉඳන් සිමෙන්ති වඩි 4-5ක් අනන්න ඕනේ, බ්ලොක් ගල් ගිහිල්ලා උසන කොන්ක්‍රීට් අනන්න ඕනේ, වැලි දාන්න ඕනේ, ගල් දාන්න ඕනේ, සිමෙන්ති දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ, අනන්න ඕනේ, ගේ තාච්චි වලට දාන්න ඕනේ, ගෙනියන්න ඕනේ. ඕ මැරිගෙන ඉතින් වැඩ කළාත් අපිට හම් වෙන්නේ ඒ දවස්වල රුපියල් 250යි. මේ වැඩ කරන හැම වෙලාවකම මේ මගේ මතකයේ ගීතය ඇත්තටම මට මතක් වෙනවා. මේ අපි දුක් විඳින එකත් එක්ක සම්බන්ධව කියවෙන දෙයක් නෙමෙයි මේ ගීතයේ අර්ථය අර්ථ රසයෙන් බැලුවොත්. නමුත් ඒක අපි කරන වැඩෙත් එක්ක ඒක අපේ ජීවිතයට දැනෙනවා. අහස උසට නැග ගියාට නැහැ නේ අහසේ රැඳෙන්නේ. අහස් මාලිගා හැදුවට අපි පොළොවේ සිටින්නේ. පොළොවේ ඉඳන් අදන සිමෙන්ති කඳුලින් දිය කර සත්මහලයි තනන්නේ. පලංචියේ කිරිකිරියයි අපේ දුකට හඬන්නේ. එහෙනම් මේ ගුණදාස කපුගේ මහත්තයා ගායනා කරපු අහස උසට නැග ගියාට කියන ගීතේ

0: ගී දායයි.
1: අත සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමඟ.
2: FM රෑදාහය ගීතය වැඩසටහනේ තව ගීත දෙකයි මතකයන් අවසන්න තියෙන. ඉතාම සුන්දර මතකයක්ත්තව මං ඒ ගවට අවසන්න හදන්නේ. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරීලා මං එනවා කොළඹට. එතකොට තමයි මම මුලින්ම බෝඩින් ජීවිතයක් ගත කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මායි තව මගේ යාළුවා චාලක රණසූරිය අයියායි අපි දෙන්න එක්ක බෝඩ්ලස් ගොමි බෝඩිමක ඉන්නවා. ඒ බෝඩිමේ මාස 6ක් විතර ඉඳලා අපි දෙන්නට එතනින් යන්න වෙලා අපි යනවා තවත් ඒ පොඩි ඇනෙක්ස් එකක් කියලා ගෙදරක පොඩි පැත්තේ හදපු එකක්. ඒකේ පුදුමාකාර කූඹි ගොඩක් ඉන්නවා. කුමනුවක්වත් තියෙන වාල මේ කෑමක් ගේන්න බෑ උයන්න බෑ කූඹි වෙනවා. අපි ඒකට නම දාලා තිබ්බේ කූඹි ගුල කියලා. ඉතින් ওই කූඹිගුලේ චාලකයි අය මායි ඉන්නකොට එක දවසක් චාලකයි කව මේ අලුතින් අපේ එතකොට චාලකයි වැඩ කළ FM ආයතනයක ආයතනයට ඇවිල්ලා ඉන්නවා මල්ලි කෙනෙක්. ඌට ලොකු පඩියකුත් නෑ මචං, පුරුදු වෙන්න ඇවිල්ලා ඉන්නේ. දැන් ඌට අනේන මන් නෑ, ඉන්න තැනක් නෑ. මේ හෙන්න දුරක ඉඳන් ඇවිල්ලා තින්නේ. අපි මේකට අපි ගිනල්ලා ටික දවසක් තියාගමු කියලා. මං කිව්වා හරි, අවුලක් නෑ. ඉතින් අපි දෙන්න බොහොම අමාරුවෙන් ඒක හිටියා. ඉතින් අරගෙදට කියලා පොඩි මුදලකට අපි කොහොම හරි මේක ෂෙයා කරගෙන ඉමු කියලා ඒ මල්ලි ගෙන්නගෙන ආවා. ඉතින් මිනිහා ටික කාලයක් අපිත් එක්ක කොහොම ඉන්නකොට නිතරම මෙයා බස් එකේ යනවා. නිතරම මේ යාපනේ යන්නේ එයාගේ ප්‍රේමවන්ති යාපනේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. එයාව බලන්න තමයි මෙයා යන්නේ. නිතරම යනවා. ඉතින් ලොකු සම්බන්ධයක් ඉන්න කතා කරනවා. මාසෙකට සැරයක් දෙසරයක් යනවා. එකපාරක් ගිහිල්ලා ඉවර වෙලා මෙයා ඇවිල්ලා අඬනවා අඬනවා අඬනවා. මං හිතන්නේ මොනවා හරි පානේ කළා. මං අහ මොකද කියලා. එතකොට අපේ හිතවතෙක් ඉන්නවා, නිලන්ත පෙරේරාය. දැන් නම් එංගලන්තේ ඉන්නේ. නිලන්ත අයියත් එදා ඇවිල්ලා මගේ පොඩි গিitar එකක් තිබ්බා. ඕකත් තියාගෙන ඉඳි මේක දැන් කෝල් කර කර බෝක්කුවක් ගාව ඉන්නේ කියලා අඬනවා. දැන් මං එන්නේ අය මම මැරෙනවා මම වහබනවා මෙහෙම කී කියා. දැන් අපිත් බය වෙලා, බය වෙච්ච තරම කොච්චරද කියනවනම් එයා කතා කරපු සියලුම කෝල් එක ඊට පස්සේ මම අපි රෙකෝඩ් කළා. මෙයා දැන් වෙන මැරෙන්නම හදන පස්සේ මම ගිහිල්ලා බෝක්කුව කුඩලා මේ අඬ අඬ ඉන්නවා. මං එක්කන් ආයෙලා බලනකොට ඒ ගෑල් ළමයා මෙයාත් එක්කත් යාළු වෙලා ඉන්නේ නැද්දි තවත් පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ සම්බන්ධිය මත ඒ ගෑල් ළමයාට බබෙකුත් හම්බෙන්න ඉන්නවා. දමුත් නෑ මෙයා කියලා මට වැඩක් නෑ. මට කසාද බඳිනවා බබත් එක්ක හරි මම බාර ගන්නවා. නැත්තම් මම මැරෙනවා. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ කී කියා විරහ වේදනාවේ උපරිම දැන් අඬනවා. ඔය අඬන වෙලාවේ අපි නිලන්ත පෙරේරා අයියා ලස්සන සින්දුවක් කිව්වා. මල්ලි හිත හදන්න, මල්ලි ඔහොම හිතන්න එපා, අඬන්න එපා. ඔහොම දේවල් වෙනවා. මෙහෙමයි ජීවිතේ සුන්දරව ගෙවන්න ඕනි කියලා මරු ගීතයක් කිව්වා නිලන්ත අයියා මගේ গিitar එක ගගහා. ඒ ගීතය තමයි මම දැන් මේ ගාවට තෝරගෙන තියෙන්නේ. ඇත්තටම ඒක දැන් අපි දැන් මම අර කලින් තෝරපු ගීත අතර විරහව මං කිව්වේ. විරහවේ අපි වේදනාව ගොඩක් වෙලාට දුක් විඳිනවා දාලා ගියා. මට මෙහෙමයි මෙහෙමයි කී කියා අඬනවා. හැබැයි ඒ වැතින දුක් අඳුනා මට ඔයා නැතුව ඉන්න බෑ, මං මැරෙනවා කියන ඒවානේ ගොඩක් ගීතවලට 90%ක්ම තියෙන්නේ. හැබැයි මේ ගීතයේ තියෙන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒක තමයි මේ ගීතයේ තියෙන රසය තියෙන්නේ. අනේ කෙල්ලේ නෑ උඹට හොඳක් වෙන්නේ. ඔක තමයි ගීතය. ඉතින් මම ගොඩක් ඊට පස්සේ හැම අවස්ථාවක කවුරු හරි ගැලවියා දාලා ගිහිල්ලා අඬලා වට දුක කියන වෙලාවල් වලට මම කියනවා මෙන්න මේ ගීතය පොඩ්ඩක් අහලා හිත හදාගන්න මල්ලියේ කියලා. අපි එහෙනම් අහලා බලමු ඔබේ රස කතා.

0: ගී දායයි.
1: අත සොඳුරුම නැකැසීම ජනප්‍රිය රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි සමක.
2: ඇත්තරම අපි බෝඩිං ජීවිත ගත කරලා කාලය ඇතිස්සේ ටවුන් වලට ඉඳලා එක එක තැන්වල වැඩ කරලා මිනිස්සු ගොඩාරිය කාශ්‍රය කළ ඇතර මේ නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට මේ අවුරුදු 25ක ශේෂ්ත්‍රයේ වැඩ කිරීමත් එක්ක විශාල මිනිසුන් ප්‍රමාණයක් එක එක සමාජ තලවල මිනිස්සු ප්‍රමාණයක් ජීවිතයට හම් වෙලා තියෙනවා, ආශ්‍රය කරන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ මිනිසුන්ගේ අත්දැකීම්, ඒ මිනිස්සු හැසිරෙන විදි, කතා බහ කරන විදි, උන් දේවල් වලට ප්‍රතිචාර දක්වන විදි ජීවිතය අනන්තවත් දැකලා තියෙනවා. ඒවා අපි ගොඩාක් වෙලාවල් වලට අධ්‍යයනය කරනවා. මම නම් විශේෂයෙන්ම ඒ අධ්‍යයනයත් එක්ක තමයි මට ලැබෙන චරිතවලට සාධාරණයක් කරන්න මම අඩුම කුඩුම හොයාගන්නේ මේ සමාජයේ මිනිසුන්ගෙන්. ඉතින් ඒ වගේ එකම විවිධාකාර මිනිසු ජීවත් වෙනවා. සමහර අය හිතන පතන විදිය ගැන හිතනකොට නම් අනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතාගන්න විදියක් නැහැ. ඒ වගේ ගොඩක් යාළුවෝ මගේ ජීවිතේටත් හම් වෙලා තියෙනවා. මම ඇක්සිඩන්ට් එකක් වෙලා හිටපු කාලේ මම මගේ එක බෝඩිමක මගේ හොඳ යාළුවෙක් හිටියා. ඔහුගේ හැම දුකකදී, කරදරයකදී උට ඇක්සිඩන්ට් එකක් කියලා වැරදීමකින් කෙනෙක් ඔහුට ඔළුවට පොල්ලකින් ගහලා ඔළුව පැලිලා මම මගේ ගෙදර ගෙනihin තියාගෙන මාස ගාණක් ඔහුට බෙහෙත් කරලා ඔහුව හොඳ කරලා ආපහු හෙක් කරගෙන ආවා මගේ බෝඩිමට. ඉතින් එහෙම උදව් කරපු යාළුවෝ ගොඩක් හිටියා. ඒ යාළුවා පුදුමාකාර විදිහට මාත් එක්ක සම්බන්ධයෙන් හිටියා. නමුත් මං ඇක්සිඩන්ට් වෙලා මාස 4ක් හොස්පිටල් එකේ හිටියා. මන් දන්නේ ඔහු එක දවසයි ආවේ මාව බලන්න. දවල් එකට ආවා ලෙඩ්ඩු බලන වෙලාව ඉවරච්ච වෙලාවට බල්ලා ඉවරලා කතා කරන තුනේ අන්න මචං කියලා කිය. ඊට පස්සේ මොන හේතුවද දන්නේ නැහැ. ඔහු හිතන්නේ නැතුව ඇති මම ආපහු ඒ ඇක්සිඩන්ට් එකේ බඩපතල කමත් එක නැගටිව් කියලා ඒ නිසාම වෙන්නේ නැති. ඔහු එතනින් පස්සේ යාළුකම එතන යා ඉවර කරලා මම දන්නේ නැහැ. ඒත් මම ස්පිතාලින් නැද්දි මෙසේජ් දානවා, මචං ඔබ හොඳින් ඉන්නවද, බෝඩි මේ දින්නේ කෑවද පිවද මොනාරි හම්බුණාද කියලා. මම ඒත් මට මෙච්චරලා හිටියත් මං ඒ යාළුව ගැන හිතුවා. ඒ වුණාට හැබැයි ඉතින් මිනිස්සු හරීම විවිධාකාරයි, එක එක්කෙනා ප්‍රතිචාර දක්වන විදි විවිධාකාරය. ඔවුන්ට සමහර විට ඉතාම හොඳට ඉන්න මිනිසු නරක යාළුවෝ ආස වුණාම ඔවුන්ගේ ගතිගුණ ඔහුට පුරුදු දෙලා ඔවුන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම ඉන්නකොට මිනිස්සු හිතනවා කන්න දෙනව නම් අපිට, බොන්න දෙනව නම් අපිට, මොනකින් ගෙඩියද තව ඕන කරන්නේ කියලා බීම ලොකු කරගෙන ජීවිතේ විනාශ කරගන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම යාළුවෙක්ගේ මතකයක් තමයි යාළුවෝ එක්කෙනේ ගොඩ දෙනකගේ එහෙම මතකයක් තියෙනවා. සංස්කෘතියට සදාචාරයට එන ගහලා ගියක් කමන්නේ. ඕනි දෙයක් විච්ච දෙයක් මකබෑවිලා ගියාදෙන් කියලා තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒක නෙමෙයි මේ සමාජයේ යහපතට වැඩ කරනවා නම් අපි කරන්න ඕනේ ඊට වැඩිය මොළෙන් බුද්ධියෙන් තීරණය කළා අපි මේ වැඩක් කරන්න ඕනේ. මේ තියෙන අපේ තියෙන මේ දුස්සීල ගතිගුණ අයින් කරගත්තොත් අපිට ශ්‍රී ලංකාව කියන මේ සුන්දර රට තවත් සුන්දර කරන්න පුළුවන් වෙයි කියලා මම අන්තිමට තෝරගත්ත ජනක් ප්‍රේමලාල් මහත්තයාගේ රජගහේ නාඩගම කියන නාට්‍යයේ මේ ගීතය මේක ගායනා කරන්නේ රවින්ද යස සාගම්මේ ගාමිණී අම්බලංගොඩ. ගාමිණී අම්බලංගොඩ කියන්නේ මගේ ඉතාම හිතවත් අයියා කෙනෙක්. අපිත් එකට ගොඩාක් වේදිකා වැඩ කළා. දැන් ඔහු ජීවතුන් අතර නෑ. ඔහුවත් මං ඉතාම ආදරෙන් මේ වෙලාවේ මතක් කරන ගමන්. එහෙනම් ඉතින් රෑ 10 ගීදාය වැඩසටහනත් එක්ක මගේ මේ කතන්දර අහගෙන හිටපු ඔයගලන්ට අදවතින්ම ස්තුති කරන ගමන් අපි අහලා බලමු අන්තිම ගීතය. කන්න දෙනවා නම් අපිට, බොන්න දෙනවා නම් අපිට.

0: රාත්‍රී 11යි විනාඩි 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: තයිලන්ස් ගැන සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන
5: මන්නම් හිතන්නේ නැහැ සර්
3: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

98.4 මෙගාවාට්ෂියට සියත FM.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත pocket money. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theatre Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැල කළසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

මනෝභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රුණු රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මීති

0: Pocket Money. Good morning. අලුත් සතියේ දෙවනි දවස. අද ජූලි මාසේ 21 වෙනිදා. Good morning, Mashi.
1: Good morning, Naveen.
0: එහෙනම් වෙනද වගේම උදේම පටන් ගන්න හදන්නේ පොඩ්ඩොන්ට පොකට් මනී දීලා අපි පොඩ්ඩ 4 දිනට පොකට් මනී දෙන ලෑස්ති. ඒ වගේම මමීස් පොකට් මනී එක එක අම්ම කෙනෙක්ටත් අපි පොකට් මනී දෙන ලෑස්තිලා ඉන්නවා.
1: පොකට් මනී දිනා ගන්න නම් මොකද්ද කරන්න ඕන? හරිම පුංචි වැඩක් කරන්න තියෙන්නේ. ඉස්කෝලේ යන ලෑස්ති වෙන ගමන් ඉන්න නංගිල මල්ලිලා අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අතට අරගෙන අපිට මැසේජ් එකක් එවලා තියන 0714-151-151 කියන WhatsApp නම් එකට නම ගම විස්තර ටික එවලා තියන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපේ තරඟයට සම්බන්ධ ගෙන පොකට් මනී දෙන්න. එහෙනම් මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්තිලා ඉන්න අපේ පළවෙනි තරඟකාරයාට අවස්ථාව දෙන්න. මම මාෂි.
0: මන්නවීන්.